0: මෙගහර්ට්ස් 89.6 89.8
1: පායන ඉරන් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්න.

වෙලාව උදේ 5 වෙනාඩි 35යි. හයිබෝන්, සුබ දැසනක්. අද මේ මාසේ 5 වෙනිදා අගහරුවාදා. ඔන්න එක දවසක් පුංචි පුංචි මාළුවෙක්ට ලොකු මෝරු ඉන්න තැනක ඉන්න උනුනාලු. හැබැයි ඉතින් ගොඩක් අය හිතුවලු මේ පුංචි මාළුවව එක කටට ගිලලා දායි මෝරු කියලා. හැබැයි මේ පුංචි මාළුව මොකද කළේ? මෙයා අඳුරගත්තා මෝරුන්ට යන්න බැරි තැන් මොනවද කියලා. සමන්නේ පොඩි සිදුරු අස්සෙන් මෝරුන්ට යන්න බැහැනේ. මෙයා එහෙම තැන්වලින් ආරක්ෂා වෙලා බොහොම වේගෙන් පීනලා ගියා. සමන්නේ අපිටත් සමහර අවස්ථාවලදී අපි හිතනවා සමහර තැන්වල අපිට ඉන්න අපහසුයි කියලා. හැබැයි ඔබට අවශ්‍ය අරමුණට යන්න නම් ඔබට සමහර අසීරුම තැන් පස කරන්න වෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ එක දෙයයි. ඔබේ බුද්ධිය හරි විදිහට මෙහෙවීම. ඔබ යොදා ගන්න උපක්‍රමය තමයි ඔබව ආරක්ෂා කරන්නේ. එනිසා ඔබ ඉන්න පරිසරය මොකක්ද කියන එක හිතනවට වඩා ඔබේ ඉන්න පරිසරය තුළ කොයිතරම් උපක්‍රමශීලී වෙනවද, කොයිතරම් බුද්ධිමත්ව කටයුතු කරනවද කියන එක ගැන විතරක් හැම වෙලාවෙම හිතන්න. එහෙම වුණොත් ඔබට ඕන තැනට ඔබට යන්න පුළුවන්. අදත් එන්න දවස පුරා සිටි FM අපේ තින්න ඔබත් එක්කම FM 89.6 89.8 www.slbc.lk අපේ වෙබ් අඩවියනොත් ඔබට අපි වහන්න පුළුවන්. අපේ ෆෑන් පේජ් ෆලෝ කරලා තියාගන්න, ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනද වගේම.

0: Satkulu Power. Satkulu Power.
1: මීට කලින් දවසක අපි යෞවනය ගැන කිව්වා. තරුණකම ගැන කිව්වා. තරුණකමයි ධනයයි දෙකම ටිකක් එක වගේ. කොහොමද ඒක එක හා සමාන වෙන්නේ? කිංචිත් කාලෝපභෝග්‍යානි යෞවනානි ධනානිච. ජීවිතේ තියෙන කාලවකවානුව නැත්තම් ජීවිතේ ආයුෂ් ප්‍රමාණය ගණනය කරලා බලාපුවාම කිංචිත් කාලෝ කියන්නේ බොහොම චුට්ටි කාලයක්, ටික කාලයක්, බොහොම ස්වල්ප කාලයක් තමයි පරිභෝජනය කරන්න පුළුවන්කම තියෙන්නේ යෞවනයයි ධනයයි කියලා කියන දෙකම. ධනයත් ටික කාලයයි අපිට තියෙන්නේ, යෞවනයත් ටික කාලයයි අපිට තියෙන්නේ. මේ කියනකින් අදහස් කරන්නේ මහ දැවැන්ත සල්ලිකාරයන් සහ ධනවතු පිළිබඳව නෙමෙයි, සාමාන්‍ය පුද්ගලයින්ට. නිකම් බලන්නකෝ, දවසකට පැය 24ක් තියෙනවා. 24න් 12ක්ම වගේ අපිට අයින් කරන්න පුළුවන්, ඒ කියන්නේ භාගයක්ම අයින් කරන්න පුළුවන් දවසෙන් දවල් කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ හැටියට. ඒතර පැය 24ක් අපිට තිබුණට ඇත්තට අපි නැගිටලා ඉන්නේ පැය 12යි නම්. ඒ කෙනාට, ඒ තැනැත්තාට හෝ තැනැත්තියට මේ පැය 12 කියලා කියන එක ගණනය කරලා බලපම අවුරුදු 40ක් ජීවත් වුණොත් 20ක් කරවලයි. අවුරුදු 70ක් ජීවත් වුණොත් 35ක් කරවලයි. වයසින් අවුරුදු 70ක් ගෙවන් කරලා තියෙනවා කියලා කියන්නේ අවුරුදු 35ක් රාත්‍රී ගෙවන් කරලා තියෙනවා කියන එකයි. ඒ කියන්නේ නිදි රැහැරලා තිබිලා තියෙන්නේ අවුරුදු 35යි. තමාගේ වයසෙන් භාගයක් තමයි දිවා කාලය. ඒ දිවා කාලය තුල කොච්චර දේවල් කරලා තියෙනවද? ඉගෙනීමට කොච්චර කාලය ගෙවන් වුණාද? යාළු මිත්‍රාදීන් එක්ක විවිධාකාර අනවශ්‍ය දේවල් කරන්න කොච්චර ගත වුණාද කාලේ? ඉගෙනීමට කොච්චර ගත වුණාද කාලේ? වෘත්තීන් වලට කොච්චර ගත වුණාද කාලේ? මහපාරට කොච්චර ගත වුණාද කාලේ? රෝහල් වලට කොච්චර ගත වුණාද කාලේ? අන්තර්ජාලයේහි සැරිසරන්න කොච්චර ගත වුණාද කාලේ? එතන මේකේ චුට්ටි කාලයක් නෙමේද වින්දනයේ සඳහාවෙන් කලේ ආදරණීය දරුමුණු වරුමිනි බිරියන් සමග, පුත්‍ර පෞත්‍ර කලත්‍රාදීන් සමග, බන්දු හිත මිත්‍රාදීන් සමග දැක්කද? එහෙනම් වයස ඇඟට අදාළව ගණනය කිරීම එක ගණනය කිරීමක්. එම වයසේ දවල් කාලය ගණනය කිරීම තව ගණනය කිරීමක්. වයසේ නිදි කාලය ගණනය කිරීම තවත් ගණනය කිරීමක්. වයසේ ලෙඩ කාලය ගණනය කිරීම තවත් ගණනය කිරීමක්. වයසේ සතුටින් හිටිය කාලය ගණනය කිරීම ඇත්තටම තව ගණනය කිරීමක්. දැක්කද? ඒක හින්දා මේ කිංචිත් කාලෝපභෝග්‍යන බොහොම ටික කාලයයි අපිට ඇත්තටම ඉතුරු වෙලා තියෙන. ඇත්තටම ඉතුරු වෙලා තියෙන කාලය ගත්තහම අපි පාරට, වැඩට, හම්බකරන්ඩ, නින්දට, ලෙඩට, කරුවලට ගෙවන් කරපු කාල සීමාවල් ගණනය කරලා බලාපුවාම ඒවා අතරින් සාතිශය බහුතරයක් අයින් කරලා අරගත්තහම විඳලා තියෙන කාලය කිංචිත් කාලෝප භෝග්‍යානි කිව්වා වගේ බොහොම ටික කාලයයි. ඒක නිසා මීට පස්සේ වයස එක එක ඒවට අනුව ගණන් කරමු. ඇඟේ වයස උපතේ සිට, ඇඟට තියෙන අන්ධකාර වයස, ඇඟට තියෙන ලෙඩ වයස, ඇඟට තියෙන ඉගෙනුම් වයස, ඇඟට තියෙන රාජකාරී වයස සහ ඇඟට තියෙන සැනසිල්ල පිළිබඳ වයස. එතකොට තේරෙයි අපි බොහොම ටික කාලයයි සතුටින් ඉඳලා තියෙන්නේ කියලා.
0: සත්කුළු පව්වා. සත්කුළු පව්වා.

0: ඉරත් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්. උදේ 5:50 වෙලාව ඔන්න වාසනාව උදා කරන්න හදන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ රාත්‍රියේදී දිනු මදින ලද ටිකට් පාත්වල ප්‍රතිඵල තමයි මේ. මුලින්ම සංවර්ධන ලොතරැය අද කෝටිපති දිනම් වාරය 2979 ජය අංක 31 37 73 31 37 73 ඉංග්‍රීසි අක්ෂරය B රුපියල් 1,623ක සුපරි ජයමල්ල දිනාගෙන නැහැ. රුපියල් 120 තෑගේ එකක් පිරිනමා තිබෙනවා. රුපියල් 102 තෑගේ දෙකක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපරි ජයමල්ල රුපියල් 1,627යි. ලබන අගහරුවාදා අද කෝටිපති තද නිල් පැහැති මුද්‍රිත ටිකට් පත් වූ DLB ස්විප් පරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. මෙන්න සංවර්ධන ලොතරැය ලග්න වාසනාව දිනුම් වාරය 4865 ජය අංක 32 34 39 49 32 34 39 49 ලග්න සංකේතයේ වෘෂභ රුපියල් 110 තෑගී එකක් පිරිනමා තිබෙනවා. රුපියල් 164ක සුපරි ජයමාල දිනාගෙන නැහැ. මීළඟ සුපරි ජයමාල රුපියල් 167යි. ලබන ගරුවාදා ලග්න වාසනාව රතු පැහැති මුද්‍රිත හෝ DLB ස්විප් පරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. මෙන්න සංවර්ධන ලොතරැය සුපර් බෝල් දිනුම් වාරය 3153 ජය අංක 59 63 80 ඉංග්‍රීසි අක්ෂරය M සුපර් කැෂ් දෙනු මැදීම රුපියල් 25,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 81,702 රුපියල් 1,215ක සුපරි ජයමාල දිනාගෙන නැහැ. රුපියල් 102 තෑගේ අටක් පිරිනමා තිබෙනවා. පිරිනමන ලද මුළු තෑගි මුදල 7,65,02,000යි. මීළඟ සුපරි ජයමාල රුපියල් 1,118යි. ලබන ගරුවාදා සුපර් බෝල් ලානිල් පැහැති මුද්‍රිත හෝ DLB ස්විප් පරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය ශනිදා දිනුම් වාරය 5,314 ජය අංක 2,8,16,26 2,8,16,26 ඉංග්‍රීසි අක්ෂරය G ලකී චාන්ස් දිනුම් මැදීම රුපියල් 50,000 මුදල් ත්‍යාග සඳහා 52,366 රුපියල් 1,548ක සුපරි ජයමාල දිනාගෙන නැහැ. රුපියල් 102 තෑගේ දෙකක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපරි ජයමාල රුපියල් 1,549යි. ලබන ගරුවාදා ශනිදා කොළ පැහැති මුද්‍රිත ටිකට් පත් හෝ DLB ස්විප් පරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය කප්රුක දිනුම් වාරය 2329 සඳදා දිනුම් මැදීමේ ජය අංක 4,15,28,56 ඉංග්‍රීසි අක්ෂරය L සුපරියංකය 37 රුපියල් 1,2577ක කප්‍රුක පළමු කෝටිපති සුපරි ජයමාල දිනාගෙන නැහැ. ඒ වගේම රුපියල් 100 කප්‍රුක දෙවැනි වගේම තෙවැනි කෝටිපති ජයමාලක් දිනාගෙන නැහැ. රුපියල් 20,00,000 තෑගි දිනාගෙනත් නැහැ. නමුත් 200,000 තෑගි 4ක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපර් කෝටිපති ජයමාල රුපියල් 102,587යි. ලබන ගරුවාදා කප්‍රුක රෝස පැහැති මුද්‍රිත ටිකට් පත් හෝ DLB ස්විප් පරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. මෙන්න සංවර්ධන ලොතරැය සුපරි ධන සම්පත දිනුම් වාරය 887 ජය අංක 1,4,2,6,2,1 ඉංග්‍රීසි අක්ෂරය X මෙවර සුපරි ජයමාල රුපියල් මිලියන 27.6යි දිනාගෙන නැහැ. ඒ වගේම රුපියල් මිලියන 2,5 සුපරි ජයමාල දිනාගෙන තියෙනවා. මීළඟ සුපරි ජයමාල රුපියල් මිලියන 27.6යි. ලබන අගහරුවාදා සුපිරි ධන සම්පත රතු පැහැති ටිකට් පත් ඔබත් මිලදී ගන්න අමතක කරන්න එපා. මීළඟට සංවර්ධන ලොතරැයිය ජය සම්පත දිනුම් වාරය 361 ජයංක 2621 2621 ඉංග්‍රීසි අක්ෂරය X ඉංග්‍රීසි අක්ෂරය X මෙන්න ඔබට 250,000 තෑගී එකක් පිරිනමා තිබෙනවා. එවගේම රුපියල් 50,000 තෑගී 27ක් පිරිනමා තිබෙනවා. ලබන ගහරුවාදා ජය සම්පත කහ පැහැති ටිකට් මත් පිළදී ගන්න අමතක කරන්න එපා. මෙන සංවර්ධන ලොතරැයි සසිරි දිනුම් වාරය 983 ජයංක 1540 1540 රුපියල් 200,000 තෑගී 10ක් පිරිනමා තිබෙනවා. ලබන ගහරුවාදා සසිරි දන් පැහැති මුද්‍රිත ටිකට් පත් මිලදී ගන්න ඔබත් අමතක කරන්න එපා. ඔය විදිහට තමයි ඔන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔබට වාසනාව උදා කරලා තියෙන්නේ.
1: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්වත් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි. TVS Sport 110 EFI engine තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොම නෑ ඕන්න.
4: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා
7: ඔබ ආයමත් ඇවිදෙන්
6: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
7: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
8: මතකද
9: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0777 6 89 6 89 8
8: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
9: FM 89.6 FM 89.8 දිවයින පුරා
10: පායන ඉරන් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්න

වෙලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගින් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවේ. සියයට 18 වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා කියයි. යලකන්නිය සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තුග රට තුල. ජූලි මස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නයි ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 වෙනිදා සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 වෙනි ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ඇරයුම් කරයි. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපළ වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් ආදී අංශවල ආයෝජන අවස්ථා පවතින බව ජනාධිපතිවරයා පැවසුවේ දැන් දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා සමග කොළඹදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අද පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුභපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා එය පළදායි හවුල්කාරීත්වයන් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් දෙරටටම සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනාගතය දෙස අවධානය යොමු කරමින් වෙළඳ හා ආයෝජන අවස්ථා සහ නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමට කැප වී සිටින බව මාලදිවයින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා, අගමැති ආචාර්ය හරිණි අමරසූරිය, කථානායක වෛද්‍ය

0: යයි. දෙරට අතර තරුණ නායකත්ව හා පෞෂ වර්ධන වැඩසටහන්, තරුණ හූමාරු කඳවුරු, තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සහ ස්වේච්ඡා සේවය පිළිබඳ අත්දැකීම් හූමාරු කර ගැනීමද එහිදී සිදුවිය. දෙරට අතර ක්‍රීඩායි සෞ සංවිධානය ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් සඳහා වන පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව කෙරෙහිද එහිදී අවධානය යොමු විය. කාන්තා ක්‍රීඩා ප්‍රවර්ධනය ආබාධිත ප්‍රජාව ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම සහ තහනම් උත්තේජක මර්ධන කටයුතු සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම අවධානය යොමු වූ තවත් කරුණු කිහිපයකි. අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථාවෙන්ම මලදිවින සමග ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍ර දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බව ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහිදී පැවසීය. ජූලි මස පළමුවිනිදා සිට වැඩ්බද්ද 20.5% දක්වා ඉහළනම් වන බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. 18% වන වැඩ්බද්ද කිසිසේත් ඉහළ නොදමන බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. ඉකුත් අයවැය වලට අදාළව වැඩ්බද්ද සම්බන්ධයෙන් සිදු කළ නෛතික ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. වැඩ්බද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයටම අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මූල්‍ය සේවා සඳහා වන වැඩ්බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරල වන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වේ. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා.
1: ගැසට් පත්‍රයේ ඇතුළේදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මේ වැට් බද්ද 18% වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධාන බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම වැඩි කර ගැනීම ඇතුළේදී ඉදිරියට වැට් වාගේ 18% කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහිවගේ මහතා පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,200,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරින. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් පසුගීරිදා මෙරටට ලැබින. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,51,000 තොගයක් රට තුල පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000 තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මේ වන විට ගොවීන් අතර බෙදා හැර අවසන්ය. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා දීමට නිමිතයි. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. පොහොර බෙදා හැරීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ඒ මහතා.
2: අපිට ආරම්භයේදී මෙටිටොන් 34000ක් තිබුණා. ඒත් මේ වෙනකොට තවත් මෙටිටොන් 24000ක් තියෙනවා. ඒ කියන්නේ මෙටිටොන් 12000ක් පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ

0: බිදි මිටිටුන් 39000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මිටිටුන් 18000ක් මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය වෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපිට MOP ටිකක් පහු වෙලා අවශ්‍ය වෙන්නේ. දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට ගොඩබාන යූරියා ප්‍රමාණයත් එක්ක බැලුවාම මිටිටුන් 83000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගෝජන් සේවා මධ්‍යස්ථාන වලින් බෙදා ගන්න පූර්ව ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික වෙනසල් අරහා යූරියා පෝර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ඔවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරට පුද්ගලික වෙනසල් උනොත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
1: ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දෙනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල් වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල් වලට තම දරුවන් නොයවන්නේයි දෙමව්පියන්ට දෙනුම් දෙන බව ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දිසාලේකම් කාර්යාලයේ පසුගීදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සිරිපාල මානවඩු මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස්වේ. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාපනත යටතේ නියමයන් හතරක් හා නියෝගයක් අද විවාදයට ගැනීමට නියමිතයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ නිවාස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධති පිළිබඳවයි. ඇග්‍රෝ විස්ටා ආයතනයේ ආචාර්ය සේනක විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ චමත් කපුගමග යන මහත්වරු ඊට සහභාගී වෙති. පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරති වැඩසටහන ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: ලබන 27 වෙනිදා සිට ජූනි 2 වෙනිදා දක්වා වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. පොදු යහපත පිණිස පෙළගැසමු යන්න එහි තේමාවයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේදී ලබන 27 වෙනිදා පැවැත්වෙන අතර ඊට සමගාමීව වෙසක් සතියේදී දිවෙනපුරා විහාරස්ථානවලදී විවිධාගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. ලබන 28 වෙනිදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යන්න තේමා කරගනිමින් වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන 29 වෙනිදා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන්වී. වෙසක්පුර පසළොස්වක පොහොයේ දින ලබන 30 වෙනිදා සෑම විහාරස්ථානයකම ශීල භාවනා වැඩසටහන් පැවැත්වේ. ලබන 31 වෙනිදා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන මස පළමුවෙනිදා වෙන්කර ඇත්තේ අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහායි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ලබන මස 2 වෙනිදා පැවැත්වේ.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇතැයි ඇමති සුසිල් රණසිංහ මහතා පවසයි. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ඒ අතර වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු තුළ පවතින ගැටලු හා වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ගාල්ල දිසාලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිස්ත්‍රික්කයේ ජල ගැටලු වලට එමගින් විසඳුම් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ආහාර උළෙල 2026 ඉන්දියාවේ චෙන්නයිහිදී පසුගියදා පැවැත්වින චෙන්නයිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එය සංවිධාන කර තිබින. පුරා දින තුනක් පැවතීම උළෙලට 700කට අධික පිරිසක් එක්ව සිටියහ. ආහාර සංස්කෘතියක් මගින් සංචාරක කර්මාන්තය, වෙළඳාම හා දෙරටේ සම්බන්ධතා ප්‍රවර්ධනය මෙම ආහාර උළෙල සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යලකන්නේ වගාව සඳහා අවශ්‍ය පොහොර සැපීම සාර්ථකව සිදුවන බව එහි ගොවි සංවිධාන කියයි. දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 17කින් ගොවීන්ට පොහොර නිකුත් කෙරේ. දිස්ත්‍රික්කයේ මෙවර වී ගොවිතැන් සිදු කෙරෙන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 37,035කි. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය පොහොර සමාගම ඇතුළු සියලු පොහොර සමාගම් දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව පොහොර සපයන බවයි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල් කළ ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසා කළ ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 01112864.12.
2: වනසතුන් ගම්වැදීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ගම්මානයේ ජනතාව පවසති. හම්බන්තොට බැන්දු වැව පිටවාන බිඳියාම හේතුවෙන් එහි ජලය මේ වන විට සිඳී පවතී. වනසතුන් ගම්වැදීමට හේතුව එයයි. වැවේ පිටවාන බිඳී මේ වන විට වසරක් පමණ ගත වී ඇත. එය පිළිසකර කර නැත. එය කඩිනමින් පිළිසකර කර දෙන්නේයි එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
2: ඇමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කිරීමට තැත් කළ ඉරාන යාත්‍රා 7කට ප්‍රහාර එල්ල කරයි. සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් සිරවී ඇති නෞකාවලට ගමන් කිරීමට ඉඩ සලසන බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති අවස්ථාවක එම ප්‍රහාරය එල්ල විය. ඉරාන විදේශ ඇමති අබ්බාස් අරක්ජි මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන අර්බුදයකට කිසිසේත්ම හමුදා විසඳුමක් ලබා දිය නොහැකි බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ දැරූ තම යුද නෞකාවකට පහර දුන් බවට ඉරානය කර ඇති ප්‍රකාශය ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි. තම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් ජාස්ක් දූපතාසන්නේදී එල්ල වූ මිසයිල් ප්‍රහාර හමුවේ එම නෞකාව හැරී ගිය බව ඉරානයේ ෆාස් ෆුවත් සේවය වාර්තා කර තිබින. චීනයේ සාන්‍යා නගරයේ පැවති 6 ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණ. ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. එම ක්‍රීඩා උළෙලේදී පදක්කම් 7 දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ආසියාතික රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 ස්ථානය දක්වා ඔසවා තැබීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
1: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවෙයි. 18% වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවිර මහතා පවසයි. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග රට තුළ. ජූලි මස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේයි ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 වෙනිදා සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 වෙනි ආසියානු වෙරළ ක්‍රීඩාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ප්‍රවෘතිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය 12:45ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළමගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත් කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති 90 ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇතිකිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය බාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇතිකිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්ඵල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම බාරගත් පසුව ඔහු සමගි ජනබලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.
2: සුරේෂ් මොකද පරක්කු? දැන් නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්. Good morning boss. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝන්න බස් ගස්සුත් ඉතුරුයි. KD Rice 0773 523 535.

0: මල් පුපුරට ලැබියම් මල් අසිරි සිරිය ඇගෙමුණින් මල් පුපුරට ලැබියම් මල් අසිරි සිරිය ඇගෙමුණින් මල් පුපුරට ලැබියම් මල් අසිරි සිරිය ඇගෙමුණින් මල් පුපුරට
1: FM 89.6 FM 89.8 දිවයින පුරා
2: ඔන්න ඔබ ආයෙමත් ඇවිදින්න අපේ මීළඟ ප්‍රසංගය වෙනුවෙන් ඔබට සූදානම් වෙන්න කාලය ඇවිල්ලා අපි අහලෙමු ඉස්සෙල්ලා
3: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන
2: ඔබ ආයෙමත් ඇවිදින්
3: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
4: මතකද
5: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8
4: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
2: ඔබට අමතක නෑ අපි දන්නෝ ඒ හඬ ඒ රුව ඔහුගේ දක්ෂකම් ඔහු අපිට ඉදිරි කරලා තියෙන බොහොම සුන්දර මතක ඉතින් ඒවා අමතක නෑ අපි දන්නවා ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා එන්න රොඩ්නි වර්ණකුල කියන්නේ වෙනම රහක් ඒ රහ විඳින්න මේ 14 වෙනිදා මැයි මාසේ 14 වෙනිදා හවස 2ට තියෙන්නේ ඉතින් දැම්මම ආසන වෙන් කරගන්න ඔබ දන්නවා ඔබ ආයමත් ඇවිදින් ප්‍රසංගයේ සාමාන්‍යයෙන් වැඩිපුර නරඹන්න ආපු අපේ ප්‍රේක්ෂකගාරය හොඳින්ම දන්නවා හරිම ඉක්මනට ආසන අවසන් වෙනවා ඒ හින්දා 0776 896 898ට මැසේජ් එකක් එහෙම නැත්නම් WhatsApp එකක් දාලා තියන්න අපි WhatsApp එකෙන් බලනවා ඔබට කොච්චර ආසන ප්‍රමාණයක් ඕනේද කවුද එන්නේ කොහොමද කියලා ඉක්මනටම වෙන් කරලා තියාගන්න අනිවාර්යෙන් අපි වෙන් කරලා තියන්නම් ඔබේ ආසනය රොඩ්නි වර්ණකුල කලාකරුවාගේ ඒ අපූර්වත්වයේ එදාට ඔබට විඳින්න පුළුවන් ඒ ගීත එවැගේම ඔහු සජීව ලෙසම ඔහුගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නේ කොහොමද කියලා එදාට ඔබට දකින්න පුළුවන්. එහෙනම් ඉක්මනටම ඔබේ ආසනය වෙන් කරගන්න 0776 896 896 8
6: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: FM 89.8 FM 89.6 දිවයින

වෙලාව උදේ 6:39. අද මේ මාසේ 5 වෙනිදානේ. අපි බලමු දෙහනම් ඊතර වගේම මෙතරත් පෙර එක දවසක මොනව වෙන්න ඇතිද කියලා. මේ මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ අද ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දිනේ විදිහට තමයි හැඳින්වෙන්නේ. International Day of the Midwife. ඔන්නෝම තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේ 1987 නෙදලන්තයේ පැවැත්වුණ ජාතික සමුළුවක් මේ සමුළුවේදී තමයි මේ දිනය ප්‍රකාශ කරන්නේ. 1991 මේ මාසේ 5 වෙනිදා ඉඳලා මේ දිනය සමරන්න පටන් අරන් තියෙනවා. 1851 අද වගේ දවසක තමයි රාජකීය වෛද්‍ය හෙන්රි මාර්ෂල් එංගලන්තයේ එඩින්බරෝහිදී අභාවප්‍රාප්ත වෙන්නේ. 5ක විතර කාලයක්, ඒ කියන්නේ 1816 ඉඳලා 1821 දක්වා කාල සීමාව බැලුවොත් එහෙම, ඔය උඩරට පළාතල ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කරන්න එතුමා සිංහලයේ අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සමගින් සමසේ කතා බහ කර තැනැත්තෙක්. ඒත් එක්කම විරෝධාර ලෙස මරණයට මුහුණ දුන්න කැපිටිපොල දිසාව මරණයත් ඔහුට දකින්න සිද්ධ වෙනවා. කැපිටිපොල දිසාවගේ හිස්කබල ආරක්ෂා කර දීමට ඔහු තමයි පියවර ගන්නේ. මේ කියන රාජකීය වෛද්‍ය හෙන්රි මාර්ෂල් 1808 දෙවැනි ලංකා රජමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහටත්, 1813 පළමුවැනි ලංකා රජමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් එතුමා කටයුතු කරලා තියෙනවා. ඔය කඳ උඩරට අල්ලා ගැනීම සඳහා 1814 අවුරුද්දේ සංවිධානය කරන බ්‍රිතාන්‍ය හමුදාවේ පළමු සේනාංකයටත් ඔහු කටයුතු කරනවා. ඒ වගේම 1847 අවුරුද්දේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ගෞරව උපාධියෙන් පිදුම් ලබනවා. හමුදා වෛද්‍ය විද්‍යාවට අදාළ ග්‍රන්ථ රසක් එතුමා අතින් රචනා වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් කෘති රචනා කරමින් තමන්ගේ දැනුම බෙදා දෙමින් ඉතාමත් වටිනා මෙහෙවරක නිරත වුණු පුද්ගලෙක්. ඒත් එක්කම 1911 කියන්නේ ජාතික මැලේරියා මර්ධන වැඩසටහන ආරම්භ වීම, ලංකාවෙන් මැලේරියාව තුරන් කිරීම කියන කාරණය මේකත් එක්ක ඇත්තටම සිද්ධ වෙනවා. ඒත් එක්කම 2012 ඔක්තෝබර් මාසේ ඉඳලා මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කිසිදු මැලේරියා රෝගියෙක් වාර්තා වෙලා නැහැ කියලා තමයි කියන්නේ. 1930 ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ ප්‍රෝග්‍රාමයක වුණු ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහත්මයාගේ අභාවය සිද්ධ වෙනවා. කාටුන් චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක් වුණු හෙන්රි තෙන්නකෝන් මහත්මයාගේ උපත 1930 සිද්ධ වෙන්නේ. ඇඹලිපිටිය උමල්පේ ග්‍රාමයේ තමයි එතුමා උපදින්නේ. ලංකාදීප පුවත්පතේ සමාජ සමයන් පොඩි එකාගේ ලියුම මේ ආදී විශේෂාංග වලින් තමයි එතුමා ජනප්‍රියත්වයට පත් වෙන්නේ. බැද්ද පුරා සුදුර එද්ද වගේ පොගී කාලේ හෙන්න තින මේ ගීතේ ගොඩක් නේද? ඒ ගීතේ රචකයා වන්නේ එතුමාම තමයි. සිනවයිනවයි කියන මේ ඔය චිත්‍රපටයේ දෙබස් සහ තිර රචකයා වෙන්නෙත් මෙතුමාම තමයි. උපහාසාත්මක තීරු ලිපි ගොඩක් කලාවට සිනමින පුවත්පතට ඔය විකට චිත්‍ර මේ වගේ දේවල් එහෙම අඳින්නේ එතුමා අතින්. 1933 මෙරට අග්‍රමාත්‍ය ධුරය තෙවරක්ම දැරූ කෘතහස්ත දේශපාලඥයෙකු වුණු රත්නසිරි වික්‍රමනායක මහත්මයාගේ උපත සිද්ධ වෙන්නේ අද වගේ දවසක. ඒ වගේම ජනප්‍රිය ගායිකාවක රංගන ශිල්පිනියක වන නිමලා අතපත්තු හෙවත් නිමලා තෙරේසා අතපත්තු මහත්මියගේ උපන්දිනය අදට යෙදෙනවා. 1937 ඔය සීත ජලේ නාමුගිලි සුරතලි චිත්‍රපටි සමූහ ගායනීට දායකත්වය දෙනවා. ඒත් එක්කම ඇසේ සඳුන් උලා, සිතක පෙම්බර සිතවිලි, සුදාගේ මිහිරි කතා, කෝල කතා මතක ඇති නේද? අන්න ඒ වගේ ගීත ගණනාවක් ගායනා වෙන්නේ එතුමියගේ හඬේ. ඒත් එක්කම 1938 දක්ෂතම ගායකයෙක් වගේම වාදකයෙක් වුණු ජයසිංහ ආරච්චිලාගේ මිල්ටන් පෙරේරා හෙවත් ජේ මිල්ටන් පෙරේරා මහත්මයාගේ උපන්දිනයත් අදට යෙදෙන්නේ. 2013 ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට දිනා ගන්නෝ. වයස වරුදු 19-15 බැඩ්මින්ටන් අවසන් මහාතරගී සවුවෙන් බුවනික ගුණතිලක සහ සචින් ඩයස් කියන ක්‍රීඩකයන් තමයි ඔස්ට්‍රේලියාවේ රේමන් ඇන්තනී සහ සින් ලෝ කියන ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට අරගෙන එන්නේ. 2014 අවුරුද්ද යුද්ධ හමුදා රෝහල විවෘත කිරීම, නාරහම්පිට
ඔබට දකින්න හම්බෙන්නේ ඒ රෝහල විවෘත කිරීම සිද්ධ වෙන්නේ අදවැනි දවසක. ප්‍රවීණ ලේඛක වේහල ජාතලක මහත්මයාගේ වගේම රංගන ශිල්පී ලාල් කුලරත්න මහත්මයාගේ ඒත් එක්කම රංගන ශිල්පී ජෝර්ජ් සෙනවිරත්න මෙන්න මේ කියන ප්‍රවීණයන්ගේ උපත සිද්ධ වෙන්නේත් අද වගේම දවසක. අපි යමු ඊතර පැත්තට. 1555 අනාවැකි කියමින් ලෝකයේ වඩාත්ම අවධානයට පාත්‍ර වුණු මයිකල් ඩී නොස්ට්‍රඩම්ස් වර්ෂ 1797 දක්වා ඔහු අනාවැකි ඇතුළත් කරලා තියෙනවා මේ සෙන්චුරීස් කියන තමන්ගේ කෘතිය තුළින්. ඒ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ අද වගේ දවසක. ඔහු කියනවා 1999 දී ලෝකයේ විනාශ වන බව. වෙන්න පුළුවන් කොහොමත් අපි ලෝකයේ විවිධාකාරයේ සංසිද්ධීන් වලට 99න් පස්සේ ටිකක් දරුණු ගණේ ස්වාභාවික විපත් වෙන්න පුළුවන්. ලෝකයේ යුදමේ වාතාවරණයන් උත්සන්න වීම වෙන්න පුළුවන්. බොහෝ දේවල් වලට අපි මුහුණ දෙනවා. එක්තරාකාරයක ඔහුගේ නිගමනය වෙනස් වෙන්න පුළුවන්. මේ කියන දේ මේ සනාථ වෙන්නත් අවස්ථාව ඕන තරම් තියෙනවා. 1818 සමස්ත ලෝක ඉතිහාසයේම නව මගකට යොමු කළ මානව ඉතිහාසයේ අමරණීයම චරිතයක් බවට පත් විප්ලවීය සමාජ විද්‍යාඥයෙකු ඉතිහාසඥයෙකු වගේ ආර්ථික විද්‍යාඥයෙකු වුණු කාල් මාක්ස්ගේ උපත සිද්ධ වෙන්නේත් අද වගේම දවසක. නූතන ප්‍රංශය බිහි කිරීමේ ගෞරවයේ හිමි නැපොලියන් බොනපාට් අධිරාජ්‍ය සාන්ත හෙලෙනා දූපතේ සිරකරුවෙකු විදිහට ජීවිතය ගත කරද්දී අභාවයට පත් වෙන්නේ 1821. අද වගේ දිනක හෙන්රි සෙන්ක්විස් පෝලන්තයේදී උපත ලබනවා 1846. ඔහු 1905 සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් සම්මානයෙන් පිදුම් ලබනවා. ඓතිහාසික වශයෙන් නවකතාකරුවෙකු විදිහට තමයි ප්‍රසිද්ධියට පත් වෙන්නේ. ඔය රෝමේ නීරෝ යටතේ රෝම් අන්ඩ නීරෝ කියන ඓතිහාසික නවකතාව ප්‍රකාශ කරන්නේ එතුමා විසින්. වීර කාව්‍යාත්මක නවකතාවක් තමයි එපික් වින්ටර්. එහි රචකයා විදිහටත් එතුමා විශිෂ්ටත්වයෙන් පත්වමින් නොබෙල් සම්මානයට පාත්‍ර වෙනවා. 1912 රුසියානු සමාජවාදී විප්ලවය හෙළි කළ ප්‍රවදා කියන පුවත්පතේ මුල් කලාපය නිකුත් කරන්නේ අද වැනි දිනක. ඒ වගේම 1933 යුදෙව් ජාතිකයන් හා විවාහ වීම ජර්මානුවන්ට තහනම් කරමින් ආඥාදායක හිට්ලර් විසින් අලුත්ම නීතියක් අරගෙන එනවා. හරිද? ඒ ඔහුට අවශ්‍ය වෙනවා මේ ක්ලීන් ජර්මන්, එහෙම නැත්නම් පිරිසිදු ජර්මානු ජාතියක් බිහි කිරීම කියන පරමාර්ථය අරගෙන එන්න. මේ කාලේ එහෙම එකක් මට කොහෙන් හරි ඇහෙනවා ඇමරිකාව පැත්තෙන්. ඇමරිකා ෆස්ට් වගේ එකක්. 1949 යුරෝපා කවුන්සලය ආරම්භ කිරීම සිද්ධ වෙන්නේ අද වගේ දවසක. ඒ වගේම 1955 බටහිර ජර්මනීට නිදහස ලැබෙනවා. ප්‍රථම වතාවට ඇමරිකා එක්සත් ජනපදයේ වැසියෙකු අභ්‍යවකාශගත වීම 1961 ෆ්‍රීඩම් 7 කියන යානයෙන් තමයි පෘථිවියේ අර්ධකක්ෂ ගුවන්ගමනේදී ඔය ඉතිහාසයේ ඇලන් බී ෂෙපර්ඩ් කියන පුද්ගලයා අභ්‍යවකාශගාමියා ඉතිහාසගත වෙන්නේ. ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශගාමියා තමයි සෝවියට් දේශයේ යුරි ගගාරින්. ඔහුගේ අභ්‍යවකාශ චාරිකාවෙන් දින 23කට පස්සේ තමයි මේ විදිහට ඇමරිකාවෙන් ප්‍රථම වතාවට වැසෙක් අභ්‍යවකාශ ගතවීම සිදු වුණා කියලා කියන්නේ. ඒත් එක්කම 1964 යුරෝපා කවුන්සලයේ ප්‍රථම වරට යුරෝපා දිනය සමරනවා. 1955 විසිවන සීවසේ ප්‍රබන්ධ කලාවේ ප්‍රධාන වීර චරිතයක් වුණු ජේම්ස් බොන්ඩ් නිර්මාණය කරන්නේ ලොක ප්‍රසිද්ධ ලේඛක යන් ෆ්ලමින්. ඔහු භාවිත කළ යතුරු ලියනය අලවි කිරීම සිද්ධ වෙනවා අද වගේ දවසක. පවුම් 50,250කට ඇමරිකන් ඩොලර් 89,229කට තමයි මේක අලවි වෙන්නේ. මේක රන්නාලේපිත යතුරු ලියනයක්. ලන්ඩනයේ තිබ්බ එක්තරා වෙන්දේසයක්. එහිදී තමයි මේ යතුරු ලියනය වැඩිම මිලකට අලවි වූ ප්‍රථම අවස්ථාව විදිහට මේ විදිහට වාර්තා වෙන්නේ. ගිනස් පොතටත් යනවා යතුරු ලියනයක් මෙච්චර ලොකු ගානකට විකුණුණා කියලා. 2010 නයිජීරියානු ජනාධිපති ඔමාරෝ යරාදුවා අභාවයට පත් වෙන්නේ අද වගේ දවසක. ඉතින් කොහොම තමයි ඉතින් එතර මෙතර ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය සෝවියට් දේශයට සම්බන්ධ ගොඩක් දේවල් සහ අභ්‍යවකාශ තරණේදී ඇමරිකාවත් සෝවියට් දේශයත් අතර තිබ්බ තරඟය මේ වගේ දේවල් සම්බන්ධව තමයි ගොඩක්ම ඉතිහාසයේ අද වගේ දවසක දේවල් ලියවිලා තියෙන්නේ. 2:48 දැන් වෙලාව.

0: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පි
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
3: මේ පැය පුවත් සමග මම තේජානි විජයසිංහ. දෙවෙනි බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පසු වැසහූ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ හා ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බර පවතින අතර උදැසන කාලයේ වැසි ඇතිවෙයි. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල මාතර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු හා උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වරින් වර හමන පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතී. ඉරාන රජය ඉදිරිපත් කළ නවතම සමයෝජනාවලියට අමරිකාව ප්‍රතිචාර දක්වයි. ඉරානයේ අර්ධරාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ටස්නිම් පුවත්පත් ඒජන්සිය වාර්තා කර තිබුණේ පාකිස්තාන රජය මගින් ඇමරිකාව එම ප්‍රතිචාර දක්වා ඇති බවයි. වත්මන් සටන් විරාමය දීර්ඝ කිරීමට වඩා යුද්ධ අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නේයි එමගින් ඉල්ලා ඇතැයි එම පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ. ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන සිව්දෙන ක්‍රිකට් තරගයේ දෙවැනි දින ආදායි. දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කරුණු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. කොළඹ කණ්ඩායම මෙවන විට පළමු ඉනිම සඳහා කඩලු 2ක් දැවී ලකුණු 12ක් රැස් කරගෙන සිටී. පෙරවරු 7:55ට අපගේ මීළඟ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී

0: ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber. කොන්දේසි අදාළ වේ.

0: සිටි FM
1: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා ඉවරයි.
2: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: TVS iQube electric bike එක ගැන දැන් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. දන්නවා කිලෝමීටර් එකට රුපියලක් විතරයි වැය වෙන්නේ. යන ගමන පරිස්සමින් යන්න පුළුවන්. ඔයා නම් මනන් නිකන් සෙල්ලම් බඩු වගේ නෙවෙයි. ඕන තරම් දෙන්නෙක්වත් දාගෙන යන ගම ඇඟට දැනෙන්න තවත් බර කීපයකුත් අරගෙන යන ගමන ස්මාර්ට් එක යන්න පුළුවන්. ඉතින් ආරක්ෂාවත් හොඳයි, පහසුවත් හොඳයි. ගමනේදී මුදලු තිතරී, යන ගමන පරිස්සමට ගිහින් යන්න TVS ලංකා ඔබට පිරිනමන iQube electric bike එකක්ම ගන්න.
5: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න.

0: ano.
1: Yuri. TVS Sport 110 EFI engine traction in petrol litre kada kilometer 80 kada padiye duwanna nan meka thamai.
0: Meka bol. Ne onne.
2: සුබ දවසක් හැමදාම හැමෝටම සුබ දවසක් අරගෙන එන සුබ දවසක් ලොතරැයි ඔන්න දැන් තව තවත් තෑගි වැඩි කරලා තෑගි අවස්ථාවන් ගන්නවක් ඔබට අරන් ඇවිත් තියෙන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලටත් මුදල ඉතුරු කරන ගම රජයේ රටේ සංවර්ධනයටත් දායකත්වය දෙන ගම ඔබටත් ජයග්‍රහකෙක් වෙන්න තෑගි වැඩි කරලා තියෙන්නේ ලක්ෂ 5 තෑගි තියෙනවා ඉලෙක්ට්‍රික් බයික්ස් තියෙනවා මිලියන ගණනේ තෑගි තියෙනවා ඉතින් ඇයි අද අරගන්නේ සුබ දවසක් ලොතරැයි අරගන්න
3: FM 89.6 FM

0: උටින්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි. අසු නවයයි දශම අට දිවයින පුරා. මුද්‍රිත අකුරු විද්‍යුත් වචන බවට පත් කරන පත්තනේ.
1: දෙහතයි විනාඩිය කළ හයි අයිබෝන් සුබදෑසනක් කොම දිනේශ්.
2: අයිබෝන් සුබදෑසනක්. මේ පොඩි පම්පෝරියකින් පටන් ගන්න ඕනේ. දාම නිකන් තේජානිතරක් මේ ගැරඳි නයි ගිල්ල හරියන්නේ නැහැ. ටයිල් පොඩි අපේ ටයිල් වුණොත් යන්න
1: බෑ.
2: ඉටලියන් ටයිල් නෑ පිටත් තියෙන. පීසා.
1: ඇත්ත.
2: පීසා එකක් ගෙනාවා. එයාට පීට්ස් එකක් ගන්නකොට මොකද අර රබානක් තියන්න පුළුවන් වගේ කකුල් තුනේ කනක්බක් වගේ එකක් මේ
1: පීසා. ඒක තේන්නේ අර කැලි ටික වෙන් කරගන්න.
2: එහෙමද?
1: ඔව්.
2: වකීමෙන් දෙකියන්.
1: ඔව් ඒ ත්‍රිකෝණ ටික වෙන් කරගන්න.
2: ත්‍රිකෝණ ගන්න.
1: ඇයි දැන් අරක කපලා නෙදින්නේ?
2: ඕකෙන් හොන ගන්න.
1: ඒකට තමයි අරාණ්ඩු ටිකත් එක්ක ගන්න
2: තියෙන්නේ. නෑ සුදුනෝ මං හොයලා බලුවා කියලා.
1: මොකද තියෙන්නේ?
2: ඔහු ගෑනු කෙනෙක් වැඩක්
1: මොකද්ද?
2: හරි හරි. පීට්සා හදලා උණු උණු වෙන දෙන්නේ.
1: ඔව්.
2: පීට්සල් මැරලා කාලා වැඩක් නැහැ. එතකොට තුනී පෙට්ටි වලින් දාලා දෙන්න.
1: ඔව්.
2: බිස්කට් පැකට් වගේ ලොකු ඒවා දෙන්නේ
1: නැහැ. නෑ නෑ.
2: පීට්සා එකටම හරින තුනී පෙට්ටි එක දෙන්න. අර රස්නේ නිසා කාඩ්බෝඩ් පෙට්ටි වලින් දෙන්නේ. ඕකනම් පොඩ්ඩක් මොයිස්චර් වෙන්න. තෙතමනය සහිත වෙන්න පුළුවන්. සහ ඩෙලිවරි කරන වෙලාව එකක් විතරක් කරන් ඉන්නේ නැහැ. අර කඩේට මේ ලේන් එකට අර හිට මේට ඔක්කොම පෙට්ටි ගහලා
1: ලකරන.
2: එතකොට අර උඩින් තියෙන කවරය චීස් වලට පහක් තියෙමි. අර අපි අයිසිං කේක් සමහරලට ගියන් උඩ තියෙන ලස්සන මල් මල් මල් කන්න බලද්දි මල මල තියෙන පියනේ ඇලිලා ඉතින් ඕක පීට්සා එකට සිද්ධ වෙන එක නතර කරන්නලු ඕක තිබ්බම
1: ගෑවෙන්නේ
2: මේකින් ඔබ ගත යුතු ආදර්ශය මොකක්ද
1: කාන්තාවන්ට තියෙන මොලේ තරම
2: නෑ අපි තිඳලිල්ල අර පීස එකක් කනවා
1: කියලා මං හිතුව අර ගෑනු මනුස්ස කෙනෙක් හොයාගත්ත කිව්ව
2: කාන්තාවක් තමයි ඒක හොයාගෙන තියෙන කියන්නේ කම්පැනි ප්‍රශ්න කල්පනා කර බලවල කොහොමද මේ වැඩේ ගොඩ දාන්නේ
1: දැක්කද
2: ඒ කාන්තාව සතු එහෙම තියෙනවනේ
1: ඔව්
2: ලුණු ටිකක් වැඩි වෙච්ච එක මං අල්පෙදි ටිකක්
1: දාන්න
2: කේකේ
1: ටිප්ස් තියෙනවා
2: පොඩි පොඩි
1: ඒවා තියෙනවා
2: ලංකාදී පත්‍රයෙන් වැඩි පටන් ගමු. $25,000,000 හැකරුන්ට යාවේ සිද්ධිය මම මේ වචනේ හරි අවුල් හැකරු රයිට් කමන්නේ දැන් ඒක
1: අපේ
2: පාරිභාෂිත වචන මාලාවේ තියෙනවා ඒක හැකරු දැන් හැකරු කියලා
1: සමහරට මෙහෙම වෙන්න පුළුවන් වැඩිපුර මහම්බෙන්න ඔය චීන තායි එහෙමනේ
2: ඔය මකරු සම්බන්ධයි
1: රටවල වලින්
2: ඒක හරි බැලුවොත් වෙන් අර චීනෙක් කියන
1: ඔව් එහෙනම් හැකරු
2: වෙන චීන කතාව හරි ඒ කතාවට එන්නම්කෝ ලංකාදීප තව ශීර්ෂයක් තියෙනවා වීසා පැන්න විදේශිකයන් 50ක් බම්බලපිටියේ අත්අඩංගුවට කියලා. හරිද? එතන 48ක්ම වියට්නාම් ජාතිකයෝ.
1: ඔව්.
2: ඉතුරු දෙක චයිනීස්. කොහෙන් හරි චීන.
1: අවුල නැහැ වියට්නාම් කියන්නේ චයිනීස්. ඒක
2: අර අර කිව්වාගේ හැකරු මකරු ඒ වගේ වෙන්නේ නැති. බණ්ඩාගාරයට CID පැන්නම්. හරිද? පැනලා ලැප්ටොප් පරිගණක සිම්පත් පෙන් ඩ්‍රයිව් අරගෙන ගියා. අර මියගිය නිලධාරියාගේ දුරකථනයත් ඒ අතර තියෙනවා කියලා දැනගන්න හම්බෙනවා. මේක දුන්නේ ඉන්ටර්නැෂනල් ගේමක් නේ.
1: ආයි මනාද.
2: ගේන හැටියට එහෙමනේ තියෙන්නේ. ඒ හින්දා මේක ලෝකල් එකකින් විතරක් වැඩි ගොඩ දාගන්න බෑ. දෙන්න ඕනේ මේකට උත්තරෙත් ඉන්ටර්නැෂනල් උත්තරයක්. ඉන්ටර්නෙට් වේද දන්නේ අන්තිමට. කොයි හැටි වෙතත් ජාත්‍යන්තර පොලිසිය සහයෝගයත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ශ්‍රී ලංකාවට ඉතරම් හොඳ දැනුමක් කියන්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළ දැනුමක් තියෙනවා විවිධ පාර්ශ්වවලට මේක කටයුතු සම්බන්ධයෙන් ලංකාව වගේ ටිකක් දැනෙන හැඟෙන හැකර් ප්‍රහාරයකට ලක්වෙච්ච පළවෙනි අවස්ථාවනේ මේක එහින්ද අපිට මීට කලින් අත්දැකීම් නැහැ.
1: එහෙම කියන්න එපා.
2: ඇයි?
1: ඊට කලින් මුළු බැංකු අම්මගේ
2: හැකරුද?
1: නෑ හැකරුම ගන්නේ. ඒක ලංකාවේ ඇතුලින්.
2: ඒ හැකර්ලගේත් හැකර්.
1: ඔව්.
2: රයිට්?
1: මම කියන්න එපා.
2: ඔව්. ඒක හරි. නමුත් හැකර් හැකර් ගේමක් දුන්නා මුලින්ම මතක කාටද වාට? මතකයේ තියෙන. ඒ මාත්‍රිපල සිරිසේන ජනාධිපතිතුමාගේ පේජ් එකට
1: අවුරුදු
2: 17 කොල්ලෙක්
1: ජනාධිපතිතුමා
2: සමාවකුත් දුන්නා කොල්ලට.
1: පුතේ
2: ඔය දැනුම හොඳ දෙයකට පාවිච්චි කරන්න
1: කියලා.
2: රයිට් ඒක හොඳ එකක්. මේ ජාත්‍යන්තර පොලිසිය සහයත් ලබා ගන්න සූදානම් වෙනවා මේ සම්බන්ධයෙන් කට්ටියකින්. මේ ඒගොල්ලෝ පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ කම්පියුටර්ස් වලින් කාටද මේල් කරලා තියෙන්නේ, ලැප්ටොප් වලින්, ඒ වගේ මේ වගේ තැන් වලින් සිම්පත් අරගෙන බලන්නේ, ෆොරින් කෝල් එහෙම කාටද තියෙන්නේ. ඒ ගැන හොයලා බලන්න නියමිතයිලු මේ වෙනකොට 15කින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 15කින්
1: 15කින් 15කින්
2: 15ක්
1: 15ක් නෝක කියවේ හොඳේ.
2: ඒක අපේ ප්‍රාදේශීය භාෂාවක තියෙන එකක්. අපි කොළඹ හරියේ දෙන්නේ 10-15ක් දාලා ඉච්චිපුතාට කියලා දෙන්නේ හරියේ කොළඹ හරියේ 10-15ක්. රයිට්.
1: ඕකේ.
2: වීසා වෙන කතාව කිව්වනේ නේද? වීසා කාලේ පැනලා. විදේශිකයෝ 50ක් බම්බලේ පිටියේ තනක් කරගෙන හැංගිලා ඉඳලා. වීසා පැනන පස්සේ එහෙම යන්න බෑනේ. අරබුඩ මතකද මචං චිත්‍රපටය? ඇයිල්ලා අර බංග්ලාදේශ ජාතිකයෝ දෙන්නේ අර ලංකාවේ මහේන්ද්‍ර පෙරේරා ඒ චරිතේට ඉන්නේ. එයා තමයි ඔක්කොම හොර වීසා පාස්පෝර්ට් අනම්මන දෙන්නේ.
1: දෙන්නේ.
2: පින්සෙන් දිනනවා. ඒ අර වෙල සල්ලි අරගෙන දීලත් නෑ. ඇයි ඉතින් ගිහිල්ලා ඒ පැනපු කට්ටිය මොවත් කරන්න බෑනේ. පොලිසියට ගිහින් එන්ටියක් දානද මේක මගේ සල්ලි ගත්තා කියලා. ඒකරන කොහේ වීසා දෙන්න කොයි ජාතිකයකද කියලා ඇහුවම දෙන්න උත්තර නෑ. අන්නේ වගේ හැංගිල්ල ඉඳලා තිබුණේ බම්බල පිටි දත්තර ගොනන් තියෙනවා. මේ එක එක රටවල අයියාසිකාරයෝ නිකම් මේ රස්තිය අදු කාර්යයෝ උකුම් මේකුම් ඔක්කොටම ශ්‍රී ලංකාව කියලා කියන්නේ කදිම තිප්පලක් බවට පත් වෙලා තිබිලා තියෙනවානේ පෞගේ කාලේ. ඈ යමම චංගිය මක් ගන්නද ඉස්සර නම් ඔය කියනෝනේ රටේ ඈත දුෂ්කර පළාත්වල ඉපදුනාම ජීවිතේ ගොඩ දාගන්න අපි සිද්ධාදියට යන්න ඕනේ කොළඹට යා යුතුයි වගේ අදහසක් තියෙනවානේ. දකුණින් ඉන්න ඕනන් කියනවානේ මේ ගඟ පනින්නම ඕනේ ඔය කතා ටිකක්
1: තියෙනවානේ. ඔව්.
2: ඉතින් මේ ඒ වගේ එකක් දැන් පිට රටවල තියෙනවද නැ? ජීවිතේ ගොඩ දාගන්න ගේමක් ගහන්න මචං ලංකාවටවත්
1: යන්න ලංකාවට.
2: ඒ ඇවිල්ලා තියෙන ප්‍රමාණය බැලුවමනේ දැන් පහුගිය දවස්වල දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. මේ ඔය එක්කෙනෙක්වත් ඒ රටවල වැදගත්කමට හිටපු
1: අපිට වැරදි මේගොල්ලෝගේ වෙන වැඩක් ගන්න
2: මොකද්ද වට සිද්ධ වෙන්නේ
1: මොකක් කරේ වෙන වැඩක් ගන්න
2: වියට්නාම් ජාතිකින් උන්නදී බිංගුණ්ඩ වගේ වලවල හරන්නම් පුළුවන් කියලා අර
1: වියට්කොංගරිල්ල
2: වගේ පොළව හරගෙන ගිහලා පොළව ඇතුළේනේ හිටියේ.
1: නෑ නෑ මේගොල්ලෝ මේ කරන දේවල් වලින් මොකක් කරේ වැඩක් ගන්න බැරි ගා නෙමෙයි.
2: මොකද්ද වියට්නාම් ජාතිකයෝගෙන් මෙයාට ගන්න තියෙන වැඩේ
1: මට නෙවෙයි යන්නේ.
2: මං
1: කියේ රටට මොකක් කරේ
2: මොකද්ද නිකන් ඔය අදහස් කරන්න මට
1: කියන්න ඔයලා බලන්න ඕනේ මොකක් කරේ. එච්චරයි දන්නේ වයි දර නිවුස් ටික කියන්නේ පස්සේ ඉදමු.
2: ඊයප්ප මේ ගස්කල් ලෝගේ අපි ඉන්නකොට
1: අයියෝ මං කියු ඕ එතන ගිහට හිතන්න බෑ පිරිමින්ට අපි හිතලා දෙන්න
2: ඕල් විදිහ ඕල් හිතන දේවල් වලින් අපි හිත නරක් වෙනවා. රයිට්. ඔන්න ඊළඟ එක മന്ത്രി අර්චනා බෝට්ටුවක යන්න ගිහිනුත් බාල්දියක් පෙරලලා අපරාධ කියන්නේ ටිප් ටොප් මිනිස්සයා
1: බාල්දිම පෙරලලා
2: රටේ ජනතාවට ආතල් එකක් දීම පිණිස සුපිරි. අය ඒකට ගහන්න වෙන අතල්ලයක් නැහැ මේ දවස්වල. සෝෂල් මීඩියා වල එක එක අයලා මොන තරම් ගේම් ගහන්න දුවත් මේ අයියා දෙන තරම් අතල් එකක්. මේ අන්නා ෂහ අන්නන්නම් අනන්නනම් කියාපු වෙඩින් එක එහෙම තියෙන දවසක විශේෂ ආරාධිතයෙක් හැටියට ගෙන්න ගත්ත තාලදේ සුපිරියට
1: කිසිම දේශපාලඥයෙක් ගෙන්නන්න
2: බයෙන්නේ පයි හාන වැඩි අපි බාර ගන්න. හරි മന്ത്രി අර්චන බෝට්ටුවක යන්න ගිනුත් බාල්දිව කොහෙද යාපනයේ පැත්තේ දූපත් වලට යනකොට බෝට්ටු වලට යන්නේ. යනකොට ලයිෆ් ජැකට් දාගෙන යන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ වටින එකක්. එතුමට ලයිෆ් ජැකට් දාන්න ගිහම කිව්වල මට්ට හොන්දට පීනන්නා බලුවන්. මම බෝට්ටු පෙරනවත් ආසයි බයයි බෝට්ටුේ නමයි. හරිද? ඒකින්ද ඉතින් උත්තර පීනලා යන්න පුළුවන් නම් බෝට්ටු යන්න දු පීනලා ගියා නේ ඉවරනේ අප්පා. නේ අර ඉන්න මිනිස්සුන්ට වාත කියන්නේ කෙලින්ම නිකන් වායුවක් බවට පත් වෙලානේ එතන ඉන්න මිනිස්සුන්ට වාත වෙලා.
1: වාත
2: වෙලා. අර කිතර මිනිස්සුන්ට ගමන යන්න වායිතන්න අර සෙනක පිළිච්ච බෝට්ටුවක ලයිෆ් ජැකටුත් දාගෙන අවුව මෙහෙම ගිනි කන වැටෙන වෙලාවේ එක්කෙනෙක්ගේ අතල්යක් නිසා බිරිසකටම යන්න බැරුව ඉන්නකොට දැන් මේ පහ නිකන් පිටකොටුවට ගියොත් ට්‍රැෆික් පොලිසියත් එක්ක, පාර්ලිමේන්තුවට ගියොත් වේත්‍රධාරින් එක්ක හරි වලියක් දාගන්නවා, මෙයා මගේ පුටුව අපිට ඔනා පුටුව කා වාඩි පටන් ගත්තේ එතනින්නේ. කවුද කවුද මේ මෑන් කියලා ඔප්පු කරලා පෙන්වේ එතනින්. එතනින් ඉඳන් පටන් ගත්ත දවස ඉඳන්ම වලි දාන්නේ එතුමා. අහිංසක හතල් දෙන්නේ වලි දානවා. වලි දාගත්තා නේද අර පොලිසියත් ඒ වලි දාවා
1: කතාව හරි. පිස්තෝලයක්
2: පෙන්න. ඊට පස්සේ ගිහිල්ලා කාන්තාවගෙන් ගුටිත් කාලා අල්ලන්නේ අම්මා පල් ගෑනුන්ගෙන්. නිකන් සරල විහාරයක්.
1: ඒක ගම්මුතුරටත් අහුණානේ.
2: ගෑනුන්ගෙන් ගුටි කාලා කියලානේ. ඔව්. හරි. සබව ධර්මේ නඩු විසඳන්න හැදී ඔය මිනිස්සු තාක්ෂියක් දුන්නේ නෑනේ.
1: දුන්නේ
2: නෑ. මේනාවි කමුදාව ඒගොල්ලෝ මේගොල්ලෝ ගිහිල්ලා. හරි ඔය ඇති වෙතත් මේ පර බාල්දිය පෙරලගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කිව්වම තිබිච්ච අපේ ඉතිහාසයේ තිබිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
1: පරි ගෞරවයක් තිබ්බනේ.
2: ඕ MP කෙනෙක් මෙම්බර් ඔෆ් පාර්ලිමේන්ට්. ඕ නෝ යස්. දැන් පාර්ලිමේන්තු මා ආපෝ පාර්ලිමේන්තු මන්ත්‍රීද
1: අපරාධනේ.
2: ඔන්න මොනවා රුදවත් තියෙන වැටමයිමට එන්න කලින්ම දීලා යවනවා පුළුවන් නම් කියලා වගේ වැටෙන් මෙහාට ගන්න හිතෙන්නේ තත්ත්වයට තත්ත්වපත් කළා තියෙන්නේ. ජනපති උසාවි තීන්දු කල්තියා කියීම විනිසුරුවන්ට කරන බලපෑමක් අපේ ජීල් පිරිස් මහත්මයා කරන ප්‍රකාශයක් ජනපතිතුමාර මෛරලීදී කිව්වනේ. පහුගේ එදාට කලින් දවසේ 30 වෙනිදා කොහෙද තිබුණේ අධිකරණ ක්‍රියාවලිය. ඊට පස්සේ ඒක ගියා 25 වෙනිදාද 26 වෙනිදාද කල් මම දන්නේ 26 වෙනිදාද ජනතුනෝක 25 වෙනිදා තීන්දුව එනවායි කියලා. හරි ඔය කියපු කතාව නිමිති කරගෙන කියන්නේ ජනපති උසාවි තීන්දු කල්තියා කියම විනිසුරුවන්ට කරන බලපෑමක් හැටියට එතුමා හඳුන්වා දෙනවා කියලා තමයි මේ කතාව තියෙන්නේ. රුපියලත් වැටිලා වාහන මිල ඉහළට මොනවහරි කළා දෙන්න දන්නේ දෙන්නේ දෙන්නපා කියලා කියවන එකක් අන්තිමට එනවා. අන්තිමට වෙන්න දන්න කොහොමද දන්නා කීයටවත් දී ගන්න බැරි වෙනවා. අපි තේ බොන්නක් දුර පළාත්වල ගිහිල්ලා යනවා තේ ඒ තේ එකක් බොමු. ඩ්‍රයිවරයි අයි ඉස්සරහ හොඳ තේ එකක් බොන්න අවස්ථා ඩ්‍රයිවර ස්ලෝ කරා. ඕකේ පායි හර නෑ වගේනේ
1: අපි එන එකක් බොමු.
2: ඔව් කොල්ලෝ කියලාම අයි නවත්තම කියලා කියන්නේම එක්තරා කඩේකදී විතරයි. ඒ කියන්නේ කැෂියර් කුඩු සුදු නම් කෙනෙක් ඉන්න ඕනේ. අයියේ
1: කටු ගෙදර.
2: හරිද මේ අර ඒ වගේ අපි මේ වාහනේ මේ කරන්න හදද්දිම තමයි එන්නේ රුපියලත් වැටිලා වාහන මිල ඉහළට. එතන ඉන්නවා අප්පා මේ දෙන්නන ගන්නට තව කීයක් කර යනක් දී ගන්න පුළුවන් නේ කියලා අන්තිමට නිකන්වත් දී ගන්න බැරි තත්ත්වයට මෙහෙම ගිහිල්ලා බදු නංගවපු නිසා රුපියලත් වැටලා වාහන මිලත් ඉහළ යයිද කියලා තමයි අද යොහන් භාෂර ලංකාවේ පත්‍රයට ලියන වාර්තාවකින් දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. සමාජ ආරක්ෂණ බද්ද 2.5%කින් ඉහළ දැමීම කියන කාරණාව තමයි මේකෙදි නිමිත්ත කරගත්තයි කියලා කියන්නේ. මාස 4ට ඩෙංගු රෝගීන් 26000ක්. 6වරක් 4 24 කියන්නේ මාසෙට 6500ක්. දවස් 30ට 6500ක්. ඊළඟ ලොකම කැලල මොකක්ද දන්නවද? ඊළඟ දින පොඩියට මරණ 12ක්. මාස 4ට මාසෙට 3 දෙනා ගානේ ළමයි දෙන්නෙක් කුඩා දරුවෝ එක්කෙනෙක් කොළඹ දිස්ත්‍රික්කේ අනිත් එක්කෙනා අනුරාධපුර දිස්ත්‍රික්කේ. වාර්තා වී තිබෙනවා ළමා මරණ දෙකකුත් එක්ක මරණ 12ක් සහිතව මාස 4ට ඩෙංගු රෝගීන් 26000ක්. කමන්නේ යෝගට් කෝප්පෙ ඔන්න ඔය කොටට දාලා දාන්න ප්‍රශ්නයක් නැහැ.

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: ඔන්න මේ දවස්වල මේක එක සෙල්ලම් බඩු වලට අහුවෙන්න එපා කියලා කියනවා TVS. ඔබට තියෙන්නේ හරිම විදිහට ලෝකෙම බයික් හදන්න දන්න TVS ලංකා අරගෙන ඇවිත් තියෙන IQ ඉලෙක්ට්‍රික් බයික් එකක්ම පැදලා බලන්නලු. ආරක්ෂාව, පහසුව, ඇඟට වගේම හිතට දැනෙන බය නැති ගමනක් යන්න පුළුවන් උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS ලංකා ඔබට කියන IQ ඉලෙක්ට්‍රික් බයික් එකක්ම තමයි. ඒ අතරේ මේ කාලේ ඉතින් unlimited අත්දැකීමක් විඳින්න ඕනේ නම් ඒකට ඉතින් වෙන කවුද? SLT Mobitel ම තමයි. SLT Mobitel මතක් කරනවා, buffer වෙන්නේ නැතුව රැපුරාම ස්ට්‍රීම් කරන්න, ඒ විතරක් නෙවෙයි lag වෙන්නේ නැතුව games ගහන්න, limit වෙන්නේ නැතුව ඕන තරම් download කරන්න. SLT Mobitel fiber ඔබේ life එකට ගැලපෙන වේගවත්ම ස්ථාවර internet අත්දැකීම. දැන් SLT Mobitel fiber unlimited plans තියෙනවා රුපියල් 5900 ඉඳලා, anytime plans ඔබට හම් වෙනවා රුපියල් 2690 ඉඳලා. කනවනම් කන්න ඕනේ ඉතින් හරියටම ගුණට රසට. ඇයි
2: මගේ තොලෙත් නැති වෙන්නේ?
1: ලොවෙත් නැති වෙන්න තමයි ඒනට මේක නැති වෙන්නේ.
2: ලොවෙත් නැති වෙන්නේ එහෙම පමිනිසුන් දිතු කරලා කන්න ටිකක්
1: මේකට නැති වෙන්නේ නැහැ.
2: තේජානේ කන්න ගියාම තමයි ආනවා කෑමක් ලොවෙත් නැති වෙන්නේ.
1: මේකට නැති වෙන්නේ නැහැ, මේකට තව ජීවත් වෙන්න
2: පුළුවන්. බැමිනීටියා සය කාලේ ඔය හිටියද?
1: නෑ නෑ මම හිටන්නේ.
2: ඊට කලින් ඔය
1: ඉන්නේ? ඉන්නේ නැත්තේ. ඊට පස්සේ
2: මම පස්සේ මාසාගතයක් ආවා.
1: මේ අහන්නකෝ,
2: කියන්නකෝ,
1: මේක සාගතයක් නෙමෙයි, ජී ජී ජීවත් වෙන්න උදව් කරන දෙයක්.
2: ජී ජී ජී ජීවත් වෙනද?
1: ඔව් ජීවත් වෙන්න. බීසී ශ්‍රී ලංකා පොල්ට හරි කිසිම විෂ රසායන ද්‍රව්‍යයක් අඩංගු නැහැ කියලා 100%ක්ම තහවුරු කරලා තියෙනවා. නික රාජ්‍ය ආරක්ෂාවක් තියෙනවනේ, ඒ නිසා බය නැතුව කන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂාව, රසය, ගුණය, අපේ රටේ නියම පිරිසිදු පොල්තෙල් කියලා තහවුරු කරලම තියෙනවා. කවුද? බීසී ලංකා පොල්ට.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ
1: හතයි විනාඩි 30යි වෙලාව.
2: අර ජනාධිපතිතුමාගේ වෙබ් එක හැක් කරපු කතන්දරය කිව්වනේ. අවුරුදු 17ක කොල්ලෙක්නේ.
1: ඔව්.
2: මේ පහුගිය දවසක මේ මරිපල සිරසෙන ජනාධිපතිතුමා පොඩි කතාවක් කියලා තිබ්බා. එදා ඒ කොල්ලෝ මම හිරිය දෙන්නේ නැහැ, මම ලැප්ටොප් එකක් බඩු ටිකක් දීලා එයාට කිව්වා මේ දේවල් හොඳට කරගෙන යන්න කියලා. අර ඇතුළට දෙන්න නිදහස් කරන්නේ තුමා. අද IT වලින් කෝටි ගණන් හම්බ කරන මේ ප්‍රකෝටිපති බෝඩ උපත් වෙලාලු.
1: නෑ.
2: එදා කරපේදී හොඳයි නේ.
1: බලන්න එක වටිනවා. ඔය වගේම දෙයක් මට හිතෙන්නේ මේ ඇමරිකාව හරි කොහේ හරි මට මතක නෑ, ඒ පොඩි ළමෙක් හැක් කළා FBI එක හරි කොහේ හරි, එයාට ඒ රැකියාව දුන්නා.
2: ඔබ මෙච්චර හරියක් කරන්න පුළුවන්?
1: පුළුවන් නම් වෙන තැනක තියලා බෑනේ.
2: ඔහොමත් වෙලී ඉන්න එක භයානකයි, වෙන තැනක ඉන්න එක භයානකයි. FBI එක හැක් කරන එකෙක් නක් තම්සේනවා මෙන්න මෙහෙට වෙනෙවුන් හැක් වෙන එකෙක් හැක් කරන්න આવොත් කොහොමද අල්ලගන්නේ කියලා අපිට මතක කියලා දෙනවා.
1: හැබැයි මෙහෙම
2: නැති විසේ විසනසන්න සහ පන්තිය නරක ළමයව මොනිටර් කරන පොඩි ඉතිහාසයක් තියෙනවනේ. නරකම එක මොනිටර් කළාට පස්සේ ඌ තරම් හොඳ එකෙක් නෑ. බෝඩ් වල නම් ලියනවා කැස්සත් අපේ පන්තිය දීතිලන පුතා බලා ගන්න. ඔයා කවුරට කෑගව පුතේ බෝඩ් එකේ නම් ලියන බලනකොට මිනිහගේ නම හැරෙන්න මුළු පන්තියම නම් තිනවර බෝඩ් එකේ කැස්සත් ලියනවා මේක සීතම යා සාද්ද කරා. යෝගිදල තියෙන හොඳ දේ.
1: හැබැයි එහෙමයි කියලා ඔක්කොම හැක් කරන්න යන්න එපා.
2: පන්ති නායකය හිටියේ මොන අවුරුද්ද? 7ද 8ද 9ද?
1: මම හැමදාම පන්ති නායක.
2: නරකම එක තමයි දීලා තියෙන්නේ. ඉස්කෝලේ මොකද්ද කියලා කියන්න බෑ, හොඳ නැති. හරි.
1: නෑ නෑ මම ඒ ලෙවල් වල විතරද කොහෙද පන්ති නායක
2: හිටියේ. අන්තිම අවුරුද්ද විතරේ ඉඳ බලන්න සමාජයට යවන්න කලින් විශෝධනීයට ලක් කරලා පොඩ හදලා කරලා.
1: හදලා කරලා.
2: අන්තිම උත්සාහය ඇටියට අපි මේ කිව්ව මොන්ඩසුව මේ පන්ති මොන්ට කරලා හරි. දිවයින පත්තරේ සුපිරිනලු විජේ තමිල්නාඩුවේ බලය අල්ලයි. ආසන 234න් 110ක් ජයග්‍රහණය කරයි. මේක හරි සුවිශේෂී ජයග්‍රහණයක් තේජානි. මෙච්චර කාලයකට තිබුණේ කණ්ඩායම් දෙකක් විසින් තමිල්නාඩුව පාලනය කළා. ඒගොල්ලො කාලා කාලා කාලා ඉවරෙද්දි අරගොල්ලො දෙනවා මල්ලි කනවාද ඔයගොල්ලොත් කන පුළුවන් නම් ටිකක් කනෝ අපි නම් කට්ටටම කාලා තින්නේ කියලා රයිට් ඒ විදිහට දෙගොල්ලො දෙපැත්තට ඔක තියාගෙන හිටියා. හැබැයි තලපති විජේ හැදුවා අලුත් පක්ෂයක්. ඔතේ ජනේ පක්ෂේ නම ඉස්සලා අපි බැලුවේ මොන කලගම් ටීවී කේ නේද
1: ටීවී කේ ටීවී කේ
2: මේ තමිල්ගා වෙට්‍රි කසාගම්
1: කසාගම්
2: හරි
1: තමිල්ගා වෙට්‍රි කසාගම්
2: ඔව් මතක තියාගන්න වැදගත් වෙනවා දැන්
1: ඈ ඔව්
2: රයිට් සමස්ත ප්‍රතිපලය ආවා. එතකොට හිටියේ ස්ටාලින්නේ ස්ටාලින්ට වැලේ වැල් නැ ආසන 50 ගානද කොහෙදයට හම්බුනේ මෝදි සමග හවුල් සමස්ත ඉන්දිය ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂයට ආසන 64ක් තියෙනවා. ඒ හින්දා කොක්කක් ගහන්න වෙයිද කියලා කතාවකුත් තියෙනවා. ඇත්තටම මධ්‍යම ආණ්ඩුවත් එක්ක කොක්කක් ගහගන්න ඔහුට සිද්ධ වෙන තරමටම ඒක කොයි විදිහට දේශපාලනික වශයෙන් කියවගන්න කොහොමද කියන එක. එක පැත්තකින් මහා ආණ්ඩුවට ඔහු වටින පුද්ගලයෙක් බවට පත් වුණාම තමිල්නාඩුව නම් වූ මහ විශාල ප්‍රාන්තයේ ලොක්කත් එක්ක ඒක නිසා මොකද මෙයා ඡන්දෙට එනකොට පොඩක් කී කියාව නෙමේ මේ කච්චති උදූපත ශ්‍රී ලංකාවේ උතුර මෙහෙමයි ඒ රටෙත් ඔය තියෙන දේශපාලනේ කාලේ එළියට ගන්න ඒවා ඔය අපේ රටේ වගේ ලසන්ත ඝාතනය විධායක ජනාධිපති ධූරය ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ ඒ වගේ ඒගොල්ලොන්ගෙත් තියෙනවා ඡන්ද කාලේ ලංගනකොට ශ්‍රී ලංකාව කච්චති උදූපත අරව මේවා කියලා හරි. හැබැයි කවුරුත් ඒවට අත තියන්න ආවේ නැහැ. හැබැයි සාම්ප්‍රදායික දේශපාලනයෙන් ආපු පාරම්පරික දේශපාලනක් නෙවෙයිනේ මේ.
1: එහින ෂුවර් නේ.
2: ඇක්ටර්නේ.
1: ඔව්.
2: ඉතින් හිතන් ඉන්නේ පහින් ගහවම අර කරන්ට් වයර් වල ඇදලා බිම් වැටෙනවා වගේ සයිස් යන හිතන් ඉන්නේ. හරි. ඒ නිසා දෙන්නම් රාවණාට වැඩි කියලා හිතාගෙන පොඩි ගේමක්. එතකොට ඒක මධ්‍යම ආණ්ඩුවත්
1: ආදර්ශය ගන්න කියන්නේ යාට.
2: එම වුණා.
1: ඇක්ට කෙනෙක් ආවේ.
2: ඕන කෙනෙක් කියලා පස්සේ මහා ඇටරේ වෙනවනේ
1: ඒක නේද මං කියේ දැන් යාට වෙලා තියෙන දේ පේනවනේ
2: මේ විජේගේ පක්ෂයේ තමිල්නාඩුවේ දේශපාලන භූමිකාව කනපිට හරවලා ඉන්දියා මාධ්‍ය සඳහන් කරනවා හරිද එහෙනම් තමිල්නාඩුවේ දේශපාලනය කියලා කියන්නේ ශ්‍රී ලංකාවට සැහැණ වැදගත් එකක් එහෙනම්යි තලපති විජේ ඔය දැන් කට්ටිය Facebook එකෙන් කියන තලපත් කියලා තලපත් විජේ කිසි ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ගේ තලපත් ඕගොල්ලොන්ගේ කෙලවල ඕන දෙයක් කරගත්තට අපේ සාලේවන්ට බෝල්ලොන්ට ලින්නට අත තියන්න ඉන්න එපා සුදු මහත්තයා ෆිල්ම් වල වගේ ඉතින් ඉන්න ලස්සන්ට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ඕනි කියලා කතාවක් එනවා ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා මේ රට ඉන්න ඉන්දියා මහකොමසාරිස් වරයා සන්තෝෂ් ජා මහත්තයා කියලා තිනවා අපි දෙගොල්ලොන්ට පාලමක් ඕනි කියලා
1: නෑ කමන්නේ බෝට්ටුවෙන් එන්න
2: ඕගින කේජී ටිකක් බෝට්ටුවෙම ගෙනා පාලමින්ම ගෙන්න ඕනේ
1: ඕනේ
2: මේ ඉතිහාසයේ පොඩි කතන්දර ටිකක් තියෙනවානේ
1: ඔව්
2: ඒ හින්දා මේ දැන් මේ තලපති විජේ පත් වීමත් එක්කම ওই කතාව ටිකක් එනකොට තමයි අඩා තව පාල්දියක්ද පෙරලෙන්න යන්නේ ඔය එකක් එන්න පුළුවන් රයිට් හරි
1: මහා බාරත් concept
2: ඔව් පිරිපාදු කළ තෙල් අපනයනින් මාර්තුවේ තෙල් වියදම නහුතට නැගලා නහුතට කියලා කියන්නේ තේජානේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී තෙල් අපනයන සඳහා ඩොලර් මිලියන 200 ගානක් වියදම් වුණා නම් මේ අවුරුද්දේ මාර්තු මාසයේදී තෙල් අපනයන කරන 500 ගානක් වියදම් ඩබල් නහුතට නෙන්නම් හරි ලේසි කතන්දර නෙමෙයි ඔය රැඳිවියෙකු ඝාතනයට ලක් වී සතියක් ගත වීමට පෙර වැලිකඩ තවත් රැඳිවියෙක් අබිරහස් ලෙස මියයයි අභිනාශ ලෙසම ගියා නම් පත්‍රේ මුල් පිටු තියෙන කොහොමද හරි කමන්නේ මිය ගියේ පහර දීමෙන්ද හදිසි රෝගියකින්ද ඉදිරි විමර්ශන මරණ පරීක්ෂණයෙන් පස්සේ කුඩු මිලිග්‍රෑම් 110ක් කොද ළඟ තියාගත්තා කියන චෝදනාව වැඩි අත්තරන් උඩ අරගෙන තියෙනවා දඩයක් ගහලා තිබුණා පවුලේ කවුරුත් අට්ටි අරගෙන තිබුණේ නැහැ ගත්තත් මොකද වෙන්නේ අපව කුඩු ගහලා ඇතුළට යන එකනේ
1: ඇතුළට යන එකනේ
2: සහ පවුලේ ඥාතින් දැන් ඇවිල්ලා මාධ්‍යට කියනවා හැදෙයිනේ අප්පා හැදෙයි අර ගාල්ල බන්ධනාගාරේ ඇල්ල තිබිච්ච වීඩියෝ එක දැක්කද මල්ලි අයිස් බෙදනකොට ඔය ඊයන් කොලේට දෙන්න එපා සිලින් බෑගේ ගැට ගහලා දීපන් ආ කට්ටියට බර්ත්ඩේ gift අපි නම් කේක් කපල වටේට
1: බෙදනවනේ
2: ඒකිනේ මල්ලි අයිස් බෙදනකොට මේ අයිස් පලන් ඉන්නේ නැතිනේ
1: අයිස් පලන් නැති
2: ඉතින් හැදෙයිද හරි ඇතුලේ තත්ත්වය අපි මං වර කියලා තියෙනවා ඉතින් ඕකේ ඇතුලේ ඔයාට මෙහෙක හරි සුපර් මාකට් එකක ගන්න මොන හරි බඩු එහෙම නැති වුණොත් එහෙම සුපිරි ලක්ෂරි වගේ බඩු නම් ආ කියන්නේ වැලිකඩින් අරන් වැලිකඩ වැලිකඩ දෙක යන්න බෑ වන්දනාගාර වලින් එහෙම අරන් දෙන්න පුළුවන් රයිට් මේ
1: ඒකනේ ලීට වඩා බඩු ඇතුලේ තියෙනවා
2: ඒක ඩියුටි ෆ්‍රී එකෙත් නෑ
1: ඒකනේ ලීට වඩා බඩු ඇතුලේ තියෙනවා
2: ඩියුටි ෆ්‍රී එකෙත් නෑ කොහොම හිතා ගන්න රයිට් ඉතින් ඔහු එලිට අරගෙන තිබුණ නෑ අතරතුරේදී පහුවේ පෙරේදා ඔහු පැනලා හිරෙන් පැනලා කට්ටිය කවුන්ට් කරලා බලද්දි එක්කෙනෙක් අඩුයි. ඊට පස්සේ ගිහලා බලද්දි බොරලේ 18 වත්තේ ඇංගිලේ ඉන්නවට අත්තරංගුඩු ගන්න පුළුවන්කම හම්බුණා. නිකන් නෙමෙයි අත්තරංගුඩු ගන්න දඟලලා තියෙනවා ටිකක්. පොර බෙදීමකට ලක් වෙලා තියෙනවා. දැන් අර පැත්තෙන් එන කතාව ලං එන්නේ පොර බදද්දි සිද්ධ වෙච්ච දේවල් එක්ක මොන හරි සිද්ධ වුණා වගේ කතාවක්. අනිත් පැත්තේ ඥාතින් චෝදනා කරනවා. පහර දුණු නිසා ඔහු මිය ගියා. කියලා. ඔය ඉස්සර සින්දුවක් තිබුණානේ. එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ කියලා. ඒව හොයන්න පුළුවන් මරණ පරීක්ෂණ වාර්තාවේදී. අධිකරණ වෛද්‍යාධිකාරීවරයාට දැක්කේ මං කියන්න පුළුවන් මේක නම් ගේමක් නෑ මේක නම් නැචරල් මොන හරි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කට ඉස්සර කරගන්න ඕනේ මේ ඒකන හොයලා බලයි. හැබැයි මෙහෙමයි ඉතින් ජොබ් එක ගහලා යන වැඩේ මිනිස්සුන්ගේ කවුරුරි පැන්නම කේන්ති යනවා. කේන්තිට පොඩ්ඩක් කතා පැකිස්සෙන්නේම පුළුවන්. වෙනවට කියනෝ නෙමෙයි ඒ ඔයදි මරණ පරීක්ෂණ වර්තනය ඔයලා කියයිනි අපි මොකටද මේ පැහිච්ච කතා කියන්නේ මරණ පරීක්ෂණ වර්තනාවම බලමු මේ මොකද ගහලද මැරුනේ දුවලද මැරුනේ මොකද සිද්ධ වුනේ කියලා රයිට්
1: මේ සින්දු ගහලා ඉන්න
2: ඔව්

0: يوريها.
1: تي بي اس سبورت 1 كان اي اف اي انجن تاكشن هي بترولي تريك كيلومتر اسوك تبدي دوان نا ميك تماي
0: فيغا بول نيونه
2: නෑ කියලා කියන්නේ ඔය 110 එකටනේ. හැබැයි ඉතින් iCube electric bike එකට ඕනෙම නෑ. කිලෝමීටර එකට වැය වෙන්නේ පුංචි රුපියලක් විතරයි. යන ගමන පරිස්සමට යන්න නම් iCube electric bike එකක් ගන්න ඕනි. සල්ලිත් ඉතුරු කරනවනේ.
3: ඔබේ බැංකු කටයුතු ඔබේ lifestyle එකට ගැළපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. self registration සමගින් සුරක්ෂිත biometric login ඔබටම ගැළපෙන theme සහ widgets පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
2: දැන් ඔබේ කර්මාන්ත ශාලාවට ඕන කරන හීටර්ස් වර්ග, ඒ ආශ්‍රිත නිෂ්පාදන පොඩිවත් ප්‍රමාදයක් වෙන්නතෝ ගන්න නම් යන්න ඕනි කුට්ටාවේ මෙගා හීටර්ස් මහ ගෙදරට. ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට සුපිරි වෙළඳ සංකීර්ණයකට ගියා වගේ අත්දැකීමක් එක්ක කැමති කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ගෙදරට, රෙස්ටෝරන්ට් එකට, මුළුතැන් ගෙට, එම නැත්නම් ඔබේ කාර්යාලයට වෙන්න පුළුවන් ඕන කරන අවන්, ස්ටීමර්ස්, රයිස් ස්ටීමර්ස්, ගෑස් කුකර්ස්, මික්ෂර්ස් මේ වගේ ගොඩක් දේවල් දැන් එතනින් අරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. 077 11 727.
4: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ.
2: හතයි විනාඩි 46.
8: මම ජෝසප්.
2: නෑ ගනේ. එයාට ජෝසප් කියලාත් කියනවා.
8: ජෝසප් සීවිජි. තලපති වෙනම. ඔය තලපති කියලා කියන්නේ වෙන නිකන්
2: පොඩි ඕන. මොකද ගෞරව නාමයක් වගේ
8: නේ. ඔය තලේවර්. අර ඒ වගේ එකක් තියෙනවනේ. කොහොමදත් මේ චිත්‍රපට නළුවෙක් හැටියට ඔහු මුලින් එද්දි සාර්ථක වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔහුගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරේ. කිව්ව මේ තාත්තගේ පහනෙන් එළිය බලන පුතෙක් කියලා. මුල් ටික පොඩක් ගොඩ ගියෙත් නෑ. හැබැයි ඔහුගේ තාත්තා ඔහුට අර සුකමාල කොල්ලෙක් විතර හදලා නෑ. පොඩක් පොඩි රැග් එකක් එහෙම දීලා කට්ටක් කාන්න රස්තිය අදුව ගස්සවල තමයි ෆීල්ඩ් එක අරන් තියෙන්නේ. පස්සේ කාලෙක මට මතක නෑ එක්තරා චිත්‍රපටයක් පත්තුනා නියම් චිත්‍රපටස් ගාලා. ඊට පස්සේ විජේද අජිත්ද කියන මට්ටමට දෙදෙන අතර ලොකු එකක් තිබ්බා. පස්සේ අජිත්ව පහු කරගෙන විජේ සෑහෙන ඉස්සරහට ආවා. පස්සේ කාලේ තමයි වික්‍රම්ලා ඇතුළු තව කණ්ඩායම් දේවල් තිබුණේ. රයිට්. හරි. මේ කවුද? ජෝසප් සි විජේ. එයාගේ හමුවේ පැරදුනේ ස්ටාලින්.
2: ස්ටාලින්.
8: ජෝසප්ලා ස්ටාලින්ලා කතන්දරයන් නිමි දවසල. හරි. දිවෙන පත්‍රයෙන් හිටියේ මට මේ මේ එකක් ලස්සන එකක් දැක්කා. මේ මේ ඕනම හින්දි ඉංග්‍රීසි චිත්‍රපටිවල මේ නෑ ඕනම ඉංග්‍රීසි චිත්‍රපටයක පරීක්ෂණ කරන පරීක්ෂකයෝ දෙන්නගින් එක්කෙනෙක් අන්තිම බලද්දි හොරු එක්ක සම්බන්ධයි කියලා. එක්කෙනෙක් පරීක්ෂණ කරගෙන දෙන්න එක්කව වෙලා බලනකොට එක්කෙනෙක් සම්බන්ධවලා අනිත් පැත්තේ ඉන්නවා. ඔකට යටින් දාලා තිබ්බා හින්දි ෆිල්ම් වල නම් ඌ විතරක් නෙමෙයි ඩිරෙක්ටරුත් අර හොරත් එක සම්බන්ධයි. දැන් තමිල්නාඩු කොලිවුඩ් සිනමාවේ තියෙන්නේම ගොඩක් කලාවට ඒ රටේ දේශපාලනයට සහ ඒ රටේ පොලිසිය ඇතුළු විවිධ අධීරවල ඉහළ සමාජ සම්මත කණ්ඩායම් විසින් පහළ සමාජයේ පීඩනයට ලක් කරන ආකාරය පිළිබඳව සහ හීරෝ අන්තිමට එන්නේ මොනවද ඉතින් අන්තිර මහයමතිට පුටුවෙන් පෙරදලා පයින් ඇදගෙන මිනිස්සු අතරට ගිහින් දැම්ම මිනිස්සු ටික බලා ගන්නවා. ඔය වගේ කතන්දර ඉතින් සිනමාවේදී තමන් රඟපාපු චරිතය මේ වතාවේදී ඔහු කොහොමද රඟපාන්නේ කියන එක පුදුම පොරොන්දුනි දුන්නේ. අලි දෙන්නම් කොටි දෙන්නම් විතරයි නොකිව්වේ. ඒ තමිල්නාඩු දේශපාලනේ මෙහෙමයි. ටීවී දෙන්නම් කසාද මැදලා නැතිවන් කසාද බන්දනම් බන්දනකොට පවුන්දේකුත් දෙන්නම් කියලා. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් දුන්න ඡන්දේ. ඡන්දපි උණු දුන්නා නේ මන් දන්නේ. උරේ අපේ ගොඩර අපි වැඩිචමාරට තව උන්
2: ටිකක්.
8: රයිට්. මේ මාලදිවෙන් ජනපති මාලදිවෙන් ජනපතිතුමා කතාව තියෙන්නේ දිනමින පත්‍රයේ ප්‍රධාන ශීර්ෂයක් හැටියට තියෙනවානේ සෞඛ්‍ය ක්‍රීඩා සංචාරක අධ්‍යාපන ආරක්ෂක ශ්‍රී ලංකා මාලදිවෙන් ගිවිසුම් මහතකට අත්සන් දෙරටටම වාසි රැසක්. ඒ කියන්නේ win win situation එකකින් මේක handle විය යුතු. ඒතකොට එහෙම තමයි ද්විපාර්ශ්වික සම්බන්ධතාවල පැවැත්මක් තියෙන්නේ. කවදාවත් දවසක එක පැත්තක් විතරක් දිනලා ද්විපාර්ශ්වික සම්බන්ධතා කියන එක යාළු මිත්‍රකම් වල ඉඳගෙන කසාද ජීවිතය සහ ලෝකේ රටවල් රටවල් අතර දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි කිසිම තනි පාර්ශ්වයක විතරක් දිනුම දීලා ලෝකේ ද්විපාර්ශ්වික සම්බන්ධතා හැමදාම පවතින්නේ නැහැ. පවතිනවා නම් පවතින්නේ එකම එකක් විතරයි. කසාද ජීවිතේ විතරයි. ඔයා හරිනවන ඇත්ත කියලා පිළිගන්න තාක්කල් ඒකෙදි ද්විපාර්ශ්වික සම්බන්ධතා බොහොම ශක්තිමත් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. win win situation ගැන EU කතා කරන්න ගිහිල්ලා නිකම් බොරුවට මේ
2: ඒ අනිපතර වෙන ඒවත් තියෙනවා.
8: ඔය තැලුන් තුවාලේම හදා ගන්න ඕනේ.
2: හරි මහත්තයා කියලා ඉන්න නෝන්ලත් ඉන්නවා.
8: මේ වැඩි නවත්තලා හරි අපි යමුද? ඒ අතිශය දුර්ලභ සත්‍යය දැක බලා ගැනීම සඳහා මට කොහේ හරි
2: තේජාන්නේ. ඔයා මේ වැඩේ කරන්න
8: මම කියන්නේ ඉතිහාසයේ එහෙම ඉඳලා වඳ වෙච්ච ජාතියක් ලේසි නෑ. ඔයා ඔයා ඔය සත්ව කුලයට ඔයාගේ නම දාලා පුළුවන් නිකන් තේජානියා වගේ මොකක් හරි කැලලකුත් දාලා මේ වැඩසටහන කරන එක වැඩක් නෑ. මේ ගැන හොයලා අපි හෙට ඇවිල්ලා මිනිසුන්ට කියමු.
2: නේ නේ ඔය
8: වැඩසටහන ඉවරයි පියම තුරනේ. ඒ වගේ දුර්ලභ සත්ව කොටස.
2: එහෙම දුර්ලභයි ඉන්න ඕකට පේන්නේ.
8: මේ පේනවනේ. දැන් කී මං කියන එකක් පිළිගන්නවද? හරි. පිලිගන්න අපි දෙන්න කවුරු යන්නේ
2: ඒක
8: මේ පුල් විමර්ශනයක් කරන්න කියලා ඒක මේ ඉල්ලීමක් කරලා තියෙනවා ෆ්‍රී ලෝයස් යුනිටි එක අගමිනිස්ටර්ගෙන් සහ අධිකරණ සේවා කොමසාරිස්තුමාගෙන් අර මහ භාණ්ඩාගාරේ සිදුවීම සම්බන්ධයෙන් මම මේ කියන්න හිටියේ මාලදිවෙන් ජනාධිපතිතුමා කතාවනේ win win situation එකක් right හරිද දෙගොල්ලොන්ටම වාසි සහගත විදිහට මේක කරගෙන යමු කියන එකඟතාවයෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ දවස්වල ශ්‍රී ලංකාව මේ රාජතාන්ත්‍රික හබ් එකක් බවට පත් වෙලා බංග්ලාදේශ ජනාධිපතිතුමා යනවා මාල්දිවෙන් ජනාධිපතිතුමා
2: යනවා
8: රුසියාවේ සෞඛ්‍ය මුත්තුමා
2: යනවා
8: අපේ රටේ මිනිස්සු සෞඛ්‍ය පොඩ්ඩ එහෙම වෙච්ච එක මවුන්ට් එලිසබෙත් යනවා රුසියාවේ සෞඛ්‍ය මුත්තුමා අපේ රටට එනවා ඊට පස්සේ වියට්නාම් ජනාධිපතිතුමා අනිද්දට මේ රටට එනවා යනකොට රහදලිසට පැටවුණා හරි තුමගේ
2: ෆ්ලයිට් එක
8: සපෝටි ඇග්ගක් තියෙන අරන් යන්න
2: ඕනේ ආවට කමන්නේ විනාය අරන් එන්න එපා
8: එමත් කෑ 48 නෙවෙයි මල්ලි 480ක් වුණත් වියට්නාම් කාරයෝ දාපන් අර චයිනිස් එවුන් දෙන්නම් දාන්න රයිට් ශ්‍රී ලංකා මාලදීම් කිසිම හතකට අත්සන් කරනවා මේක ආරක්ෂාව අධ්‍යාපනය ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව මේකදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය දනවරණය කළා ශ්‍රී ලංකාව ඇතුලේ මාලදීවෙන් තානාපති මහකමසාරස් කාර්යාල පිහිටවීම සඳහා කොළඹ ඉඩමක් වෙන් කරලා තියෙනවා කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි මාලදීවේනේ ශ්‍රී ලංකා මහකමසාරස් කාර්යාල පිහිටවීම සඳහා උණුත් එහි ඉඩමක් වෙන් කරලා තියෙනවා කියලා කියන කතාව. නැත්තම් මේ පාස්පෝර්ට් වීසා නම් මනම් කරගන්න ගියාම ඉන්දියාව වෙන කතන්දර ගොඩක් තියෙනවානේ. ගියානේ තව
2: මාලි ගියා ඔන්ලයින් නෑ ඔව් මාලි ගියා
8: කොහොමද උඩ කරේ විසා
2: ඒවා එතන ඔන් අරයිවල් තියෙනවා
8: ආ ඒගොල්ලන්
2: අපිට ලංකාවට එහෙම නෑ ඒගොල්ල කැමති අපිට එහෙම කිසි කේස් එකක් නෑ
8: රයිට් එක්නලිගොඩ නඩුව සමායන එක්නලිගොඩ නඩුව සතිපතා විභාගයට මිනිස්සු හෙල්ලිලා යන කතා කියන්නේ පාප්පා ට්‍රිපෝලි ප්ලැටුන්ද ගිරිතලේ කෑම්ප් එක ඇතුලේද ආදී වශයෙන් විවිධ කතන්දර ටිකක් තියෙනවා එක්නලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය ඇත්තටම ඉතින් හිත හදාගෙන පාංශුකූලයක් දෙන්න පුළුවන්ද බැරිද කියලාවත් මිනිස්සුන්ට දැන් අර එක්තරා ගීතයක ඔය වැඩි ප්‍රසිද්ධ නැති මේ මම නිතරම කියන එකක් ඔය මදුමාදවගේ සින්දුවක් තිබ්බා මේ සාක්කියට කළු තඩියයි උඩුබුර ලෑවේ නෙලන්ට බැරි මල්පරවි ගංගේ පාවුනේ හාංකවිසියක් අම්මා තව නෑ දන්නේ අපේ බුදුන් වැඩි රටේ පාංශුකූලෙවත් උඹට කොහොමද දෙන්නේ කියලා අයියලා දන්නව වල්ලිට මොකද උනේ කියලා හැබැයි අම්මා විශ්වාස කරන්නේ නැහැ තමගේ පුතා නැතුනේ පාංශුකූලයක්වත් දෙන්නේ දෙයක් නෑ සහ තහවුරු කරගන්න නැතුව අතුරුදන් ලැයිස්තුවේ ඉන්නකොට පාංශුකූල දෙන්න සිරිතක් නෑ සමහර රටේ මිනිස්සුන් නම් දැන් හිතනවා ඉතින් ප්‍රගිත් එක්නලිගොඩන මොකද්ද සිද්ධ වෙන්නේ නැත්තේ කියලා හැබැයි අතුරුදන් කිරීම කියන සිද්ධියක් තමයි තාමත් අපිට කියන්න පුළුවන්කම හම්බෙන්නේ. මොකද කොට කොටසක්වත් හොයාගන්න පුළුවන් විදියට නෙමෙයි වැඩ සිද්ධ වෙලා තිබුණයි කියලා කියන්නේ. ඒ හින්දා මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහ විනිසුරු මඩුල්ලක් පත් කළා නඩුව සතිපතා වීක්ලි. මේ ගැන හොයා බලන්න නීමතයි කොහෙද දන්නද මේක කරන්නේ. දැන් ඔය පහුගිය දවස්වල මැති ඇමති ජනපති අගමැති හිටපු සිටු මැදුරු ගත්ත නේද? ඒ ගත්තවට මොකද කරන්න කියලා ඇහුවම කිව්වනේ මේ ටග්ගල අධිකරණ මාත්‍යාංශයෙන් අතවසවල කිව්වා ඒ අපිට ඕනේ ඔකෙන් ටිකක් නෝඩද මේ තියෙන කේස් වල හැටියට ඔය උසාවි මදි උසාවි හදලා හරි නඩු දානවා කියලා කිව්වනේ හැදුව උසාවි ඒ යන්නේ එහෙම හදපු උසාවි එක තමයි
2: මේ තියෙන්නේ
8: මේ නඩු දාන්නේ අර අර මේ කොහොමද මම දන්නේ ඒ කාගේ කවුරු හිටපු ඉඩමෙද කියලා තාම ඒක අපිට වර්තාවෙ තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පහුගිය දවසක සම්මාන ප්‍රදාන උත්සවයකට ඇවිල්ලා. එතුමා කිව්වා මේ සම්මාන ගැන කිව්වම මට තියෙන වෙනම මතකයක් අප්පා. එතුමා රැස්වීමෙන්ද කිව්වා මෙතන අද ඇවිල්ලා ඉන්නේ ඒ ඒ විෂයන් වලින් ඉහළ තිගිය මිනිස්සු. එයාට තමයි මේ සම්මාන ප්‍රදානය කළේ සතුටුයි. හැබැයි මට යමක් මතක් වෙනවා. මගේ කාලේ නාකොටික්කේ කී මිනිස්සුන්ට ඇගේමට ලක් කරන්න සම්මාන ටිකක් දෙන්න ඒක ලොකුඩු මෙච්චර ඇල්ලුව අච්චර ඇල්ලුව එහින් දෙකලොන් ඇගේමට ලක් කරන්න මං ඒගොල්ලන්ට සම්මාන දුන්නා. සම්මාන දෙලා සතියක් ගියේ නෑ. පොලිසියෙන් ඇල්ලුවා නාකොටික් එකේම සෙට් එකක් අර ගත්ත බඩු ආපහු රිසයිකල් කරලා මේ කුඩු ජාවාරම් කාරොත් එක්ක එක්කවල බිස්නස් කරලා අර සම්මාන දුන්නේ උරුත් ඒ අතර හිටියා කියලා
2: ඉවරයිනේ
8: කතාවක කිව්වා. නම මේක කල්පනා කරන්නේ මේකට ඔය සිටු මැදුර හිතමු ඔය ඉදම ඔය ඒ ගෙදර විරාජමානව හිටපු එක්කෙනෙක් කියලා. කොහොමද ඒ ගෙදරම පිහිටෝ පාධිකරණයට කැඳවලා අඩුම තරමේ නඩුවට එන්න වුණොත් දෛවයේ මහා කුරුරුයි කියලා හිතනවනේ
2: කුරුරයිනේ.
9: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර් එස් වානේකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: මේ පැයපුවත් සමග මම තේජානී විජයසිංහ. දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමයට බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මකයි. ඒ සඳහා වන වෙබ් අඩවියක්ද ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගීන්ට බස් රථය ධාවනය වන වේලාව අනුව බස් නැවතුම්පළට පැමිණීමේ හැකියාව පවතී. එක ආසන වෙන් කිරීමකට අය කෙරෙන්නේ රුපියල් 30ක මුදලකි. www.bucketlist.gov.lk වෙබ් අඩවියට හෝ www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 211-201-1266 ක්ෂණික දුරකථන අංකය මගින් ඊට සම්බන්ධ විය හැකිය. කාඩ්පත් මගින් ගෙවීම කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමටද නියමිතයි. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැත්නම් ඉස්රායලය සමග තවදුරටත් සාකච්ඡාවට එක් නොවන බව ලෙබනන් පාර්ලිමේන්තුවේ කතානායක නබී පෙරේ මහතා කියයි. ඕනෑම දේශපාලන ක්‍රියාමාර්ගයකට පෙර යුද්ධය නැවැත්වීම අනිවාර්ය බව ඔහු අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඉන්දිය ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායිදී පැවති තරගයේදී ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩලු 6ක ජයක් වාර්තා කළේය. ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 228ක් රැස් කළේය. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අර 18යි පන්දු 4කදී කඩලු 4ක් දැවි ලකුණු 229ක් රැස් කර ගනිමින් තරගයේ ජය වාර්තා කළේය. පෙරවරුටයි 55ට අපගේ මීළඟ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
9: RS වානේ කම්හි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
10: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: TBS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80kata padiye duwanna nan meka thamai
1: vega bodu ne onne
2: mahajana hisa palandu kirulai
3: adasiya wasak pura jatiyak vishwasaya thabu lotarai love kirula mahajana sampada dan satiye dina hatema mahajana sampada ratatama sampada
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: 89.6 FM 89.8 දිවයින පුරා හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ
1: අටයි විනාඩි 6යි වෙලාව.
2: රයිට් අපි ඉන්නේ දිනමනේ. දුරගමන් බස් රථ ආසන වෙන කිරීම ඔන්ලයින් ක්‍රමයට. ඉස්සර රුපියල් 200 ගියේ වැඩි.
1: ඔව්.
2: රුපියල් 30ට සොච්චමකට කරගන්න පුළුවන් කියලා.
1: ෂා.
2: ඔන්ලයින් නේ. ඔන්ලයින් මොන මොකද්ද තේජානි වෙන් කරගන්න වෙබ්සයිට් එක?
1: bus.lk.
2: bucket list.
1: නෑ නෝඩ කියවුණා.
2: ඔයාගේ ඔයාගේ සම්පූර්ණ නම ඒ තේජානි
1: විජේසිංහ WA.
2: ඒකත් තියෙනවනේ.
1: ඔව් WA.
2: ඒ කියන්නේ අර්චුනාද?
1: නෑ නෑ. ආරච්චිගි.
2: මම බක අර්චුනා තැනන තැන බකට් දානවා වගේ. මොකක්ද අර නිවුස් එකේ මේ බකට් ලිස්ට් එකක් කියන්නේ? දැන් බකට් ලිස්ට් එකෙන්ද බුකින් එක දාන්න
1: තියෙන්නේ? bus.lk.
2: හොඳයි වා. දුර්ගමන් බස්
1: වල බලන්න ඔයාලට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ.
2: හරි හරි මං කිවි ඩෙංගු මරණ ගැන අපි කතාව කිව්වනේ. චෙම්මිනි මිනිවලේ කැණීම් වලින් තවත් සිරුරු 245ක කොටස් හමු වෙයි. අර පොඩි ගෑනුලුන්ගේ ක්‍රිෂාන්ති එයා වෙන්ද වගේම සුපුරුදු විදියට යාපනේ ගෑල්ලමයි සහ ගොඩක් දෙනෙක් ගමන් බිමන් යන්නේ ෆුඩ් සයිකල් එකේ. යාපනේ ඉස්කෝලේ ඉස්සර බලන්න ෆුඩ් සයිකල් එක යායට නතර කරන්න තියෙනවා. ඒගොල්ලන්ගේ නිල රථය ෆුඩ් සයිකල් එක. අනේ ෆුඩ් සයිකල් එක තල්ලු කරගෙන මුරපොළ හරහා යන්න එනකොට එතන හිට මාමල වෙනද හිට මාමල වගේ නෙවෙයි හැසිරුනේ ක්‍රිෂාන්ති. ක්‍රිෂාන්ති නෑ. ක්‍රිෂාන්ති වෙන අම්ම ගියා ළඟ ගෙදරක කට්ටියත් එක්ක තාත්තල කට්ටිය ගියා. ඒ ගිය කට්ටියත් නලපාන ජාතකයේ වගේ ගිය බවට සටහන් තිබෙනවා, පැමිණි බවට සටහනක් නැහැ. ඊට පස්සේ මේක හොයලා බලද්දි තමයි තව තව තව තව දේවල් ඉදිරියෙන්න පටන් ගත්තේ. මේ මෑතක දීක නැවත වතාවක් ඉදිරියට එන්න පටන් ගත්තා. බෝනික්කෝ පවා ඒ පවිරසල කලබෝන ඡායරූපයක් බවට පත් වුණා. ඔය අර හරණ ස්ථානයේ සිට මේ යාපනය සිටි ඒරියයි කියම යක
1: තියන්නේ.
2: චෙම්මනි සුසාන භූමියක්නේ. සුසාන භූමියක්නේ මේ හෙම්පිටින්ම මනුෂ්‍යත්වයේ සුසාන භූමියක් බවට පත් වෙලා තියෙනවා. මේ හයවන අධීරයේ කැණීම් කැණීම් කටයුතු කරගෙන යනකොට තව සිරුරු කොටස් 245ක බල්ලු බලල්ලු නෙමෙයි මිනිස්සු අමු අමුවේ මරලා දාපු ලෝකෙන් වහන් කරන්න එක තැන ගොඩ ගහලා වල්ලපු තැන් කොයි කවුරු මොන විදිය කෙරුවත් සාහසික මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මේවා. හරිද? තවත් සිරුරු කොටස් 245ක් හමු වෙලා තියෙනවා කියලාද මේ වර්තාවේ දකින්න පුළුවන්කම හම්බෙනවා. ඔය දිනමිනනේ. එතකොට මේ දවස්වල කතාවක් කරනවා වැට් වැඩි කරලා ආණ්ඩුව දෙන්න යන්න අපිට ගේම කියලා. ආණ්ඩුව ඒක සම්බන්ධයෙන් අනාවරණය කිරීම

0: කියලා තමයි නිවැරදි කිරීමක් කරලා තිබ්බා. වැට් කියලා කියන්නේ එකතු කළාගේ මතබද්දනේ. හරිද? ඒකට අමතරව අපිට තිබුණානේ මේ මේ සමාජ ආරක්ෂණ බද්ද
1: කියලා තමයි.
0: හරිද? සමාජ ආරක්ෂණ බද්ද 2.5. එතකොට මේ රජේ එනකොටම කියාගෙන ආපියකක් තමයි සරල බදු ප්‍රතිපත්තියක්. කණ අල්ලන්න මේ නහය අල්ලන්න මෙම කණ වටියක් දාලා එහෙම නෙමෙයි ඩිරෙක්ට් මෙන්න මේ කියලා ඔවුන් පැහැදිලි කරනවායි කියලා සරල බදු ප්‍රතිපත්තියක් කියලා කිව්වා. ඉතින් ඔවුන් කියනවා මේ වැට් වැඩි කරේ නැහැ. සරල බදු ප්‍රතිපත්තිය කියන පොරොන්දුවට අනුකූලව සමාජ ආරක්ෂණ බද්ද සහ එකතු කළාගේ මත බද්ද කියන එක එකතු කළා. වැට් එකයි සමාජ ආරක්ෂණ බද්දයි එකට එකතු
1: කළා.
0: අරක තිබ්බේ 2.5, එක තිබ්බේ 18, දැන් 20.5. ඒක එහෙම කළා මිසක් මේ වැට් වැඩි කිරිල්ලක් සිද්ධ වුණේ නැහැ. වැට් එක 18ට අරක එකතු කළා. අන්තිමේදී බැලුවම නිකන් පේන්නේ ආ වැට් එක 20.5 කියලා තමයි. හැබැයි 20.5 කොමඩත් ගෙවුපේ එකක්. ඉතින් ගෙවුපේ හැටි කොහොමද කියලා හවම වැට් කියලා එකක් තියෙනවා, අනිත් එක නම් මතක නැහැ. සංකීර්ණ නොකර සරල කරනවා කියලා කියපු ප්‍රතිපත්තිය මත පිහිටා තමයි මේක සිද්ධ කළේ කියලා අඳුරු පැත්තෙන් කියන කතාව අද ඔබට දක්වන්න පුළුවන්කම තිබෙන දිවයින පත්තරින්. එකතු කළ අගය සහ සමාජ ආරක්ෂණ යනුවෙන් බදු වර්ග දෙකක් මින්පසු අය කරන්නේ නැහැ. වැට් සංශෝධනයෙන් කළේ මේ දෙක එකට එකතු කිරීමයි. නියෝජ්‍යමති නිශාන්ත ජයවීර මහතා ඔබට දක්වමින් තමයි කියන්නේ. හරිද? ඉස්සලා අපි කියවනේ මේ පිරිපහදු කළ තෙල් ආනයනය කරන මාර්තුවේදී අපිට තෙල් වියදම නහුතෙටම නැගලා කියලා මහ බැංකුව කිව්වයි කියලා. ඇත්ත 200 ගණක් කරපේක 500 ගණක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. තෙල් නම් මොනවා හරි කමක් නැහැ, දිනනෝ නම් දෙන්න අයියෝ කියලා ගන්න සිද්ධුනේ පහුගිය කාලේ.
1: ඔව්.
0: තෙල් දැන් මං කියෝ ලෝකේ විවිධ රටවල් වල බංග්ලාදේශ මන් දැක්ක පැය 12ක් එක දිගට පෝලිං. හරි? ලීටර 15යි කෝටයක. එහි නීතිය හොඳකම කියලා කියන්නේ පොම්ප ක්‍රියා කරවන්න මේ දවසල තට්ටු තුනේ ගෙවල් හදනවලු. හැම යන හැම වාහනයක්ම ෆුල් ටැංක් ගහගෙන
1: ඉන්නේ.
0: ටකා 500ක් දුන්නම ඇති මල්ලි කියලා කිව්වා. රයිට්. හරිද? ඉතින් අර කිලෝමීටර ගණන් වාහන පෝලින් තියෙන හැට දැක්කම එකකින් 500ක් කියලා කියන්නේ. හා. රයිට්. ඒ වගේ මේක දැන් වියදම් වැඩි වෙච්ච එකක්. මේ තවත් වියදම් වැඩි වෙච්ච එකක්. ඒ තමයි මේ වසරේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වීම. මහබැංකුව පුරෝගතනය කරලා තියෙනවා. අපි විකුණලා හම්බ කරන ප්‍රමාණයට වඩා විකුණන දේවල් ගන්න පිටරට කට්ටි අපිට විකුණන දේවල් ටික ගන්න අපිට තියෙනවනේ. අන්නේ වීදම මේ වසරේදී වැඩි වෙනවයි කියලා මහබැංකුව පුරෝගතනය කරලා තියෙනවා. ඔය වගේම තව එකකුත් තියෙනවා. මෙරට මද්දසාර පරිභෝජනයේ ඉහළට. හැබැයි එහෙමයි කියලා බදු ආදායම වැඩි වුණාට සෞඛ්‍ය සහ සමාජීය වශයෙන් ප්‍රතිඵල ඉතාමත්ම අහිතකරයි. බීමත් බේබදු තාත්තා කෙනෙක්ගේ පවුලක් ඇතුලේ සිද්ධ වෙන සමාජයේ ඒ දරුවන්ගේ සහ පවුලේ ඇත්තන්ගේ මානුෂික ඛේදවාචකය ඉලක්කම් වලින් බදු වලින් ගණනය කරන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මද්දසාර පරිභෝජනය බියර් පරිභෝජනයේ වැඩි වෙලා තියෙනවලු. එතකොට දෙයිසනම් කෝ බියර් නයි අයියෝ ගෑනු බොන්නේ කියලා. දැන් ගෑනු මොකද දන්නවද කියන්නේ බියර් බොන පිරිමියෙක් දැක්කම අයියෝ අපිවත් බොන්නේ කියලා මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වෙන කතා. හරි. ඒ වගේම මද්දසාර පරිභෝජනයත් ලංකාවේ පහුගිය කාලේ වැඩි වෙලා තියෙනවා. ඉතින් කියනවා ඇඩික් එක තමයි මේ තොරතුරු අනවරණය
1: කරන්නේ.
0: ඔය කියන කියලා හරි බදු ආදායම වැඩි වෙලා. දැන් බේබද්දු කියන කතාවක්නේ. හා අපි තමයි අපි මේ රට පිටවගෙන යන්න අර මුදලට උදව් කරන්න අපි මේ බොන්නේ නැත්තම් මේ බොන්න ඕන කම හින්ද නෙමෙයි.
1: අනිත් පැත්තේ යන්නේවා.
0: මේක තමයි කියන්නේ. බදු ආදායමට වැඩි වුණත් සෞඛ්‍ය සහ සමාජීය වශයෙන් මේකේ ප්‍රතිඵල ඉතාමත්ම අහිතකරයි කියලා තමයි මද්දසාර මද්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ඇඩික් එක සඳහන් කරලා තියෙනවා. මට මේ ළඟදී හම්බුණා අපේ ලංකාවේ හිටපු ප්‍රකට රංගන ශිල්පියෙක් ශ්‍රීනාත් මද්දුමගේ මහත්තයා.
1: ඔව්.
0: ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ මෑතකදී තුමගේ පොතක් කියලා දක්වන්නත් එක සහ එහි ඉන්න මේ සංවිධානයක් ඒගොල්ලෝ සල්ලි එකතු කරලා මෙහි ඉස්කෝලේ පුස්තකාලයක් හදලා
1: තියෙනවා.
0: ඒ වැඩකට තුල ලංකාවට ඇවිල්ලා. ඉස්සර ඇඩික් එකේ වැඩ කරලා තිබ්බේ. මේ තාමත් ඉඳලේටලේ පරණ සෙට් එක දැන් ඒගොල්ලෝ ඇතුලේ වෙන නෑ. පරණ සෙට් එක හම්බෙනවලු. මම හම්බුනම් මොකද කරන්න කියලා.
1: ඇඩික්ට් වෙනවා.
0: ඒ වගේ වෙන නෑ කියලා හිතා ගන්නකෝ. පිට ඇවිත් ගින් මාස 5යි මීමුරේට තාමත් බස් ගමන් නෑ. දිවිරැකගත් සංචාර කර්මාන්තයටත් සෑහෙන බාධා එල්ල වෙලා තියෙනවා කියලා කියනවා. ඇත්ත. ඒක ගැන හොයලා බලන්න වෙයි. හරි. තේජානි. ඔය ටික තමයි තේජානි පත්‍රවල තොරතුරු හැටියට බෙදා හදා ගන්න තියෙන්නේ.
1: හා
0: ඒ තේජානි.

0: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ.
1: උදෑසන විනාඩි 18යි වෙලාව.
2: රයිට්. මේ දිනවෙන පත්තරේ ඇතුල් මේ විශේෂාංග තීරුවේ ලස්සන වැඩක් යනවා. මේ ලස්සන කොපි පේස්ට් කියලා. ඒක තිබිච්ච එකක් මත් මේ ඔබත් එක්ක කොපි පේස්ට් කරගන්න.
1: කොපි පේස්ට්.
2: මම ඒකෙන් කොපි කරගත්ත දැන් ඔබ මත මම මේක පේස්ට් කරනවා. අයිසෙක් නිව්ටන් ගැන. අයිසේ නිව්ටන් දන්නවනේ. හරි. මේ මොකද්ද අහවාගත්තේ?
1: මොකද්ද අහවාගත්තේ? නිව්ටන් ගේ නියමය. අපාගේ දෙයක් කොඩට වැටුනේ එහාගේ නේද?
2: හරි. ඔහු පරීක්ෂණ සිද්ධ කළේ ඔය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. ඔහු මේ දෘෂ්ටිය ආලෝකකරණය ගැන පවා සැහැන විශාල හැබෑරීම් කරපු කෙනෙක්. තමන් හදාරන දේ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන සූදානම් වෙලා හිටපු පුද්ගලයෙක් ලෙස තමයි අයිසෙක් නිව්ටන් ගැන සර් අයිසෙක් නිව්ටන් මස්ලිමත් පදවීන් පිදුම් ලැබුවා. සයිසෙක් නිව්ටන් ලෝකෙ මිනිස්සු අතර කතා බහට ලක්ුණේ. ඒක කොහොමද කියලා කියනවා නම් එක්තරා වතාවකදී ඌට මේ ආලෝකය සහ ඇස සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී මේ අපි දන්න වර්ණාවලිය එහෙම නැත්නම් මේ ආලෝකය පිළිබඳව බොහෝ සිද්ධාන්තවලට ඔහු සැහැණ මැදිහත් වෙලා හිටියා. එක්තරා වතාවකදී 1960 දශකයේ විතර දවසක ඔහුට කල්පනා කරන්න එනවා එක පාටම ආලෝකය සහ වර්ණ මිනිස් ඇසට පේන්නේ කොහොමද කියන එක. ඔහු ඒක ඇතුළත ඇහැ ඇතුළත තියෙන ඇහි ප්‍රෙෂර් එක තියෙනවනේ. ඇහැ ඇතුළත පීඩනයේ වෙනස් වීම මේ වර්ණාවලියට සහ දෘෂ්ටියට කොහොමද බලපාන්නේ කියලා ඔහුට පරීක්ෂණ කරන්න අවශ්‍ය වුණා. ඔහු ගත්ත තුඩ මොට ඉදිකටුවක්. ඒක අරගෙන තමන්ගේ ඇස සහ ඇස අසල ඇති අස්තිය අතරින් හිමින් සිරුර ඇතුල් කරා. හිමින් ඔහු සෑහෙන දුරක් ඒක ඇතුල් කළා. ඊ ඇතුල් කළා. ඊට පස්සේ ඇහි පිල්ලම් මතින් ඒ ඉදිකටුවට පොඩි තෙරපමක් දීම ඔස්සේ ඔහු හොයලා බැලුවා කොහොමද මේ ඇහැ ඇතුලේ පීඩනයේ වෙනස් වීම වර්ණාවලියට මේ දෘෂ්ටිපතයට බලපාන්නේ කියලා. යකාගේ මිනිහෙක්නේ.
1: ඒක තමයි මට මේ වචන කියාගන්න.
2: හොඳලාට සයිනයිඩ් හදන්න එමෙ හිතුනේ නැත්තේනේ.
1: ඔව් කලබලයි.
2: අර ඉගෙන ගන්න ශිෂ්‍යෝ නම් කිය අපරාධ මනුස්සයර මුලින්ම සයිනයිඩ් වගේ ටෙස්ට් කරලා බලන්න තිබ්බේ කියලා. හරිද? කොයි හැටි වෙතත් විද්‍යාඥයෝ කියනවා එදා නිකමට රෝගී අත පොඩ්ඩක් එහෙම මොකද ඔහු සැහැණ ඇතුළට මේක ඇතුළු කරලා තියෙනවා. අත පොඩ්ඩක් හරි වෙවිලීමකින් හරි එහෙම වුණා නම් ඔහුගේ දෘෂ්ටියටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බයි කියලා. නමුත් ඔහු බලන්නකො තමන්ගේ දැන් අර මේ පරීක්ෂණාගාරම ඊයෝ නෙමෙයි. තමන්ම උපයෝගී කරගෙන තමයි ඔහු මේ පරීක්ෂා කිරීම සිද්ධ කළා කියලා. මනක තියාගන්න මේක කොපි පේස්ට් එකක්.
1: SMS ට්‍රැක් එකක් නෙමෙයි.
2: ඔව්. බැලයත් මිනිස්සුන් ඉතින් කියන්නේ ට්‍රැක් කියලා ඉතින්.
1: නෑ මම කිව්වේ
2: කැප කිරීම කැපවීම.
1: ඈ අපිටත් තියෙනවනේ එහෙම ට්‍රැක් ඒක නම් බැලුවේ.
2: අතර වාඩි දෙන්නේ නැත්. වාඩි දෙන්නේ නැත් සයිනයිඩ් වගේ අලුත් දෙයක් වාගත්.
1: මම නැති කාලෙක දුක හිතේ.
2: මං වලට පූර්ණ සහයෝගය දෙන්න.
1: ඔයාලට මං නැති කාලෙක තේරෙයි. ආ
2: කියන දේවල් දිනේෂ් අර මට මේ ටිකක් ගෙනත් දෙන්න. මං ලෝකේ කොහෙන් හරි හොයලා ගෙනත්
1: දෙන්න. ඔයාලට නැති කාලෙක තේරෙයි මගේ වටිනාකම.
2: මුහුණේ මඩයි අහසේ තරුයි කනමැදුරේ තවමනා ඕන එකක් ඉල්ලන්න මං ගෙනත් දෙන්න.
1: මම මේ කට්ටක කපලා තියාගන්න. මම නැති කාලෙක ඔයාලට තේරෙයි මගේ වටිනාකම.
2: ඒ හත් එක් කබල තියාගන්න කියලා මම කපාගෙන නැති වෙන්න දන්නේ හදන්නේ.
1: ඔව්
2: අංජනගේ කාටුන් බලලා මං කාටුන් වැඩේ පටන් ගන්න හිතේ ක්ලාසයක් කරගෙන මේක කරගෙන යන්න ඉඩ දෙන්න තියෙනවා. රයිට්. සජිබ මෛරලියෙන් මාධ්‍ය වේදිකාව දොට්ට දාලා කියලා ද අංජනගේ කාටුන් දිනමින පත්‍රය ඇදෙනවා. සජිත් මහත්තයා ඒකට විරුද්ධව ප්‍රකාශයක් කියමනකුත් කළා නැද්ද?
1: නැද්ද.
2: සජිත් මහත්තයා පෞගේ දවසවල මේ මෑත කාලේ ඉන්නේ මම විරුද්ධ ප්‍රකාශනයකුත් කිරීම තමයි එතුමගේ මූලික කාර්යභාරය වෙලා තිබුණේ. හරි. දිවෙන පත්‍රයේ මුල් පිටුවේ කාටුන් එක. කවුද අඳින්නේ? ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්
1: බුක්
2: එක. අනේ පව අපේ සජිත් මහත්තයා තමයි නිමිත්ත කරගෙන තියෙන්නේ. සජිත් ආණ්ඩුවට අභියෝග කරවලු පුළුවන් නම් පළාත් සභාශාන්ති දියලා පෙන්නන්න කියලා. ඔව් ඔව් ඔව්. එයා දැන් ගම්මට්ටමේ ඉඳලා සුපිරි සලස්මක් හදලා ඇතින්. ඒක නෙමෙයි වැඩේට මෙහෙම එන්න කියලා කියන්නේ. ගම් මට්ටමේ බිම් මට්ටමේ සරමරෙද්ද බැනිය මදින මිනිස්සුත් එක්ක නේද කතන්දරේ තියෙන්නේ. මේ සඳි ඉල්ලන ඉල්ලිල්ල හැටියට කට්ටියගෙන එන මොන හරි දෙයක් ලෑසි කරගෙන ඇතිනේ. ඒකින්ද වෙන්නේ ඇති මේ මේ විදිහට මේ ඉල්ලීම්
1: කරන්නේ
2: කියලා. රයිට් ඒ පත්‍රෙත් ඉවරයි. ලංකාදීප පත්‍රය. ලංකාදීප පත්‍රයේ ඇතුල් පිටුවල තමයි කාටුන් තියෙන්නේ. මුල් පිටුවේ අද කාටුන් නැහැ. එතකොට සුවාරිස් කාටුන් එක දාස හපවලාන ගියේ. සිංහල ප්‍රකටම කියවන්නේ ගහින් වැටුණු මිනිහට ගොන එන්න වගේ කියලා. ගහින් වැටිච්ච මිනිහට ගොනු වෙන්න කියලා වගේ කතාවක් එවත් නැහැනේ. එහෙම කතාවක් තියෙන්නේ. ගහින් වැටෙනවා සුවාරිස්. එනකොට ඉන්දන මිල කියලා පප්පු කේප ගොනෙක් ඉන්නවා. හරි.
1: කේප ගොනෙක්. මං කේප වස්සනම් අහලා තියෙනවා.
2: දැකලා තියෙනවා. ආ එනම් කමන්නේ. රයිට්. ඉන්දන මිල කියලා වසෙක් ඉන්නෝ හැම අන අනිනෝ ඒ අතරතුර එදී මෙහෙම කුර පස්සට ඇද ඇද නහයෙන් පිඹ පිඹ
1: එන්න බලන්න
2: දෙ දෙන්න ලෑස්තින තව ගොනෙක් විදුලි බිල කියලා
1: මේ සුවරි සඳරී රත පාටද නෑනේ
2: රතු පාට කුලප් වෙනවා කියලා කියනෝ නේද
1: ඔව්
2: ආ මේ දවස කොහොමද ගොඩක් කට්ටිය රතු පාට කුලප් වෙලා තියෙන්නේ රයිට් අර රතු පාට ගැන කිව්වම මම දැක ලල්කාන්ත මහත්තයාට කවුරු හරි කිව්වා කවුද මේ දින සැමරුම් කරන්න කොළපාට ඇද කියලා. එදා අර චිකාගෝවේදී ඇඳගෙන හිටපු දවල ඇඳුම් රුධිරයෙන් රක්ත පැහැයට හැරුණා. ඒ රක්ත පැහැය තිබුණොත් විතරයි මේයි පෙ එහෙම බැලුවම ජීපීටරේ රයිපල්
1: කරන්න මාර වැඩි.
2: රයිට්. පංකජුරින්දගේ සරදම් කාටුන් එක. සජිත් ඉල්ලන්නේම පලස්සබා චාන්දේ. ආ දැන් යාර සෑහෙන තුරුම්පු තියෙනවනේ. පරිස්සමෙන්. ගොඩාක් තුරුම්පු පොඩි කොළවලට බාල්දු වෙනවා.
1: yes
2: පොඩි හතේ කොළ දෙකේ කොළ බාල්දු කොළ තියෙනවනේ. සමහරට තුරුම්පු බවට පත් වෙනවා. දේශපාලන කියලා කියන්නේ එහෙම
1: එකක්. එහෙම එකක්.
2: හරි. එහෙනම් පරිස්සමෙන් ඉති.
1: හා.
2: නැති දවසක තේරෙයි යගේ.
1: තේරෙයි යගේ. හා. උදේ 8 විනාඩි 25.
2: මේ මට යගේ බලන්න ඕනේ අප්පා.
1: හරි හරි යගේ පෙන්වන්නම්.
2: ඉක්මනින්ම බලන්න.
1: පෙන්වන්නම් ඉන්න.
2: ඉක්මනින්ම නැති වෙන්න බෑ.
1: ඔව් පුළුවන්.
3: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩා වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්ආර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-4444.
1: එසල්ටි මොබිටෙල් ඔන්න මේ දවස්වල ඔබට ලැග්වෙන්න නැතුව ඇත්ති වෙන්න ගේම්ස් ගන්න පුළුවන්, එලි වෙනකන් ස්ට්‍රීම් කරන්න පුළුවන්, හැම දෙයම කිසිම අවුලක් නැතුව ගමන ස්පීඩ් එක යන්න අවස්ථාව තියෙනවා. ඒකට තමයි දැන් අන්ලිමිටඩ් ෆයිබර් අත්දැකීම තියෙන්නේ. එසල්ටි මොබිටෙල් ඔබ ළඟින්ම තියාගන්න. ඒ අතරේ TVS මේ කාලේ ඔබ පදින ඉලෙක්ට්‍රික් බයික් එකක් කියලා සෙල්ලම් බඩුහෙම් පදිනවනම් අනික්මන්ට ඉක්මනට අමතක කරන්න යන්න ළඟම තියෙන TVS එකට. TVS ලංකා ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා IQ ඉලෙක්ට්‍රික් බයික් එකක් දෙන්න. මේ දවස්වල මේ ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන බයික් එකක් නිසා ආරක්ෂාවත් හොඳයි කියලා මම තමයි කියන්නේ. තෙල් වියදමක් නැතුව හොඳ ගමනක් යන්න නම් TVS IQ ඉලෙක්ට්‍රික් බයික්ම තමයි. අපි ඉතින් මේ මොනෝ නැතත් ඇස් දෙකට ආදරෙයිනේ. මොකද මේ ලෝකේ දකින්න තියෙන්නේ අපිට ඔය ඇස් දෙකෙන් විතරයි. ඒ හින්දා අක්ෂිරෝග සම්බන්ධයෙන් ඔබ පීඩා විඳින කෙනෙක් නම් ඔන්න අදම මාතර ඇස්වෙද මහත්තයා හම්බෙන්න පුළුවන් ඔබට. පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර ඇස්වෙද මහත්තයා අක්ෂිරෝග සම්බන්ධයෙන් ඔබ යන්න ඕන ප්‍රතිකාර ලබා ගන්න ඕන විශ්වාසනීයම තැන එකම තැන සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර මහත්මයා ඉන්නවා. 071-93-07-0-442-944-933 කියන දුරකථන අංකවලට කතා කරලා බලන්න. වාහනයක් ගන්නවා නම් ඉතින් ලෝකයේ අද්විතීයම නාමයක් තමයි වාහන ලොවේ අද්විතීය නම ප්‍රියස් මහගෙදර ප්‍රයිවට් ලිමිටඩ්. වෙලාව අදාළ වෙන්නේ කස්ටමර් කිං කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. වාහනවල හොඳම රහගුණ සාමාන්‍යයෙන් අපි කැමවල නිතන්නේ. අපි වාහනවලත් තියෙනවා හරි රහගුණ තෝරගන්න දන්න අය ඉන්නවා. ඔන්න ඒකට තමයි ප්‍රියස් මහගෙදර තියෙන්නේ. අංක එකේ ප්‍රියස් මහගෙදරට යන්න හැමදාම ඔබට ඒ විශ්වාසය තියලා තියෙනවා. හොඳම දේ හොඳම විදිහට කළුතර ප්‍රේස් මහගෙදරින් වාහනයක් ගන්නද විකුණන්නද මොනවද ඕන කරන්නේ ඕන දෙයකට 077-5400-500 කියලා දොරකතර අංකයට කෝල් එකක් දීලාම ඔයාලට බලන්නත් පුළුවන්.
2: අපි DCC පුවත් සේවයේ වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් DCC පොල් තෙන්න තමයි. DCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
3: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා DCC.
1: මොකද කියන්නේ, කෝටිපති හීනය තාම හැබෑ කරගන්න බැරි වුණාද? ඒකට තමයි සුබ දවසක් ලොතරැය තියෙන්නේ. පටන් අරගෙනත් මං හිතන්නේ දැන් මාස 6ක් 7ක් 8ක් වගේ. හැබැයි පටන් ගත්ත දවස් ඉඳලා අද වෙනකන් මේ වෙනකන් රටේ සංවර්ධනයටත් දායකත්වය දෙන ගමන් වාසනාවන්තයින් ඔය ඉලෙක්ට්‍රික් යතුරුපැදි 105 ජයග්‍රහකින් 148 දිනක් බිහි කරලා තියෙනවා. 50,000 බැගින් 958 දිනක් බිහි කරලා තියෙනවා. ඉතින් ඔබත් සුබ ලග්නයේ අංක 3ම හරියට ගලප ගන්න, ජයග්‍රහකෙක් වෙන්න සුබ දවසක් ලොතරැයියම අරගන්න.
0: විලාසිතා ලොව රවුමක් යන්න, ලාවිවෙන්තේ වෙතත් එන්න, විලාසිතා සසඳන්න. මොකද හිතෙන්නේ, ලාවිවෙන්තේ විලාසිතා ලොව අංක 1 නේද? ලාවිවෙන්තේ 071-70-135-999.
4: අත්මව ආරක්ෂාකම ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව විදක දර නිෂ්පාදනයක් කාගීස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල්වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
5: සුබ දවස
6: අලුත් වෙලා
5: පහසු වෙලා තැකි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: කොහෙද මේ කැලේ අසිරින් ගන්නේ?
7: මම මේ හීම්බෝ විටිය ටිකක් හොයනවානේ කැඳ ටිකක් හදන්න. මට ඉතින් ෆැටි ලිවර් තියෙනවානේ.
0: ෆැටි ලිවර් එකට හීම්බෝ විටිය කැඳ හදා දීිටපු කාලේ ඉවරයි. දැන් බයෝ බියුටි ලංකාවේ තින් ස්වභාවික හීම්බෝ විටිය සාරයෙන් පමණක්ම නිෂ්පාදිත බයෝ බියුටි ලිවර් කෙයා කැප්සූල් එක තියෙනවානේ.
8: FM 89.6 FM 89.8 දිවයින පුරා
1: උදෑසන 8:34 වෙලාව

0: සතු ටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි. අසු නවයයි දශම හය, අසු නවයයි දශම අට දිවයින පුරා.
1: අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මහා ජන හිස පැලඳූ කිරුළයි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: TVS Honda iQube electric bike එක මේ දවස්වල ඔබට කියන්නේ නිදානයක් වගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක්. ඒකට තමයි TVS ලංකා iQube electric bike එක ගෙනල්ලා තියෙන්නේ. ඔබ දන්නවා මේ කාලේ කිලෝමීටරයකට රුපියලක් විතරක් වැය කරන ගමන් යන ගමන ඉතින් පරිස්සමට යන්න පුළුවන්. එහෙනම් බය නැතුව electric bike එකක්ම අරගන්න. iQube electric bike එකක්ම
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: හොඳ වැඩක් උනාට පස්සේ අපි වෙන්න කලින් හරි උනාට පස්සේ හරි කමක් නෑ, අපි මතක් කරන කියුතුකමක් නේ මේ පෞගේ කාලේ. ඒ කියන්නේ හරියටම මේ අපේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පිළිබඳව කතා කරද්දී SLTTI ආයතනය SLIIT ආයතනයේ ලියෝ සමාජය විසින් නුන කාන්තාව සවිබල ගැන්වීම යටතේ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කරලා තියෙනවා. මේක දෙවැනි අදියරත් පසුගිය අප්‍රේල් මාසේ 7 වෙනිදා පැවැත්වුණා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා හිංසනය, කාන්තා ආයතන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ඉතින් කඩුවැල කොතලාවල මහාවිද්‍යාලයේ උසස් පෙළ දරුවෝ වෙනුවෙන් තමයි මේ ව්‍යාපෘතිය සංවිධාන වුණේ. සමනින් අපේ රටේ තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කරද්දී මේ දරුවෝ වැඩි දායකත්වයක් ඒ වෙනුවෙන් ලබා දෙන ගමන් තමයි මේ විදිහට ලියෝ නමින් සංවිධානයක් පිහිටුවාගෙන අපේ රටේ තරුණ පරපුර විදිහට නායකත්ව, අන්තර්පුද්ගල කුසලතා, නිපුණතා සංවර්ධනය මේ කියන අරමුණු පෙරදරිව ඒ වෙනුවෙන් හොඳම වේදිකාවක් හදලා තියෙන්නේ. ඉතින් ඒගෙන තමයි මේ මතක් කිරීම. ඔබටත් පුළුවන් මෙවැනි වැඩසටහන් වලට ඔබේ දායකත්වය ලබා දෙන්න. පහුගිය 26 වෙනිදාත් ඒ 3 වන අදියර පැවැත්වුණා ඒ මාතුගම හැඩිගල්ල ප්‍රදේශයේ ගල්තුන්දොල අභිනවාරාමේදී ඒ ආසන්නයේ ජීවත් වන තේදළු නෙලන කාන්තාවන් සහ යෝන් වී පසුවන දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව තමයි යෝන්ගේ අවධානය යොමු වුණේ. හොඳ දේවල් වනකොට අගය කරන එක වටිනවනේ.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ.

0: ano.
1: Iwere.
2: TBS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80 ekata padiye duwanna nan meka thamai
1: meka bohoda ne onne
3: Luminous adivegayak supirima sabandiyawak SLT Mobitel fiber within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasa athwininna SLT Mobitel fiber kondesi adalave
4: උදේ 8යි විනාඩි 52යි උදේ 9ට U-turn අරගෙන අපේ මදු එක්ක ක්‍රිෂාද ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ගිහින් එන්න. සතරින් පරිස්සමින් ඉන්න. මම තේජානි. හෙට උදේ 7ට අපි හම්බෙමු පත්තර විස්තරات එක්ක.

0: මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk.
2: බෙපේ පුවත් සමග මම තේජානී විජයසිංහ. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව දැන්දිවයිනී සංචාරයක නිරත රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතාගේ ඇගීමට ලක්වේ. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීමද ඔහු අගය කර තිබේ. රුසියානු සෞඛ්‍ය අමතිවරයා කොළඹ ජාතික රෝහල් හා කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක් වූ අතර එහිදී ඔහු එම කරුණු සඳහන් කළේය. හොමු සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ දකුණු කොරියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හා පිපිරීමක් සිදුව ඇතැයි දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ ප්‍රහාරයක් බවට සැක කෙරෙයි. ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශය තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව අමාත්‍යාංශය කියයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භයි. කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරග වදී. ලබන 30 වනදා දක්වා තරගාවලිය පැවැත්වනු ඇත. අවසන් මහාතරගය කොළඹාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වනදා දිවරාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි. පෙරවරු 9:55ට අපගේ මීළඟ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
3: හෙට දවස ජය ගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන ආරම්භන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමතිම ශිස්ත්‍රීන් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University. අමතන්න 011-436-6073. පිවිසෙන්න www.iihs.edu.lk.

0: FM.
1: දැන් වෙලාව පෙරවරු 9යි.
2: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලා ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268640012.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 එක ගාලු පාර කලුතර 0775 400යි 500
5: මේ TVS Sport 110 petrol liter එක ගැව්වාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂි රෝග සෝකරන මාතර ඇස්වැද මහතා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමර සිකර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර
1: 071-96-6097
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
10: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් සී නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
11: FM 89.6 FM 89.6

0: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM.
2: අනාගත ලෝකයට අභියෝග කළ හැකි එකම ප්‍රාග්ධනය.
3: මිරිචා මිරිචා මිරිචා
2: කිසිම වියදමක් නැතුව ඔබේ කරගන්න.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn.
2: මෙන්න වෙලාව ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න. සතියේ දින පහේම උදේ 10ට සිටි FM අහන්න.
4: උදේ 9:06 වෙඩි වගේ වැඩ කරන්න ඔයා ඉගෙන ගත්තනම් ඒ මගෙන්
5: අනිවාර්යයෙන්ම ඒ කෘතඥතාව මම අනිවාර්යයෙන්ම දෙන්නේ ඔබට මදු.
4: ආ දැක්කනේ මන්ට අග්ගාලේ ඒක දැක්කනේ ඔයාලට මම කියන්න ඕනේ නෑනේ වැඩ කරන විදිය.
5: ඒ කියන්නේ fast and furious වගේ මට හිතා ගන්න බැරුණා එච්චර වේගෙන් ඔයා කොහොමද ඒක කරේ කියලා.
4: එහෙම තමයි සමහර වෙලාවට වේගෙන් යන්න ඕනි තැන් තියෙනවා. හැබැයි සමහර වෙලාවට හෙමින් යන්න ඕනි තැන් තියෙනවා. ජීවිතේ
5: අර හවගේ ඉබ්බගේ කතාව වගේ.
4: ඔව් වේගෙන් කියන්නේ මේ වාහනේ වේගෙන් යෑම නෙවෙයි. හොඳේ නැත්තම් එහෙම මං කිව්වා කියලා ඊට පස්සේ වේගෙන් යයිද දන්නේ නැනේ.
5: සමහර අය හිතන් ඉන්නවනේ මේ වාහනයක් drive කරනවා කියන්නේ accelerator කකුල අඩියටම පාගෙන යයි කියලා. ඒක තමයි driving කියලා හිතන්.
4: ඔව් අන්තිමට එහෙම පෑගුවාම break එක අඩියටම පෑගුවත් පෑගෙන්නේ නැති වෙලාවල් එනවා. මොකද දෙක මාරු වුණාට පස්සෙත් ප්‍රශ්න වෙනවනේ.
5: අන්න ඒ නිසා දෙක මාරු කරගන්න එපා. මොකද ඊට පස්සේ ජීවිතේට මොකද ඔයා ගෙදර එනකන් දුවලා බිරිඳ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා නන්නේ නිසා ඇක්සලරේටර් පාගද්දි අන්න ඒක මතක තියාගන්න.
4: දුවලට ආදරේනේ පුතාලා කිව්වේ නැහැනේ.
5: ඔව් නේ ආ ඒක නික එහෙ වෙන්නේ නැතිනේ අර කියන තාත්තලා ආදරේ දුවලට කියන.
4: හරි කොහොම වුණත් ආදරේ කියන දේත් එක්ක අපේ සමාජයේ අපේ ගෙදර ඇතුලේ සම්බන්ධකම් හැදෙනවා. එතකොට අපේ ආයතනය ඇතුලේ සහෝදර සබඳතා හැදෙනවා. සමාජයේ අපි මිනිස්සුත් එක්ක සම්බන්ධකම් හදාගන්නවා. මේ හැමදේමත් එක්ක අපි හැම විටම උත්සාහ කරනවා සමාජයට කරදරයක් නොවන කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඉතින් එහෙම දවසක් මේ උදා වෙලා තියෙන්නේ. ඔබ අපි වහගෙන ඉන්නවා නම් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ මේ පැත්තට පුංචි කවල් එකක් දීලා අපි අහන ප්‍රශ්න ටිකට විතරක් උත්තර දීලා ඉන්නකෝද වෙන මුකුත් කරන්න එපා.
5: ඒක ඇත්ත. අර මිනිස්සුන්ගේ හොඳ එක්ක ගනුදෙනු කරන තරමට ජීවිතේ හරි පහසුයි ලේසි වෙනවා. අන්න එහෙම නිසා ඒ නිසා තමයි අපි මේ ලේසි පහසු ප්‍රශ්න ටිකක් අරගෙන ඇවිල්ලා ඔයාලත් එක්ක කතා බහ කරමින් මේ U-turn අරගෙන යන්නේ.
4: ඔව්. ඉතින් ජීවිතයේ දැනුම ඔබේ කොතනද මේ වෙලාවේ තියෙන්නේ? එතකොට තව ටිකක් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න ඕනිද? එහෙම නැත්නම් තාමත් ඔබට ඒ කාලේ දේවල් හොඳට මතකද? එහෙම නැත්නම් තාමත් ඔබ හොඳට අප්ඩේටඩ් කෙනෙක්ද? එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ. 0112 6919 අපේ දුරකථන අංකයේ තියෙනවා. අපි ඔබට ගීත හතරක් මතක් කරනවා. ඒ ගීත හතරෙන් ඔබ කැමති ගීතයක් තෝරලා අපිට කතා කරලා කියන්න. ඊට පස්සේ ඒ ගීතයට අදාළව ප්‍රශ්නාවලියක් අපි ඔබට ලබා දෙනවා. ප්‍රශ්න 10ක් තියෙනවා. ගීතයේ එක්තරා වචනයකින් පළවෙනි ප්‍රශ්නය හැදෙනවා. ඒට ලැබෙන උත්තරය අනුව දෙවෙනි ප්‍රශ්න නිර්මාණය වෙනවා. දෙවෙනි ප්‍රශ්නයට ලැබෙන උත්තරෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය හැදෙන්නේ. ওই විදිහට ප්‍රශ්න 10ක් දක්වා උත්තර දෙන්න හැකියාව තියෙනවා. අවස්ථා තුනකදී එකලඟ නොවන අවස්ථා තුනකදී අපි ඔබට යම් ඉංගියොස්සේ යම් ප්‍රශ්නවලට උදව් කරනවා. නමුත් උදව් නැතුවත් ප්‍රශ්න 10ටම බොහොම සාර්ථකව පිළිතුරු ලබා දෙන අයත් අපිට මුණ ගැහෙනවා. එහෙනම් ගීත හතර මතක් කරමු.
5: බාලලමාවරුණේ ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ගායනා කරන ගීතය, සුවඳ සබන් ඇඟ ගාලා රවින්ද්‍ර එස්.එස් මහතා ගායනා කරන ගීතය, එතකොට දැසපියාගත් කල ක්ලරන්ස් විජේවර්ධන මහතාගේ ගීතය, හතරවෙනි ගීතය තමයි එරබදු මල් පිපිලා රජීව් සෙබස්තියන් සමග නෙළුම් අධිකාරි මහත්මිය ගායනා කරන ගීතය. මේ තමයි අද ගීත හතර. අපේ දුරකථන අංකය 0112 6919 92.
4: ගීත හතර විතරක් අයිටක් ගාල මතක් කරන්න.
5: එරබදු මල් පිපිලා රජීව් සෙබස්තියන් සමග නෙළුම් අධිකාරි ගායනා කරන ගීතය, දැසපියාගත් කල ක්ලරන්ස් විජේවර්ධන ගායනා කරන ගීතය, බාලලමාවරුණේ ලක්ෂ්මන් විජේසේකර ගායනා කරන ගීතය, සුවඳ සබන් ඇඟ ගාලා රවින්ද්‍ර යසස් ගායනා කරන ගීතය.
4: 0112 6919 92.

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි ෆියුචර්.

0: උදේ 9යි විනාඩි 13යි ඔයා නෑවද?
1: ඊයේ නෑවා. දැන් අද වැඩි වෙරලා ගිහිල්ලා ආයේ දවල්ට නනවා. මොකද උදේ නාගෙන ආවේ
0: මේ වැස්සනේ.
1: එක පහරට කඩන් වැටුණනේ වැස්ස.
0: දැන් මේ ඔය ලෝකේ හොඳම ගායක ගායිකාව බිහි වෙන්නේ නානකාම්පරේදී කියනවනේ. නිදහසේ සින්දුවක් කියලා තමයි ගොඩක් වෙලාවට තමන්ට තමන්ගෙම ඕනේ හැඩයකට ගීත ගායනා කරන්න ලැබෙන අවස්ථාවක් තමයි ඒක. දැන් මයික් එකක් ඕනෙත් නැහැ. නමුත් අර මිනිස්සු නිදහස් වෙන අවස්ථාවක්නේ අපි සාමාන්‍ය ස්නානය කරනවා කියලා කියන්නේ. දැන් මේ සුවඳ සබන් ගාලා නාන්නයි හදන්නේ.
1: සුවඳ සබන් ගාලා නාන්න අපි කොහෙටද යන්නේ?
0: අයිබෝවන්.
2: අයිබෝවන්.
0: කවුද මේ?
2: රත්නපුරේ
0: ඉෂාරා. ඉෂාරා, රත්නපුර කියන්නේ ඉතින් කොයි වෙලෙත් වහින පැත්තක් තමයි. මේ දවස්වල කොහොමද තත්ත්වේ?
2: හවතරනම් වහිනවා. අද නම් එළි වෙන අතෙත්
0: ඒකනේ. මේ ඉතින් රත්නපුර හරියටම කොහෙද?
2: රත්නපුර ටවුන් එකට කිලෝමීටර් 1.5ක්
0: වගේ. ඒ කියන්නේ නිව් ටවුන් පැත්තටද නැත්නම්?
2: නිව් ටවුන් පැත්තට ගොඩක් ළඟයි.
0: ළඟයි. හරි. එහෙනම් අපිට කියන්නද තෝරගත්ත ගීතය?
2: සුල්සබන්.
0: හරි, එහෙමනම් අපි ප්‍රශ්නාවලියට යමු. ක්‍රිෂාත් ප්‍රශ්න ටික අහයි. අපි දෙන වෙලාව ඇතුලේදී පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න. හැබැයි අපිට තේරුණොත් ඔබට ප්‍රශ්නයට තව ටික කාලයක් දෙන්න ඕනි කියලා අපි මේ වෙලාවත් ඔබට දෙනවා. අවශ්‍ය අවස්ථාවලදී ඉඟිවලින් අපි උදව් කරනවා. මීට කලින් සම්බන්ධ වෙලා තියෙන හින්දා තරගනේ ත්‍රිති දන්නවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට අපි යමු.
1: ඉෂාරා, සුවඳ සබන් එක ගාලා හායි හායි, මේ ගීතයේ තිබුණු වේදිකා නාට්‍ය මොකක්ද? රාජකපුරු. හරියටම හරි. එතකොට මට කියන්නකො, රාජකපුරු වේදිකා නාට්‍ය කාගේ නිර්මාණයක්ද?
2: ජනක්
1: ප්‍රේමලාල් මහත්මයාගේ. හරියටම හරි. එහෙනම් මට කියන්නකො, මේ පානීය ජලය, කියන්නේ අපි බීමට ගන්න ජලයේ pH අගය සාමාන්‍යයෙන් කීයද? යම් පරාසයක තියෙනව පරාසය අතර එක ගානක් කියන්න බලන්න.
0: දැන් හිතන්නකො, සාමාන්‍යයෙන් අපි කියනවනේ මේ රිච්ටර් මාපකයේ මෙන්න මේ තරම් ප්‍රමාණයකට වඩා එහා ගියොත් ඒක සුනාමි තත්ත්වයක් කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් කොයි වගේ සීමාවකද ඒ හා සමානේ ළඟින් යන අගයක් තමයි මේකටත් සම්බන්ධනේ.
1: ඔව්,
0: ටිකක් ඒක එතනින් එහාට ගියොත් ඒක සාමාන්‍යයෙන් ටිකක් ඔය භූකම්පන තත්ත්වයන් වලදී රිච්ටර් ඒකක මෙන්න මෙච්චරක් කබූපං කම්පනයක් වුණා කිව්වම අපි දන්නවා ඒ කියන්නේ දැන් මේක සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි අවස්ථාවක් කියලා අපි දන්නවා. එතකොට නිකමට හිතන්න කීයක්ද සාමාන්‍ය මේවද? මෙකම 10ට අඩු සංඛ්‍යාව.
1: ලොකුම දව කරා.
0: ඔව් ඈ, තායි නම් මුකුත් කතා කරන්න එපා, කතා කරන්න එපා.
2: 7.5
0: නෑ,
2: ඊට අඩු.
0: මං කියන්නේ එහෙම. ඒ දැන් තවත් මොනවා කියන්නද? නෑ, තව එක පාරක් උත්තර දීලා අපි එහෙමනම්
2: නෑ,
0: අපි ඉතින් වෙන කාට හරි අවස්ථාව දෙමු නේද? හරි හරි. ඉතින් උත්තරේ කිට්ටුවට මා පුත්‍රයක් කිව්වා. නමුත් අපිට ඒක කියන්න බෑ. නමුත් කෙනෙක්ට මේ වෙලාවේ උත්සාහ කරන්න පුළුවන් සුවඳ සබන් එක ගාලා හායි හායි ගීතයට අදාළ ප්‍රශ්නාවලිය තෝරගන්න පුළුවන්. 011269192 තියෙනවා. ඊට අමතරව තව ගීත තුනක් තියෙනවා. බාල ළමාවරුණේ ගීතය, එරබදු මල් පිපිලා ගීතය,
1: ඇස පියාගත් කල.
0: ඒ අතරේ මේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන දැන් හැමෝම කතා වෙනවා. හැමෝම පොඩි අවධානයක ඉන්නවා. රුපියල් ලක්ෂයක මුදලක් වියදම් කරලා කෘෂි ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ ලබන්න ඔන්න ඔබට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා. රුපියල් ලක්ෂයක් අතේ තියාගෙන මම මොකද්ද මේකෙන් කරන්න කියලා කල්පනා කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේ පණිවිඩේ. එතකොට ලංකාවේ හිටියත් වෙනත් රටක මේ වෙලාවේ විදේශගත වෙලා හිටියත් කිසිම ගැටලුවක් නැහැ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයට කතා කරන්න 011 2 077 787. ඊළඟට අපි යන්නේ කොහෙටද? කස්ටමර්ව ප්‍රමුඛ කරගත්.
1: කස්ටමර්ව ප්‍රමුඛ කරගත් කියන්නේ අපි වගේ වැස්සට තෙමෙන අයට හැම වෙලෙම මතක් වෙන තැනක්. ඒ තමයි කළුතර ප්‍රියස් මහගෙදර.
0: කළුතර ප්‍රියස් මහගෙදර අංක 482 එක ගාලුපාර කළුතර. හොඳම වර්ගයේ වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, මේ ඕනිම දෙයකට විශ්වාසයෙන් යුතුව සියලුම පාරිභෝගික ජනතාව යන තැන. ඉතින් වාහනයක් ගත්තට පස්සේ හිතේ සතුටින් අපිට ඒ වාහනේ පදින්න තියෙන්න ඕනි නේද?
1: වාහනය පදින්න තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් S2 හොඳට පේන්න ඕනේ වාහනයක් පදිනවනම්.
0: ඔව්. එතකොට S2 හොඳට පෙන්න ගන්න නම් මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල තමයි එතනට එනවා. පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර මාතර S2 මහත්මයා. දියවැඩියාව නිසා S නොපිනි ගිහින් තියෙනවා නම් එහෙම තත්ත්වයන් තියෙනවා නම් 40 ඇඳිරිය. එතකොට වර්තන දෝෂ, එසේ සුදැතිවීම, ග්ලූකෝමා වැනි භයානක රෝගී තත්ත්වයන් වලදී පවා මේ නියපොත්තට බෙහෙත් බඳලා වෙදකම් කරන හොඳම තැන ඉතින් නිසැක ප්‍රතිකාර සඳහා යොමු වෙන්න 0719-0710-0712-0124-24-934 දුරකථන අංකවලට කතා කරන්න. ඒ අතරේ මේ ගෙදරට බඩු ගන්න හොඳම තැනකින් අඩුම මිලට බඩු ගන්නවා නම් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ඔබට හැමදාම බඩුවල මිල දිහා බලන් නැතුව බය නැතුව ගිහිල්ලා බඩු ගන්න පුළුවන් තැන ලංකා සතොස කියන ජාතියේ මිල තීරක සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199 සුදු සීනි කිලෝ එකක් ගන්න පුළුවන් රුපියල් 209 මුං ඇට කිලෝ එක රුපියල් 875 රතු පරිප්පු කිලෝ එක රුපියල් 279 ලොකු ලුණු කිලෝ එක රුපියල් 149 රතු ලුණු කිලෝ එක රුපියල් 320 අර්ථාපල් කිලෝ එක කීයද 259 හරි එතකොට ඔන්න ඔයාලගේ වයස කට්ටියට තියෙන හොඳ කවුන්ට් එකක්
1: හොඳම account එක තමයි ඉතින් ජාතියට ඉතිරි කිරීම හොර කරන බැංකුවෙන් දෙන account සෙතනනොත් අපේ තරුණ තරුණිය වෙනුවෙන් දෙන හොඳම account එක තමයි SBI මිතුරු මිතුරු කියන්නේ අර කිව්වා වගේ ලක්ෂයක් එහෙම හම්බෙලා හිත හිත ඉන්නවා නම් ඔයා මේ වෙලාවේ අවුරුදු 20 30 වගේ අතර ඉන්නවනම් යන්න NSP බැංකුවට ගිහිල්ලා NSPI මිතුරු මිතුරු account එකක් open කරලා ඔයාගේ මුදල් ආයෝජනය කරන්න. ආයෙත් වරදින්නේ නැහැ.
0: ඒ අතරේ බයෝ බියුටි ලංකා නිෂ්පාදන දැන් තියෙනවා බස්නාහිර වයඹ මධ්‍යම කියන ඕනෑම පළාතක ෆාමසි සුපර් මාකට්ස් ඒ වගේම ආයුර්වේද වෙළඳ සැල්වල ඊට අමතරව වෙනත් පළාතක කෙනෙක්ට WhatsApp කරලා තමන් ඉන්න තැනට ඕනෑම නිෂ්පාදනයක් ගෙන්ව ගන්න පුළුවන්. දැන් අක්මාවේ කොලෙස්ටරෝල් දියකර හරින හොඳම දේශීය බෙහෙත විදියට liver care capsule එක හඳුන්වා දෙන්න පුළුවන්. 0.70, 51, 71, 646 ඔබ මෙසේජ් එකක් දානව නම් ඒක මං හිතන්නේ ඔබට අවශ්‍ය නිෂ්පාදනය සඳහන් කරලා මෙසේජ් එකක් දානව නම් ඔබට ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන් කිසිම රස්තිය අදුවක් නැතුව. ඒ බයෝ බියුටි ලංකාවෙන් තමයි මතක් කිරීම. උදේ 9:20

0: සතු ටිම්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි.
1: සතිය දින පහම උදෑසන 7ට.
2: නොයනස අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය Livos B අලෝව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකිය. Livos B.
4: රන් දහතිය විකුණාලා.
5: ඉතිර කොසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
1: ලංකා බැංකුවෙන් රන් කහවනු
5: සෑම සිනසුරාදාවතුම රාත්‍රී 10ට සිටී FM සේවයෙන්
1: උපේන මුදල් ගෙන්වා ගන්න.
5: ගිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
5: අප සමග එක්වන්ව.
1: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
5: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලය ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: සකල කලාරසයෙන් ලොවක් සැනසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
1: ඔබ ආයමත් ඇවිදෙන්
2: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
3: මතකද
4: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0776 89 6 89 8.
3: ඔන්න ඉතින් අපි එනවා සත්වෙ දන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
5: සිටි FM.

0: FM 89.5 FM 89.8 Divine Pura
1: මේතේ නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ත?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511-3 අවිස්සා වේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-666-444 071-1-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි, පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි, සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
3: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දැයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
2: විගමනික නවෝදය
3: රාත්‍රී 10ට සිටිය FM මතින්. ඔබේ ප්‍රශ්න, යෝජනා, මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
2: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද?
4: මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
5: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතිය දින පහේම උදේ 9ට
5: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
6: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වද මහතා හමුවන්න පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 071-1-9-6-10-97.
7: සමහර වෙලාවට ක්‍රිෂාද් අපේ සමහර නෑයින් අපිට මතක් වෙන්නේ වාහනේ හින්දා. අපිට සමහර යාළුවන් මතක් වෙන්නේ වාහනේ හින්දා. සමහර අපේ මාමලා එහෙම නේද? අර මේ නිතරම කැඩෙන මග හිටින වාහනත් එක්කෙනකොට අපි කියන්නේ අයියෝ අර ලොකු මාමගේ කාර් එක ඔන්න හොදා පටන් ගන්න.
8: අද නම් කීයට යන්න වෙයි දන්නේ නැහැ.
7: ඒ හින්දා අපි එහෙම නෑයොත් එක ගමන් බිමන් යන එක නතර කරනවා. හැබැයි දැන් ලෝකේ වෙනස්. දැන් එහෙම අර සමහර වාහන තියෙනවා ගොඩක් අය පරණ වාහන එකතු කරන්න කැමති නේ. ඒක වෙන වැඩක්.
8: පරණ වාහනේ මදු මේ එකතු කරාට මේන්ටේන් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක වටිනාකම
7: තියෙන්නේ. අන්න ඒකනේ. ඉතින් එහෙම අපි ඇත්තටම මේ සමහරලාට මිනිස්සු අපිව හඳුනා ගන්න එක ලකුණක් බවටත් දැන් වාහනේ කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වාහනයක් ගන්නකොට කාගෙන්වත් කතා අහන්න බැරි වෙන්න වාහනයක් ගන්න ඕනේ.
8: ගැම්මට පැදගෙන යන්න.
7: ඔව්. ඉතින් එහෙම වාහනයක් ගන්නවා නම් කළුතර ප්‍රියස් මහගෙදර 071-1-400-500 අංක 482 එක ගාලුපාර කළුතර ඔබ ළඟ තියෙන වාහනේ විකුණලා වෙනත් අද කාලෙට ගැලපෙන වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. මූලික ගෙවීමක් තියනවා කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වාහනේ ගේන තුරුම ඔබට ඒ බලාපොරොත්තු දෙන ඔබට දෙන ඉතිරි සල්ලි ටික ඉක්මනින් ලෑස්ති කරගන්න විතරයි.
8: ඔයාගේ නමට ලියලා දීලා ඉවරයි වාහනේ. පාඩුවේ කියලා පරිස්සමෙන් අරගෙන එන්න තමයි තියෙන්නේ.
7: ඉතින් ඒ අතරේ මේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන අපි කිව්වා ඔබට. එතකොට ග්‍රීන් සුපර් ගැනත් අපි අනිවාර්යෙන් කියන්න ඕනි. දැන් මුලදී නම් අපි ශාකා තුනක් ගැන විතරයි ඔබට මතක් කළේ. හැබැයි ඊට පස්සේ අපිට තව ශාකා තුනක් හම්බුනේ නාරම්මලින්, ගණේමුල්ලෙන් සහ ගම්පොලින්.
8: කලින් තිබ්බේ මාතලේ කඩුවෙල අතුරු ගිරිය ටික ටික දියුණු වෙනවා. ඒ කසාගල වගේ එකක් එක්ක එකතු වුණොත් අපිටත් පොඩි දියුණුවක් තියෙනවා. ඒක නම බ්‍රෑන්ඩ් එකක් කියලා තින් දැන් ලංකාවේ.
7: ඉතින් ඒ හින්දා ඔබ කසාගල ග්‍රීන් සුපර් එකෙන් අඩුම මිලකට අලුත් තැනකින් බඩු අරගෙන බලන්න. 011-2-864-012 තමයි දුරකථන අංකය. මග හොඳින් නොපෙනෙනවා නම් ඉතින් අපිට වඩවල් වල වැටෙන්න වෙනවා. හැබැයි මග හොඳට පේනවා නම් කාටවත් එහෙම අපිව වට්ටන්න බෑ.
8: ඒ කියන්නේ අතරමග අතරමං නොයි කතරගම යන්න පුළුවන් S2 හොඳට පෙනුනොත්.
7: ඔව්. ඉතින් එහෙම S2 සම්බන්ධ ඕනෑම දෝෂයකට නිසැක ප්‍රතිකාර ලබා දෙන පාරම්පරික ආයුර්වේද රෝහල මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල පාරම්පරික වෛද්‍ය කුෂාන් නමරසේකර මාතර S2 මහත්මයාව එකපාරක් හරි හම්බ වෙන්න මේ S2ලට බෙහෙත් කරන්නේ නියපොත්තට බෙහෙත් බැඳලා. ඒ නිසා S2ලට කිසිම වෙලාවක බෙහෙත් දානවා ඒ වගේ දේවල් කරන්නේ. මේ ප්‍රතිකාර කරන ක්‍රම තියෙනවා ආයුර්වේද විශේෂඥයන් සම්බන්ධයෙන් හරි පරිස්සම්. ඉතින් 0719 6097 0741 2244 933 දුරකථන අංකය. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන තායිත් මතක් කරන්න හිතනවා. මොකද මේ සල්ලි අතේ තියෙනකොට සල්ලි වලට වෙච්ච දෙයක් හොයාගන්න බෑ ටික දවසක් යද්දී. කොහොමත් සල්ලි කීයක් හරි අතට ලැබුණාම ඒක වියදම් කරන්න නිකම්ම හේතු හැදෙනවා. එදා අපේ වාසනාව.
8: ඒ කියන්නේ අර හේතුවක් නැති දේවල් හේතු වෙලා පොකට් එක හිස් වෙනවා ටික ටික ටික ටික.
7: අනිත් එක වාසනාවක් තියෙන එක
8: නේද? හොඳ ආයෝජනයක් කරොත් ඉතින් ඒක ඉතුරු කරගන්න පුළුවන්.
7: ඔව්, ඒ ආයෝජනය කරන්න හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ලක්ෂයකින් වැඩේ පටන් ගන්නත් පුළුවන්.
8: හොඳම දේ ඉතින් ඔයා රට හිටියත් ලංකාව හිටියත් මේ ආයෝජන අවස්ථාව උදා කරගෙන මාසික ප්‍රතිලාභ උපයන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. මේ ගැන ඉතින් වැඩිදුරතොරතුර දැනගන්න 0112077784 කතා කරන්න. අර හැමදාම කියනා වගේ දැන් සමහර දේවල් ඉතිරි කිරීම කියන වචනෙන් එහාට ගිහලා ආයෝජනය කියන වචනේ ලෝකයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි කසාගල් ග්‍රීන් ප්ලාන්ටේෂන් අපේ රටේ මේ අපේ මිනිසුන්ගත් එකතු කරගෙන ඉදිරියට යන්නේ දියුණු වෙවි.
7: 0112077784 නිකමට කෝල් එකක් දීලා බලන්න. උදේ 9 විනාඩි 40යි දැන්.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. ටැගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: ඔයා ෂෝටිට්ස් මොනවත් කාලා නෑනේ.
12: කන්න නම් ආසයි. ගැස්ට්‍රයිටිස් හින්දා මොනවත්ම කන්න බෑනේ.
11: අම්ලපිත්ත රෝගයනේ. ඕකට බය වෙන දෙයක් නෑ දැන්. ආයුර්වේද ක්‍රමවේදයට අනුව වටිනා ඖෂධ වර්ගවලින් හදපු බයෝ බියුටි ලංකා අම්ලපිත්ත වටී තියෙනවනේ. මේ වටී කියන ආයුර්වේද ගුලි තුන් වේලම කෑමට පෙර මාස 6ක් විතර එක දිගට අරන් බලන්නකෝ. ඔයාගේ ගැස්ට්‍රයිටිස් කොහෙන් ගියාද නෑ. බයෝ බියුටි ලංකා වටී 0712-517-1646.
13: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
14: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
13: සතියේ දින පහේම උදේ 9ට
14: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775-400-500
15: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
14: City FM ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.

0: ලෝකයට අභියෝග කළ හැකි එකම ප්‍රාග්ධනය.
1: මිරිචා, මිරිචා, මිරිචා.
0: කිසිම වියදමක් නැතුව ඔබේ කරගන්න.
2: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
0: මෙන්න වෙලාව ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න. සතියේ දින පහේම උදේ 10ට City FM අහන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල.
5: මේ මතක් කරන්නේ ගුරුගේ නේචපාක් වෙලා උදේ 9යි විනාඩි 47යි.
4: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක්. කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, වෙද්දාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායි අයකිරීම්. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල්.
5: අපි දැන් යන්නේ පොල්ගහ වෙලට. ආයිබෝවන්.
6: ආයිබෝවන් මදමිස්. ක්‍රිෂාන් මාත්මලත් ආයිබෝවන්.
7: ආයිබෝවන් ආයිබෝවන්. කොහොමද ගියන් ඉතින් මේ දවස්වල වැඩ කටයුතු බුක් ෂොප් එකේ?
6: හොඳින් කරගෙන යනවා. ඔයාලවත් ආගෙන වලත් එක්ක
5: හැමදාම.
7: ඔයාලත් එක්ක හැමදාම ඉන්නවන්නේ. ඒක හරි වටිනවා අපිට ඒ වගේ අදහස් එන එක. අපිටත් සතුට උදේ පාන්දර නේද මදුම හෙද්දි.
5: දැන් සමහරව දැන් ගිහානුත් කාලයක්ම අපිට එක දිගට කතා කරලා එකපාරට නිහඬ වුණා. එතකොට පොඩ අපිටත් දැනෙන්න ගත්තා මොකද්ද දන්නේ ප්‍රශ්නයක්ද හොඳින් ඉන්නවද එහෙම කියලා. හැබැයි ඊට පස්සේ ඒක සතුටට හේතුණු කාරණාවක් වුණා. හැබැයි දැන් ගිහාන් නැවතත් සුපුරුදු පරිදි අපිට කතා කරනවා. ඒ වගේම මේ අපිට කතා නොකර හිටියා කියන්නේ අපිව ඇහුවේ නැහැ කියන එක නෙවෙයි. ඒකනේ වටින්නේ.
7: සමහර අය ඉන්නවනේ අර අහගෙන ඉන්නවා.
5: කතා කරන්නේ
7: නැහැ. කතා කරන්න ලැජ්ජායක් ඉන්න. හැබැයි අහගෙන හිටියත් ඇති මට මේක දැනෙනවා කියන අයත් ඉන්නවනේ. ඉඳලා හිටලා හැබැයි අර මතක් කරලා කියනවනේ මේ තරඟයට සහභාගි වෙන්න. හැබැයි අපි අහගෙන ඉන්නේ කියලා ටක් ගාලා ෆෝන් එක තියනවා.
5: ඉතින් ගිහන් අපි තෝරගමු ගීතයක්. මොකද්ද ගීත?
7: දැස පියාගත් කල ගිහන්ට පෙනෙන්නේ කාවද? අපිවද? සිටි එෆ්එම්ද? ගෙදර ඉන්න කෙනා නේද? හරි අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. මේ ගීතේ කියන වගේ මේ ඈත කඳු කරෙන් එන නල ගෙනෙන්නේ මොනවද? සින්දු කියන්නකො. සින්දුවේ තියෙනවා.
5: සුවඳ නෙවෙයිනේ.
7: දැස පියාගත් කල මට පෙනෙන්නේ ඔබෙරුව. ඈත කඳු කරෙන් එන නල ගෙනෙන්නේ
5: උදව්ව කියන්නේ. දැන් මේ අපි මේ කියමින් උදව් තමයි ඒ ඒ ඒ ඒ මට කියන්න දෙන්න.
7: සින්දු ඊළඟ වචනේ මම අහන්නේ. මේ
5: ඊළඟ වචනේ අහන්නේ
6: අපි. හඬද?
7: ඔව් අනේ ඈත කඳු කරෙන් එනනල ගෙනෙන්නේ ඔබේ හඬ. සින්දුව කිව්වනම් එනවා.
5: මේ අපේ හඬ තමයි මේ යන්නේ නේද?
7: අපේ හඬ. මට කියන්නකෝ දෙවනි ප්‍රශ්නේ විදිහට හඬට සමාන පදයක්.
6: ශබ්දය.
7: හරි. එහෙනම් ඊළඟට කියන්න මේ ධ්වනි ශබ්ද එහෙම නැත්නම් ධ්වනි සංඛ්‍යාතය මනින ඒකකය මොකක්ද? හර්ඩ්ස්. හරියටම හරි. මේ මදු ගිහන් අර අමාරු ප්‍රශ්න දන්නවා. ලේසි ප්‍රශ්න දන්නේ
5: නැහැ. එයා ඉන්නේ පොත් සාප්පුවකනේ. එයාගේ ඉතින් පොත්ම කියවනවා තමා.
7: අපි එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට යමු. මේ සාමාන්‍ය කාඩ් කුට්ටමක ඇති හાર્ට් සලකුණ සිංහලෙන් හඳුන්වන්නේ කොහොමද?
5: ඒක නම් දන්නේ නැහැ කියන්න එපා.
6: අප පොඩ්ඩක් ප්‍රශ්න කියන්න මට තේරුන්නේ.
7: සාමාන්‍ය කාඩ් කුට්ටම තියෙනවනේ කොළ 52ක. මේ කාඩ් කුට්ටමේ තියෙන හાર્ට්ස් සලකුණ සිංහලෙන් හඳුන්වන නම මොකද්ද?
6: ආසියා.
7: ආසියා නෙමෙයි.
5: ආසියා නෙමෙයි.
6: හේරා.
7: හේරාත් නෙමෙයි. තව අවස්ථාවක් දෙන්න. හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා පුංචි උදව්වක් කරන්න. රුවිත කලාබර අන්න ඒ විදිහට එන්නේ. මොකද්ද හાર્ට්ස්? හදවතේ සලකුණ තියෙන එකට මොකක්ද අපි කියන්නේ? මොකක්ද?
6: ජෝකර් කෙනෙක්ද?
7: නැහැ. තුන් පාරක්ම උත්සාහ කරපු නිසා ගිහන්
5: අපි වෙන කෙනෙකුට දෙමු.
7: තව කෙනෙකුට අවස්ථාව දෙමු නේද? අහගෙන ඉන්නේ. එහෙනම් මොකක්ද උත්තරේ කියලා?
5: හරි, බොහොම ස්තුතියි. 0112 69 92 ඒ දැසපියා ගත් කළ ගීතයට අදාළ ප්‍රශ්නාවලියේ 4 වෙනි ප්‍රශ්නය තමයි උත්තර දීලා ඉස්සරහට යන්න පුළුවන් ඕනි කෙනෙක්.
7: අද මම කිව්වේ අර සමහර ඉන්න අතිශය අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ලේසි ප්‍රශ්න බෑ. ජීවිතය ඔයගේ තමයි නේ. අර ඒ කියන්නේ ආයේ ඒ වගේ ජීවිතයකට හම්බෙන්න ඕනේ ලේසි ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. හැබැයි අමාරු දේවල් බැරි. එතකොට බැලන්ස් වෙනවා ජීවිතේ.
5: අනිවාර්යෙන්ම ඉතින් ඒ සමබරතාව රැකගන්න ප්‍රශ්න වලට උත්තර හොයන විදිය දැනගන්න City FM U-turn අහන්න. ඒ අතරේ සක්කා පාරම්පරික ආයුර්වේද රෝහලේ දුරකථන අංකය ඔබට කියන්නම්. මාතර තියෙන්නේ 0719 6097 0441 2244 9033. ඕනෑම අක්ෂි රෝගයක් සඳහා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහත්මයාව දැන් ඔබට මුණගැහෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි
7: ඇස් දෙක එහෙම පරිස්සම් කරගද්දී අනිවාර්යෙන්ම හිතින් ඔය අක්මාවේ තියෙන එහෙම තෙල් එහෙම එකතු වෙලා තියෙනවා නම් කොලෙස්ටරෝල් එහෙම වැඩිපුර තියෙනවා නම් ඔය ටික ලෝක ප්‍රශ්න ගොඩක් අරගෙන එනවා. අන්න ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර මේ දවස්වල ගන්න ඕන. ළඟ ඉන්න වෛද්‍යවරයන් ගිහිල්ලා අහන්න. මෙන්න මෙහෙම බයෝ බියුටි ලංකාවේ තියෙන හින් බෝවිටිය දාලා හදන ලිවර් කෙයා කැප්සියුල් එක මේක මම පාවිච්චි කරාට කමක් නැද්ද කියලා අහලා ජීවිතයට එකතු කරගන්න. මොකද බයෝ බියුටි ලංකා නිෂ්පාදන දේශීය ශාකසාර ඖෂධවලින්ම තමයි නිර්මාණය කරන්නේ.
5: ඔව්, දුරකථන අංකය 0770 51 71 646.

0: පොල් සේවේ. වසරේ හොඳම ගෘහණී ඔබ නේද?
1: රසට කැම හදන්න නම් BCC පොල් තෙන්න තමයි.
2: BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
3: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
4: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙදකතර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
5: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම
6: excuse me to please
7: ප්‍රේමී අරවින්දයක් වෙලා
8: සිටි heart beat
5: හදවතට දැනින්නම සතිය දින පහම හවස එකට
9: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM.
10: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාව ඉවෙන්තේ නොම්බර 968 පන්නිපිටිය පාර පළවත්ත 0112 806 303
11: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න
12: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
11: සතිය දින පහේම උදේ 9ට
12: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා
14: තැඟි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: අක්ෂර රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද අදම මාතර ඇස්වැද මහතා හමුවන්න පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 0719 6006 97

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් ස්වාමී කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk

0: සිටිෆම් පැයි පුවත් සමඟ මම මධුභාෂිණී කිරියල්ල. ශ්‍රී ලංකා රේගුව අප්‍රේල් මාසයේදී වාර්තාගත ආදායමක් උපයා තිබේ. එම මාසයේ ඔවුන්ගේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 181.27 කි. එය අභිපවමින් ඔවුන් රුපියල් බිලියන 236.518 මුදලක් උපයා තිබේ. මේ වසරේ පළමු මාස හතරේදී උපයා ඇති මුළු ආදායම රුපියල් බිලියන 919.34 කි. මැදපිරිතික කලාපයේ යලිත් යුද උණුසුමට ලක්වෙමින් තිබෙන බව වාර්තා වේ. ඉරානය එල්ල කළ මිසයිල හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළැක්වූ බව එක්සත් අරාබි එමිරාජ්යේ කීවේය. ඒ අතරම හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරානය පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුවත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මේ වන විට යම් යුදමේ තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානය කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානය අවට මුහුදේ ස්ථානගත කර ඇද. මෙම අඩුවේ දම් බෝට්ටු මිසයිල වලින්ද සන්නද්ධය. පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. ඓතිහාසික රාම් සේතු මුහුදු මාර්ගය හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනන පළමු යුවළ බවට පත්වීමට රෝසාලි ප්‍රසාද් සහ ධනිෂ් අබිඩි සූදානම් වෙති. ඒ අනුව ඔවුන් හෙට තලීමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 30ක දුරක් තරණය කිරීමට නියමිතයි. 2021දී විවාහ වූ ඔවුන් එංගලන්තයේ සිට ප්‍රංශයටත් පිහිනා තිබේ. එම දෙදෙනාම ඉංජිනේරුවෝ වෙති. ඔවුන් පිහිනුම් ක්‍රීඩාව ඉසව්වක් ලෙස යොදා ගනිමින් ලෝපුරා ජයග්‍රහණ වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සමග මේ පැයපුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි

0: ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසාගල ග්‍රීන් ප්ලන්ටේෂ අමතන්න 01162864.02
1: බලන්නකෝ මිස්ටර් පෙරේර පරණ කාර් එකෙන් ගියා විතරයි දැක්කේ ආන් අලුත් කාර් එකක් අරන් එනවා
2: ආ කළුතර ප්‍රියස් මහ ගෙදරටනේ ගියේ එහෙම තමයි කළුතර ප්‍රියස් මහ ගෙදරට ගියා කියන්නේ ගියා ගත්තා ආවා තමයි
3: සීනුම වර්ගයේ වාහන ගෙන්වීම බෙදාහැරීම විකිණීම හා මිලදී ගැනීම සඳහා ලංකාවේ හොඳම තැන කළුතර ප්‍රියස් මහ ගෙදර
4: 0775 400 500 0715 400 500

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ස්, අපේ රසය රටේ සැමට.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්
4: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් සී නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.

0: 9.6 89.8 ජාතික ෆිම් නාලිකාව
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි ෆියුචර්.

0: උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. සිටි FM U-turn දෙවැනි පැයට තමයි අපි මේ ඇවිත් ඉන්නේ.
1: දෙවැනි පැයට ආවට පස්සේ මට මතක්ුනේ මදු. ඔයා උදේම ඇවිල්ලා සාමාන්‍යයෙන් අර කතන්දර පොත් කියවනවනේ, ළමා කතන්දර පොත්.
0: ඔව්.
1: කියනකොට මේ හැමෝටම එහෙන මොනවද ඔයාට ඇත්තටම මේ වලින් ලැබෙන්නේ?
0: මේමයි මම ආයෙත් මගේ පුංචි කාලෙට යනවා. ඒ වගේම මේ දරුවෙකුට කතාවක් කියලා දෙන්න. සාමාන්‍යයෙන් දැන් ජනකතා කියන දේවල් ළමයින්ට අමතක වෙලා තියෙනවනේ. හැබැයි අපි ඔය YouTube එකේ බලනකොට එක එක කාටුන් නාලිකාවලින් අපිට ඒවා නැවත රස විඳින්න අවස්ථාව ලැබෙනවා. හැබැයි කතාවක් රස විඳින හරිම විදිය කියලා මට නම් තාම හිතෙන්නේ වැඩිහිටියෙක් ඒක දරුවන්ට කියලා දෙන එක.
1: අර ආච්චිල සීයලා ඔය පරණ දසමහයෝදයන්ගේ කතාගේ පැත්තේ වුණු එක එක ජනකතා ඇත්ත. ඒ කියන්නේ සමහර දේවල් එයාලගේ අත්දැකීම ඇත්තරම විඳපු අය පුංචි දරුවෙක් බෙදාගද්දි මට මතක් වෙන ඇත්තනවා අපි ඇස් ලොකු කරගෙන අහගෙන ඉන්නව නේද?
0: ඔව්. ඉතින් එකම කතාව සමහර වෙලාවට අපි 100 පාරක් විතර අහලා තිනවා. හැබැයි ඒ 100 පාරටම අපි අත්තම්මල සීයලා යම් යම් වෙනස්කම් එකතු කරනවා. මේ කතාවට අත්දැකීම් එකතු කරනවා. කතාවේ මුලදිම අපිට නිින්ද ගිය අවස්ථා තියෙනවා. කතාව මැද හරියේදිම අපිට නිින්ද ගිහින් තියෙනවා. කලින් දවසේ නතර කරපු තැන ඉඳන් ආපහු පටන් ගත්ත අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් කතාව ඉවර වෙනකන් අහන් ඉඳලා අපි නිදාගත්ත දවසුත් තිබුණා. ඉතින් මේ කතන්දර කියලා දෙනවා කියලා කියන්නේම මේ දරුවන්ට පරිකල්පනය හොඳටම දියුණු කරගන්න පුළුවන් දෙයක්. අපි භාෂාවක් ඉගෙන ගන්න ලියලා නෙවෙයිනේ ක්‍රිෂාත්, අපිට ඇහිච්ච දේ අපි අවුරුදු දෙකක් විතර ඇහෙන දේ තමයි කතා කරන්නේ.
1: අන්නේ ඇහෙන දේ අද අර මේ YouTube එක ඔන් කරලා කෑම කවා ගන්න S2 ඉස්සරහා තියෙන ෆෝන් එක නිසා දරුවන්ගේ පරිකල්පනය මාර විදියට හානි වෙලා තියෙනවා. ඒ වගේම ඇස්වලටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ ඊට පස්සේ දරුවාගේ ඔළුව හිතන්න ගන්නවා, ස්නායු පද්ධතිය හිතන්න ගන්නවා. මේ ඉස්සරහ මේ වීඩියෝ ඔන් කරාම තමයි එයා කෑම කන්න ඕනි කියලා.
0: ඔව්. සහ මේ විෂුවල් එකකට හැමතිස්සෙම මේ රූප රාමුවලට දරුවගේ S2 හුරු කරන්න එපා. නිතරම දරුවට ඔබ කතා කරන්න. දරුවෙක් එක කතා කරනකොටත් මේ දරුවගේ S2 දිහා බලාගෙන එයාගේ මට්ටමට ඔබ යන්න. අපි දකිනවා පුංචි දරුවන්ට ඇත්තටම ආදරේ අය හිටගෙන නෙමෙයි, ඒගොල්ලන්ගේ මට්ටමට ගිහිල්ලා ඒගොල්ලන් ළඟ සමහරලාට දන ගහලා එයාගේ මට්ටමට අපි ලං වෙලා තමයි එයාගේ කතාව අහගෙන ඉන්නේ. ඒ නිසා මේ වගේ පුංචි පුංචි දේවල් වලින් දරුවන්ට තමන් ආදරේ බව පෙන්වන්න, ඒ වගේම දරුවන්ට

0: වඩාත් සමීප වෙන්න ලොකු හේතු, يعني ලොකු පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මේ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි ගොඩක් දේවල් කතා කළා. ඒකත් හරි වටිනවා. මේ
1: මොකද මදු ඒ ප්‍රශ්නේ මට අහන්න හිතුනේ මම මේ ළඟදී පොත් වර්ගයක් ගන්න ගියා, ලොකු පොත්. හැබැයි ලොකු පොත් අතර ඇවිදිද්දි මම නතර වුණා මේ රෝල් ඩාල්ගේ සූරවීර ඩැනි, එතකොට මැටිල්ඩා, එතකොට ටොට්ටොච්චාන් හිටපු හරි පුදු මිස් කෝලේ. මම හිතුවා ඒ පොත් උනාරගෙන ආවා, දැන් කියවද්දි වෙනම ලෝකයක් විවෘත වෙනවා.
0: ඔව්, දැන් අපි පුංචි කාලේ අපේ පුංචි මනසින් කියවපු පොත් දැන් කියවද්දී අපිට වෙන චිත්‍රමැවෙන්නේ. පොතක් කියලා කියන්නේ අපිට ලෝකේ පුරා ඇවිදින්න දෙපා නිර්මාණය කරලා දෙන දෙයක්. ඉතින් අපි දන්නේ නැති චරිත අපිට කැමති විදිහට මවා ගන්න පුළුවන්.
1: හරි සුන්දර කතාවක් නේද? එහෙනම් මොනාර කිව්වා වගේ මේ දරුවට ලං වෙලා කතා කරන්න. මොකද ඊට පස්සේ අහන්න එපා. ඉතින් ඇයි දරුවා අපිට ළඟ නැත්තේ, අපිට ආදරේ නැත්තේ කියලා. මොකද ඉතින් එයාගේ ළඟ ඉඳලා තියෙන ෆෝන් එක.
0: ඒ නිසා මේ ෆෝන් එක නම් ළඟට දෙන්න එපා. ඔය ෆෝන් බලලා ඇස්නරක් කරගත දරුවන්ට උනත් දැන් ඉතින් සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලින් අපේ කුෂාන් නමරසේකර පාරම්පරික වෛද්‍යතුමාගෙන් බෙහෙත් ගන්න අවස්ථාව තියෙනවා. ඒ අතරේ මේ ජීවිතේ අපි රසටම කාපු කෑම අපේ අම්මගෙන් කෑම හරි රසයි. ඒ වගේම අත්තම්ම තමයි අපිට රසම කෑම ටික හදලා දුන්නේ. ඒ දවස්වල ඔය මිරිස් නේද ගුලි අඹරලා වෙනම මිරිස් ගලේ පැත්තක තියලා තියෙනවා. එතකොට හැම වෑංජනීයටම අපි ඒකෙන් තමයි අත්තම්ම ටික ටික අරගන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ රහස් සමහර වෙලාවට අපි දන්නෙත් නැහැ.
1: අර අවුරුදු ගාණක් එකතු වුණු ලුණු පොල් කට්ට අපිට වඩා උසයි සමහර වෙලාවට ගමේ ගියාම.
0: ඒකනේ. ඉතින් එහෙම රසට කෑම හදන්න ශ්‍රී ලාංකික අපිට හැමදාම හුරු කළේ අපේ පෙර පරම්පරාවල් වල හිටපු වැඩිහිටි කට්ටිය. එතකොට ඒ රසේ වර්තමානයටත් අරගෙන ආපු කට්ටිය තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. අපේ රටේ රසය රටට ලෝකයට හැමෝටම බෙදා දුණු නිෂ්පාදන පෙළක් WP ලාංඡනයෙන් දැන් නිවසට ඕනි කරන හැම කුළුබඩු වර්ගයක්ම එක නිෂ්පාදනම 20කට වැඩිය තියෙනවා. විජේතේ කෝපි, එතකොට පපඩම්, ග්‍රීන් ටී, නූඩල්ස්, ඉන්දියාප පිටි, මේ වගේ නිෂ්පාදන රසක්ම තියෙනවා. NSBI මිතුරු account එක ගැනත් කියමු.
1: NSBI මිතුරු account එක කියන්නේ ඉතින් අර ඔයාගේ මහන්සියෙන් හම්බ කරන මුදල් තරුණ කාලේ ආයෝජනය කරලා ඊට පස්සේ ජීවිත කාලෙම හරිම පරිස්සමින් ඒව පරිස්සම් කරන account එකක්. ඒ වගේම NSBI මිතුරු account එක ඔයා මේ වෙලාව ව්‍යාපාරයක් කරනවා, ව්‍යවසායකයෙක් නම්, ගෙදරම brand එකක් කරගෙන යනවා නම් මේ මුදල් ආයෝජනය කරන්න හොඳම account එක තමයි NSBI මිතුරු අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්ම නිර්මාණය කරපු.
0: කසාගල ග්‍රීන් සුපර් නාරම්මල ගණේමුල්ල ගම්පොළ මාතලේ කඩුවෙල අතුරුගිරිය ශාඛා තියෙනවා. එතකොට 25,000ට වැඩි බිලකට නම් ප්‍රවාහනයත් නොමිලේ දෙනවා. 011-2-864-12ට කතා කරන්න. දැන් මේ මාසේ අවසානයේදී යෙදෙන පොහොය දවසට දන්සැල් දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔබට වැඩිපුර බඩු ටිකක් මේ අවට ඉන්න අයට වැඩිපුර හාල් එහෙම ඕනි නම් නේද, තව දන්සැලට ඕනි කරන දේවල් ටික ගන්න ඕන නම් දැම්ම ඕඩර් එක දාලා තියාගන්න.
1: ඒක හැබැයි හොඳ අදහසක් තමයි. මම කල්පනා කරා මොකක් මේ කියන්නේ කියලා.
0: කියන්නේ කියලා.
1: ඒක හොඳ වැඩක්.
0: ඒක හොඳ වැඩක්. හරි. එතකොට කළුතර ප්‍රියස් මහගෙදර ඔබ යන්න මොනි තැනක් දැන් ඔබට වාහනේ විකුණ ගන්න, ගෙන්න ගන්න, ඒ වගේම ඔබේ ළඟ තියෙන වාහනේ විකුණ ගන්න මේ ඕනිම දෙයකට හොඳම තැන තමයි, විශ්වාසවන්ත තැන තමයි මේ අනිවාර්යෙන්ම මාතර මේස කළුතර ප්‍රියස්. ඔව්, ප්‍රියස් මහගෙදර කියන්නේ
1: අංක 482 එක ගාලුපාර කළුතර තමයි තැන.
0: එතකොට මේ දැන් ප්‍රියස් මහගෙදරට ගිය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා දන්න අයටත් කියනවා ඒක. මේ මෙතනට යන්න මමත් වාහනේ ගත්තේ මෙතනින්. අන්න ඒක තමයි මං හිතන්නේ මේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන සහතිකේ තමයි ව්‍යාපාරයක දියුණුවකට වටිනාම දේ.
1: කවුරු මොනවා කිව්වත් මදු කස්ටමර්නිකින්. එතකොට කස්ටමර් කියන දේ තමයි මේ කියන්නේ අනිත් අය, තමන්ගේ නෑදෑයෝ, යාළුවෝ ඔක්කොම විශ්වාස කරන්නේ. ඊට පස්සේ විශ්වාස කරලා තමයි හදිස්සියේ වැරද්දක් කිව්වොත් ආ යන්නේ නෑනේ. හොඳ කියන හින්දා තමයි නැවත නැවත කළුතර ප්‍රියස් මහගෙදරට මේ තරම් පාරිභෝගික පිරිසක් එකතු වෙලා ඉන්නේ.
0: ඔව්, ඉතින් වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම සහ මිලදී ගැනීමට කළුතර ප්‍රියස් මහගෙදරට කතා කරන්න 0775-405-0715-405. අපේ ගීත හතරත් අපි මතක් කරමු. සූදානම්
1: ලක්ෂ්මන් විජේසේකර මහතා ගායනා කරන බාල ළමාවරුනේ සූඳ සබන් එක ගාලා රවින්ද්‍ර එස්.එස්. මහතා ගායනා කරන ගීතය, රබදු මල් පිපිලා රජීස් සෙබස්තියන් සමග නෙළුව අධිකාරි මහත්මිය ගායනා කරන ගීතය, දැස පියාගත් කල මට පෙනෙන්නේ මට මැවෙන්නේ ඔබේ රුව, ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ගීතය.
0: මේ තමයි ක්ලැරන්ස් විජේවර්ධනත් එක්ක මේක සුසීමා නාට්‍ය වෙනුවෙන් ජැක්සන් ඇන්තනි මහත්මයත් කිව්වා.

0: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn.
2: උදේ 10යි විනාඩි 19යි.
3: අපි යන්නේ මීරිගමට. අයිබෝන්
4: සුබ
3: උදෑසනක්. hina වෙලා කතා කරන හඬක් ඇහෙන්නේ. අයිබෝන් යමු නද තෝරගත්ත ගීතේ කියන්නකො. සුවඳ සබන් ඇඟ ගාලා. හායි හායි. එහෙනම් ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. මේ ගීතේ තිබුණු වේදිකා නාට්‍ය කියන්නකො. රාජකපුරු. හරි. එහෙනම් මට කියන්න රාජකපුරු වේදිකා නාට්‍ය කාගේ නිර්මාණයක්ද? ජනක් ප්‍රේමලාල් මහත්මයාගේ. ඔන්න එහෙනම් කලින් තරගකරුවාට අමාරුණු ප්‍රශ්නෙට යන්නේ. අපි දැන් පානීය ජලයේ pH අගය කීයද?
4: 6.2
3: දක්වා කියලා මං හිතන්නේ. අපිට උත්තරේ බාර ගන්න පුළුවන්. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට අපි යමු. සිකුරු හතේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?
4: ගිරිරාජ්
3: කෞශල්‍ය මහත්මයා. ඔන්න එහෙනම් කඩින් ප්‍රශ්නෙත් පැන්න. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ගිරිදේවි නවකතාව රචනා කළේ කවුද?
2: මේ ඇසුරෙන් ටෙලිනාට්‍යකුත් නිෂ්පාදනය වුණා නේද?
3: ජනප්‍රිය ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වුණා. සම්මාන පිට සම්මාන ගත්තා. මොකක්ද?
4: තාරාදේවි නාට්‍යද? ඒක
2: නෑ නෑ. ගිරිදේවි.
3: ගිරිදේවි නමින්ම තමයි ටෙලිනාට්‍යයත් විකාශය වුණේ.
4: පොඩි උදව්වක් කරන්න.
3: පොඩි උදව්වක්. මේ ටෙලිනාට්‍යයේ හිටියේ ශලනි තාරකා. එහෙම තමයි රංගපෑවේ දසුන් පතිරණ එක්ක. එතකොට
2: මේකේ නවකතාව ලිව්වේ කවුද කියලායි අපි අහන්නේ.
3: අපි අහන්නේ පොත ලිව්වේ. මේක සරසවි ප්‍රකාශනයක් විදිහට තමයි නිකුත් උනේ. ටිකක් කටුක කතාවක්.
4: චිත්‍රපට සාක්ෂි එක්කද?
3: මොකක්ද?
4: චිත්‍රපට පිටපත ලිව්වද?
3: නෑ නෑ. මතක නැද්ද? එහෙනම් අපිට නම කියන්න නැතුව උදව් කරන්නත් බෑ.
2: මේ සාමාන්‍යයෙන්
3: ඇය ලේඛිකාවක්. ඇය ලේඛිකාවක්.
2: ඇය රචනා කරපු බොහෝ කතන්දර පසුව ටෙලිනාට්‍ය බවට පත් වුණා. ඔන්න උදව්ව. කීවෙනි ප්‍රශ්නද අපි ඉන්නේ?
3: අපි ඉන්නේ 6 ප්‍රශ්න.
4: යමුනා
3: මාලනී පෙරේරා නෙමෙයි.
2: නෑ. අපි එහෙනම් වෙන කෙනෙක්ට අවස්ථාව දෙමු.
3: වෙන කෙනෙක්ට අවස්ථාව දෙමුද යමුනා?
4: බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි අපිට හැමදාම මේ විදිහට කතා කරනවාට. කියන්නේ දැන් 6 ප්‍රශ්නට උත්තරේ කිව්වේ නෑනේ මදු. එතකොට ඉවත් වෙනවද ඒක? නෑ
2: නෑ. ඔව් නෑ. අපි තව කෙනෙක්ට අවස්ථාව
3: තියෙනවා. 6
2: ප්‍රශ්නටත් උත්තර දීලා 7 ප්‍රශ්නේ ඉඳලා බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා උත්තරේ කියන්න. ඒ නිසා 0112 69 19 92 ඒ ප්‍රශ්නාවලියම තෝරගෙන කෙනෙක්ට ඉස්සරහට යන්නත් පුළුවන්. දැසපියා ගත් කළ ගීතේ තියෙනවා, බාල ළමාවරුණේ ගීතේ තියෙනවා, ඊට අමතරව
3: එරපදුමල් පිපිලා තියෙනවා, සුවඳ සබන් ගාලා තියෙනවා. තවමත් ගීත හතරම ඔන්න විවෘතය වල වෙනුවේ.
2: ඉතින් කෝල් එකක් දෙන්න මේ පැත්තට.
5: මේ පැයේ නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-1-666-444 071-1-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: නියපොත්තට බෙහෙත් බැඳ සියලු අක්ෂිරෝග සෝකරන මාතර ඇස්වැද මහතා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර
2: 071-1-6697.
3: සුබ දවස.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි
3: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක්. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී.
5: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
6: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
5: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
6: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
7: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 නෙතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් තෑගි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී.
8: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාවිවෙන්තේ නොම්බර 125 ශ්‍රීමත් අනකාරික ධර්මපාල මාවත කොළඹ 7.1112.375.773.
9: මේ කියන කතාව ඔබට වටී කියලා අපිට හිතනවා. ඒ නිසා තමයි මේ බයෝ බියුටි ලංකා වටී නිෂ්පාදනය ගැන කියන්නේ. ගැස්ට්‍රයිටිස් කියන්නේ ලංකාවේ වගේම ලෝකෙත් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. වෙලාවට කන්නේ නැති එක වගේම අපි කන කෑම ටිකක් සැර වැඩි, මිරිස් වැඩි, තෙල් වැඩි කෑම බවට පත් වුණාම ඒක ශරීරේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට කෑම දිරවන්නේ නැහැ. ඊට පස්සේ ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ පස්සේ කාලෙක සමහරලාට මේ හෘදේ වස්තුවට පවා බලපෑම් කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අපි හැම වෙලේම ඖෂධ කියවහමත් සමහර වෙලාවට මේ සමහර ඖෂධ තියෙනවා ඒකෙන් ගෑස් එක වැඩි වෙනවා.
10: වැඩි වෙලා අන්තිමට ආමාශයේ සහ ආහාර මාර්ගයේ තුවාල පවා ඇති වෙනවා. කොටින්ම කියනවනම් වතුර ටිකක් බිව්වත් පොඩ්ඩක් පපුව අත ගන්න තත්ත්වෙනෝ ගැස්ට්‍රයිටිස් ඒ තරමට භයානකයි. අර පොඩි කාලෙදි එද්දිම පොඩ්ඩක් පොඩ්ඩක් උගුරට එද්දි අඩු කරගත්තේ නැත්නම් ලෝක ප්‍රශ්නයක් වෙන ලෙඩ.
9: ඔව්. ඒ නිසා ඉතින් මේ ඖෂධය ගෙන්වා ගන්න ඔබට පුළුවන් 071-5171-646 WhatsApp කරන්න. බයෝ බියුටි ලංකා වෙතින් මේ නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන් නම වටි. ඒ වගේම කළුතර ප්‍රියස් මහගෙදර අංක 482 එක ගාලුපාර කළුතර ඕනෑම වාහනයක් ගෙන්ව ගන්න පුළුවන් නේද? ඒ වගේම බෙදා හරින්න විකුණන්න මිලදී ගන්න පුළුවන්. 0775-400-500 කතා කළත් හරි, නැත්නම් 0771-400-500 කතා කළත් හරි. S2 වාගේ හිටිය
10: දෙන්නට මේ මොකද උනේ කියලා අහන තැනටපත් වෙන්න එපා.
9: ඒ නිසා S සම්බන්ධ තියෙන රෝග පොඩියට තමයි මුලින් පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි ටික ටික වැඩි වෙන්නේ. අන්තිමට S2 පේන්නේ නැතු යනකම්ම අපි මුකුත්ම කරලා නැහැ.
10: මේ මදු අපේ පොඩි එකක් තියෙනවා නේද? අර ඕක පොඩි දෙයක් නේ. ඊට පස්සේ ලොකු වුණාට පස්සේ ඉතින් ඔන්න වෛද්‍යවරුන්ටයි
9: ගෙදර
10: අයටයි ඔක්කොම බැන බැලි ඉන්නවා. අර පොඩි කාලේ එක එක ප්ලාස්ටර් ගහ ගහ ඉඳලා ගොඩක් ලෙඩවලට.
9: ඔව්, ඒ නිසා එහෙම කරන්න එපා. මේ මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලේ ඉන්නවා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර වේද මහත්මයා. කතා කරලා බලලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඉක්මනින් ගිහින් S2 පෙන්න ගන්න. 0719-6097-041-22-44-933. ඒ අතරේ කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් නාරම්මල ගණේමුල්ල ගම්පොළ මාතලේ කඩුවෙල සහ හතුරුගිරිය ශාඛා තියෙනවා. වැඩි විස්තර සඳහා කතා කරන්න 0112-864-012. අපි ලස්සන හින්දි ගීතයක් අහමු.
10: යමු ඉන්දියාවට.
9: කුර්බාන් චිත්‍රපටයෙන් උදේ 10:31.

0: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
1: සිටී FM
2: සුබදවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබදවස
2: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මන්
4: කොහෙද මේ කැලේ අසිරින් ගන්නේ
5: මම මේ හීම්බෝ විටිය ටිකක් හොයනවානේ කැඳ ටිකක් හදන්න මට ඉතින් ෆැටිලිවර් තියෙනවානේ
4: ෆැටිලිවර් එකට හීම්බෝ විටිය කැඳ හදා හිටපු කාලේ ඉවරයි දැන් බයෝ බියුටි ලංකාවේ තින් ස්වභාවික හීම්බෝ විටිය සාරයෙන් පමණක්ම නිෂ්පාදිත බයෝ බියුටි ලිවර් කෙයා කැප්සූල් එක තියෙනවානේ
1: සිටි FM
6: උදේ 10යි විනාඩි 36යි කාටද මේ අපි ආයිබෝවන් කියන්නේ
7: යන්නේ දංකොටුව පැත්තට.
6: දංකොටුවෙන් කවුද?
8: මම නිලානි.
6: නිලානි, සැඟව ගියාද කියලා මම මේ බැලුවේ. මේ චුට්ටක් සද්දට කතා කරමු ඈ.
8: හොඳයි.
6: හරි. නිලානි, ඉතින් කියන්නකෝ ඔයාගෙන විස්තර ටිකක් අපිට නිතර කතා කරන කෙනෙක් නේද?
8: ඔව්.
6: හා හා හා.
8: සිටි අහගෙන තමයි හැම වැඩක්ම කරන්නේ.
6: හැම වැඩක්ම. ඒකනේ අපිට එදා ඉඳලා ඔය හඬත් පුරුදුයි. ඒ වගේම අපි දැකලා නැතුණාට අපි හරි සමීපයි. සිටි FM එකේ අපිට ඉන්න අසන්නෝ කියලා කියන්නේ ඇත්තටම හරිම මේ සුන්දර කණ්ඩායමක්. ඒක අපිට හැමතිස්සෙම හිතෙනවා. හරි. අද තෝරගත්ත ගීතය
8: බාල ළමාවරුනේ ගීතය.
6: හරි. දරුවන්ට ආදරේ නේද?
8: ගොඩාක් ආදරේ. දරුවෝ තමයිනේ අනාගතේ අපේ.
6: එතකොට දරුවන්ට ආදරේ ඔබ මතක තියාගන්න ඕනේ දුරකථන අංකයක් තියෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙන් අපි ඔබෙන් අහන්නේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ කෙටි දුරකථන අංකය මොකද්ද? ජාතික ළමාරක්ෂක අධිකාරියේ කෙටි දුරකථන අංකය මොකද්ද? අංක 4යි තියෙන්නේ. අංක 4ක් තියෙන දුරකථන අංකයක්. මේවා දැනගෙන ඉන්නක වටිනවා. මොකෝ දන්නවද? දැන් නිලානි, ඔබ හිතන්නකෝ ඔබ යන මගක හරි නැත්නම් ඔබ අහල පහලක හරි යම් අසාධාරණයක් දරුවෙක්ට වෙනවා දැක්කොත් ළඟම තියෙන පොලිසියට කතා කරනවා වගේම ඉතාම ඉක්මනින් අපිට කතා කරන්න පුළුවන් අංකයක් තියෙනවා. මේවා අපි ඇත්තටම ප්‍රශ්නවලට ඇතුළත් කරන්නේ මේ මිනිස්සුන්ට මේව පොඩ්ඩක් කනේ තියෙන්න ඕනි, මතකේ තියෙන්න ඕනි සහ අවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේවා ඇත්තටම ප්‍රශ්නවලට ඇතුළත් කරන්නේ. දැනුම වටින්නේ යන්නේ වගේ වෙලාවට. 19යි කීයද? ඔන්න එහෙමත් පහසු කළා. නෑ, ඊට වැඩිය නම් බෑ. තව අංක දෙකයි නේ තියෙන්නේ. ඒ දෙක ඉතින් ඔයා හිතලා හරි කියන්න
8: ඕනේ.
6: 19යි 90 කියලා කියන්නේ සුවසැරිය ගිලන් රට සේවය.
8: 19
6: නැහැ. තව එක අවස්ථාවක් දෙන්න. නමුත් දැන් මේක අමතක නොවෙන ප්‍රශ්නයක් වෙන්නේ. ආයි ජීවිතේට අමතක වෙන්නෙත් නෑ.
8: ඔව් ඔව්, ඒක නම් එහෙම තමයි.
6: වෙලාව නම් අවසానයිනේ. බලන්න පොඩ්ඩක් හොයලා බලන්න මේ මේක ඇත්තටම අපේ මතකේ රඳව ගන්න මොණි අංකයක්. එහෙනම් ආයි දවසක මුණ ගෙහෙමු.
8: හරි, බොහොම
6: ස්තුතියි. ඉතින් සමහර වෙලාවට මේ දැන් ওই කියපු කාරණේටම අපි මේක සම්බන්ධ කරමු. අනේ මං හරියට දැක්කේ නෑ, මට හඳුනගන්න බැරි වුණානේ, මේ මගේ ඇස් දෙක හරියට පේවුන් පේන්නේ නෑ. ඒ වගේ උත්තරත් එනවා සමහර දේවල් පිළිබඳ පරීක්ෂණ කරනකොට.
7: ඒක ඇත්ත. ඔය ගොඩක් අය කියන්නේ පාරේ අද්දිත් සමහරලාට ළඟින් ගියත් දැනුන්නේ නෑ කියනවනේ.
6: ඔව්, ඒ කියන්නේ
7: කතා කරලා ඇහුනේ නෑ කියනවා, පේවුනේ නෑ කියනවා. එහෙම ඒවා වෙනවා. මම නම් දැක්කේ නෑ. අර ඉස්සර මතකද ළමා කතාවක් තිබ්බ වඳුර තුන් දෙනෙක්ගේ.
6: හා.
7: එක වඳුරෙක් කන් වහගෙන ඉන්නවා, අනිත් වඳුරා ඇස් වහගෙන ඉන්නවා, අනිත් කෙනා කට වහගෙන ඉන්නවා.
6: හා හා.
7: යම් ප්‍රශ්නයක් කළා. මට ප්‍රශ්නේ මතක නෑ. එයාලා කියන්නේ එක්කෙනෙක් කියනවා මම දැක්කේ නෑ, මමට ඇහුනේ නෑ, අනිත් කෙනා මට කතා කරන්න බෑ.
6: හැබැයි හොඳට ඇස් පේන කෙනෙක්ට නම් එහෙම කියන්න වෙන්නේ නෑ.
7: හොඳට ඇස් පේන කෙනෙක් වෙන්න නම් ඔයා යන්න ඕනේ මාතර සක්‍යා ආයුර්වේද රෝහලට.
6: ඔව්, ඉතින් සියලු මක්ෂි රෝග සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගන්න. අදම කතා කරන්න 0719 6694 නැත්නම් 0641224933 පාරම්පරික වෛද්‍ය කුෂාන් නමස්තේකර මාතර ඇස්වැද මහත්තයා ඉන්නවා. එකපාරක් මේක ඇත්ත සිද්ධියක්. හොඳේ අපේ තිබුණ අපේ පොඩි කාලේ මේ මගුල් ගෙවල් ගෙවල්වලනේ තිබුණ ඉස්සර.
7: අර හත් දවසක් මගුල් කාපුවත් මම දැකලා තියෙනවා පොඩි කාලේ. හරි ලස්සන අර ඉන්දියාවේ මගුල් ගෙවල් වගේ.
6: ඔව්, ඉතින් ගමේ හැමෝටම කෑම වර්ධින්නෙත් නැහැ. කොහොම වුණත් ඒ මගුල් ගෙදරක හදපු ෆෘට් සලඩ් එකකට සීනි වෙනුවට ලුණු දාලා අන්තිමට මුළු ෆෘට් සලඩ් එකම
7: මොකද ඒකට කියන්නේ
6: අපි? ඒක අපි කියන්නේ ලුණු සලාඩ් එකක් බවට පත් වුණා. සෝල් සලාඩ් එකක්. ඉතින් දැන් බලන්න සමහර වෙලාවට මේ ලුණු සීනි දෙක පවා අඳුනගන්න බැරි වෙනවා. අපේ ඇහැ රැවටෙනවා. නේද? එතකොට දැන් ඔය කෑම ಜಾති හදනකොට අපි හොඳ කල්පනාවෙන් කෑම ಜಾති හදන්න ඕනි. පොඩි මෙෂර්මන්ට් එකක් පොඩි දෙයක් වැරදුනොත් සමහරට අපිට දාන්න කියන්නේ මේස හැඳි එකයි මේස හැඳි දෙකක් දැම්මොත් සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. රසය වෙනස් වෙන්න පුළුවන්, පදම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි රසයට පදමට හරියට කෑම ටික හදාගන්න අපිට හැමදාම උදව් කරපු කුළුබඩු නිෂ්පාදනයක් තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ.
7: නිකම්ම නිකම් විජේ නෙමේ, WP ලාංඡනයේ සහිත විජේ.
6: ඔව්. ඉතින් විජේ නිෂ්පාදන දැන් ඔබේ ළඟම වෙළඳ සැලෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. මේ මට හිතෙනවා ආයතර මේ සෙත් ආයුර්වේද රෝහල, එහෙම නැත්නම් සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලෙන් ලබා දෙන ප්‍රතිකාර ඔබේ ඇස්වලට කියන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්ත්ව, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇතිවන ඇස් නොපෙනී යාම සහ 40 ඇඳිරිය ලොකු ගුඩා හැමෝටම නියපොත්තට බෙහෙත් බැඳලා තමයි සියලුම වෙදකම් කරන්නේ. කඩේට ගිහාම බඩුවල මිල හරියට පෙවුනේ නැත්තම් ලොකු මිලට තියෙන ඒවා අරගෙන ඇවිල්ලා අන්තිමට කවුන්ටරේ ළඟ මග අතහැරලා යන්න වෙනවා.
7: සමහරලාට ලොකු මිල තියෙන තැන් තියේදී අපිට ගන්න පුළුවන් විදියට සහන මිලට තියෙන තැනුත් තියෙනවා. මේ තැන් හොයාගන්නත් හොඳට පේන්න ඕනේ.
6: පේන්න ඕනි. ලංකා සතුස කියලා ලොකුවට ගහලා තියෙනවා. ඉතින් ලංකා සතුස කියන්නේම ජාතියේ මිල තීරක. සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීනි කිලෝ එකක් 209යි, මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි, ලොකු ලූණු කිලෝ එක රුපියල් 149යි, රතු ලූණු කිලෝ එක රුපියල් 320යි. රතු ලූණු ටිකක් වැඩි වෙලා වගේ නේ. අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. හැබැයි වෙළඳපොළ තියෙන අනිත් තැන්වලට වඩා මිල අඩු තැන තමයි ලංකා සතුස කියන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් ඔබට දැන් ගන්න පුළුවන්. ළඟම තියෙන ලංකා සතුසට යන්න අපේ දෙයක්නේ. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය අමතක කරන්න පුළුවන්ද? මේ මාසයේ සුබසීන සැබෑ කරගන්න සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා. ගිය අවුරුද්දේ සුබසීන දිනාගනිමින් නවීන පන්නේ මෝටර රථ ජයග්‍රාහකයෙක් බිහි වුණා. මිලියනපති ජයග්‍රාහකයෝ 7 දෙනෙක්, ඒ වගේම 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකින් රැසක් බිහි වුණා. මේ අවුරුද්දෙත් ඔබට පුළුවන් සුබ දවසක් ලොතරැයි මිල දීගෙන ජීවිතේම සුබ කරගන්න. රටේ සංවර්ධනයේට, එතකොට රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන රජේකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මේ හැම දෙයකටම සුබ දවසක් ලොතරැයිය අනිවාර්යෙන් තමන්ගේ මෙහෙවර ඉෂ්ට කරනවා. ඉතින් ඔබේත් රටේත් සුබ සිහින සැබෑ කරගන්න. මේ අවුරුද්දෙත් ඔබටම වෙන්න උණු පහසු උණු තෑගි වැඩි උණු සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. බයෝ බියුටි ලංකා කේශාදී තෛලය ගැන කියන්නකෝ.
7: කේශාදී තෛලය ගැන මදු මතක් කරන්නේ මොකද? මදුගේ කොණ්ඩෙත් ඒ වගේ කේශාදී තෛලය පාවිච්චි කළා. හරි ලස්සනට මේ දවස්වලට පේනවා ගුවන් විදුලියට ඇවිදගෙන ඉද්දී අපිට. ඉතින් අර කේශාදී තෛලය ගැන මතක් කරද්දී ඔළුවට හොඳ තෙල් සාත්තුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ තෙල් සාත්තුව දැම්මම ඔය හිස්ස කෙස් කැඩී යන එක, අග පැලෙන එක, ගැලවිලා යන එක, සුදු වෙන එක, මේ ඔක්කොම වළක්ව ගන්න පුළුවන්. අඩුම තරමේ සතියේට දවස් 2-3ක්වත් හොඳ තෙල් සාත්තුවක් දැම්මොත් ඒ තෙල් සාත්තුවට හොඳම නිෂ්පාදනය තමයි බයෝ බියුටි ලංකා අරගෙන ඉන්නේ කේශාදී තෛලය කියන්නේ.

0: පත් දීප්තිමත් සමකට බයෝබියුටි ලංකා විටමින් C නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
1: අක්ම වාරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: අලුත්තර ප්‍රියස් මහ ගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 එක ගාලු පාර කලුතර 0775 400500
3: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
4: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
3: සතිය දින පහේම උදේ 9ට
4: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
5: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 012.
6: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා
7: ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
8: ඔබ ආයමත් ඇවිදෙන්
9: සෝභාව දේමේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු
7: මේ මාස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
8: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී
9: මතකද
7: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.7786 89.6 89.8

0: සුමධුර සුගායනෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
1: ආරාධනා ස්වරදෙන
0: සෑම දිනකම රාත්‍රී 7:30ට
1: 89.6 89.8 දිවයින පුරා සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකාවේ

0: එක්ස්ක්ලූසි පිටපිට රටතෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා සුභාවිත ගීතය
3: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ දත් නංගුට් ලුකින්
5: දෙන් වොට් මී සිටි FM

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහය ආර් එස් වානේ කම්බි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk.

0: සිටිෆම් පැයිපුවත් සමඟ මම මධුභාෂිණය කිරියල්ල. ප්‍රථමින් දේශය පුවත්. නාවලිපිටිය තිස්පනේ හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අනතුරකට ලක්විය. එහිදී පාසල් සිසුන් 13 දෙනෙකු නාවලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරිණි. වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා අනතුර සිදු වී තිබේ. එහි රියදුරුද රෝහල්ගත කර ඇත. දැන් අපි සූදානම් පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු පිළිබඳව ඔබට දැනුවත් කරන්න පාර්ලිමේන්තුවේ සිටින අප විශේෂ නියෝජිත සංජය මදුසංක මුතුමුණි සමග. අයිබෝන් සංජය.
1: අයිබෝන් මදුභාෂණය කරයාල සුබදස්නක්. ශ්‍රීලංකා පාර්ලිමේන්තුව දත්ත දර්ශන 9:30ට ආරම්භ කළා. ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු ජගතවිකුණාත්මයිතුමාගේ ප්‍රධානත්වයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ පළමු හෝරාව වෙන්වන්නේ අද වාචික ප්‍රශ්න පිළිගැන්වීම අතරතුර. එහිදී විශේෂයෙන්ම රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාත් කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාත් ප්‍රශ්න කීපයක් පැන නැගුවා. එහිදී විශේෂයෙන්ම කතිකාවතර ලකුණු කාරණා ගල්ලඟුරු සිද්ධිය සම්බන්ධව ඇතිවිදිපෙන තත්වයන් පිළිබඳව බාල ගල්ලඟුරු නිසා ඇතිවන පාඩුව සහ හානිය මහජනතාවගේ ණය කරනවාද, කොහොමද මේක පූර්ණේ කරන්නේ, පාණ්ඩාගාරයෙන් සල්ලි දෙනවද ණය ගන්නවද කියන කාරණේ ගැන දීර්ඝ ප්‍රශ්න කිරීමක් පාර්ලිමේන්තුවේ ඇති වුණා. ඉන්පසු ගරු බලශක්ති අමාත්‍යවරයා කන්ඩු කරුණාතරක මහතා විසින් පැහැදිලි කිරීමක් කළා. එතුමන් කැසිටියා මේ කුමන තත්ත්වයක් මතවත් පාඩුව ජනතාව මත පටවන්න එපා කියන කාරණේ ජනාධිපතිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා ජනතාව මත ඒ පාඩුව පටවන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කරන්න අදාළ ආයතනයේ යම් කොටසක් ලබා ගැනීමට රජයේ තීරණය කර තිබෙන බව එහිදී බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දෙන ලැබුවා. ඉන්පසු උදෑසන ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කළා. පාර්ලිමේන්තුවේදී අමාත්‍යරුන්ට තිබුණු නිවාස දැන් මොකක්ද කරන්නේ, වගේ තත්ත්වෙ මොකක්ද, ඇතැම් විට අමාත්‍යරු හිටපු නිවාසවල ලේකම්වරුන් ඉන්නවා, මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න කියලා. එහිදී අන්පක්ෂ ප්‍රධාන සංවිධායකතුමන් ගරු අමාත්‍ය රණින් ජයසිස මහතා කියා සිටියා, ආර්ථිකමය කාරණා මත පවණක් පදනම්ව ඇතැම් නිවාසවල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න සූදානම් බව, විශේෂයෙන් මහාධිකරණ තුනක් ආරම්භ කරන්න හිටපු අමාත්‍යරුන්ගේ නිල නිවාස තුනක් ලබා දී ඇති බවත් එහිදී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරනු ලැබුවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමිය ආචාර්ය හරණියමරසූරිය මැනවිය මෙලෙස පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දීමක් සිදු කරනවා වාචික ප්‍රශ්න පිළිබඳව.
2: 2:09 අපොස සාමාන්‍ය පෙළ පැවැත්වූ වර්ෂය 2022 විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 317,326යි. පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ ශිශු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ඇටියට 93.57. 2023 විභාග සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියත් 322,537. පළමු ශ්‍රේණියේ ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ඇටියට 92.08. 2024ට 90 විභාගයට පෙනී ඉඳලා තියෙනවා 322,704. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ඇටියට 95.15. 2012 පළමු ශ්‍රේණියට ඇතුළත් වීම 339,142. 2013 350,294. 2014 339,145. අදාළ නැත.
3: ගරු මන්ත්‍රීතුමා,
4: ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමියගෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලයිලයියේ ක්‍රියාත්මක කරන්න ගියා 2026.
1: දැකරන් තමයි චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මුකරන ප්‍රශ්න වලට ගරු අග්‍රාමාත්‍යතුමිය පිළිතුරු ලබා දෙමින් සිදු කරන සංවාදයයි අපි ඔබට එලෙස සජීවීකරණය කළේ. මේ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තාත්වය. අපි සූදානම් ඔබට එහි උණුසුම් තොරතුරු වාර්තා කරන්නේ කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුතියි සංජය තොරතුරු අප වෙත සමීප කළාට. විදෙස් පුවත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඉකුත් දිනවල වාර්තා විය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන්ුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශක එකහමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂය ඉක්මවා තිබේ. ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවැනි දිනය අදයි. මේ වන විට සිය ප්‍රථමිනිම සඳහා පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම කඩලු 4ක් දැවී ලකුණු 28ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථමිනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9කට ලකුණු 222ක් ලබා ඉනිමත් හිටුවේය. එහිදී සොනාල දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභා ජයසූරිය කඩුලු 4ක් බිඳ හෙළීය. ඒ සමග මේ පැයේ පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා.
3: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
5: IHC බෞද්ධ චිකිත්සක උපාධිධාරී කතිකාචාර්යවරු අපි ගැන ඇතින්ම සැලකිලිමත්ව කටයුතු කරන වගේම ලබා දෙන හොඳ ප්‍රාග්‍ය පුහුණුව සහ අධ්‍යාපනය අපි සැබෑ ලෝකයේ ෆිසියෝതെරපිස් කෙනෙක් වෙන සූදානම් කළා. IHS ආයතන තුල අපි සිසුන් විතරක් නෙවෙයි, අපි අනාගත වෘත්ති ගැනද වෙන ඔබේසී බෞද්ධ චිකිත්සක ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයක් හැදෑරීමට නම් අදම IHS ආයතන සමග සම්බන්ධ වෙන්න.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 436 6073 pivisenna www.iihs.edu.lk

0: City FM。
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
2: ඔබ ආයෙමත් ඇවිදින්.
3: සෝභාවදේ මේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
1: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී.
3: මතකද
4: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.7769 89.8
3: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775-400-500
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
5: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0.719-6097.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
1: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
2: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: තුන්වෙනි පැයටත් ආවා 11යි විනාඩි 9යි දැන් ජාතික ලොතරැයි මණ්ඩලය නිකන් අපේ අර බඩේ බත් වගේ ඒ කියන්නේ ඒ තරම් අපිට හරි සමීපයි
6: ඒ කියන්නේ වාසනාව කියන එක කොහේ කොතන ඇහුණත් අපිට මතක් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ
5: ඔබව මිනිස්සු ගණන් ගන්නේ නැහැ සමහර කාලවලදී අතේ සල්ලි තියෙනකොට ඕනි තරම් කට්ටිය එනවා පස්සෙන් කඩා බිඳගෙන එනවා උදව් ඉල්ලනවා හිතවත් වෙන්න හදනවා හැබැයි අර නැති බැරි කාලේ ළඟ හිටපු අය තමයි අපි මතක තියාගන්න ඕනි එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අන්න එහෙම ආයතනයක් අපිට හැමදාම අපි මොන තත්වෙන් හිටියත් ඒගොල්ලෝ අපිත් එක්ක හිටියා ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ ලබා දෙමින් දශක 6ක් පුරා ඔබට කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය මේ 40 රුපියල් 40 කියන්නේ නිකම්ම රුපියල් 40ක් නෙවෙයි නේද ක්‍රිෂාත්
6: නිකම්ම කියන්නේ දැන් කොච්චර මේවා වුණත් මදු අර සියලුම ඒ කියන්නේ කෝටි ගණන් මිලියන ගණන් ලක්ෂ ගණන් හැමදේම දෙන්නේ මේ පුංචි රුපියල් 40කට.
5: ඔව්. ඒ වගේම ඔබට දිනුමක් තිබුණත් නැතත් ඔබ රටේ සංවර්ධන කාර්යයට ලොකු දායකත්වයක් දෙනවා කියලාත් මතක තියාගෙන රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට එතකොට රණවිරු සේවා අරමුදලට
6: වක්‍රව තමන්ටම තමන්ගේ පවුලයටම සහෘදයන්ට නෑදෑයන්ටම තමයි මේක ඇත්තටම කැරකිලා එන්නේ ආයතන.
5: සමාජ සේවා අරමුදලට ක්‍රීඩා අරමුදලට ශ්‍රම වාසනා අරමුදලට එතකොට ජාතික වකුගඩු අරමුදලට දැන් වකුගඩු රෝගය සඳහා පීඩා විඳින අයට පවා වක්‍රාකාරව මේ රුපියල් 40 උදව්වක් වෙලා තියෙනවා. ඉතින් මේ රාජ්‍ය සේවයම පවත්වාගෙන යන්න ඍජුම දායකත්වයක් ලබා දෙන ඔබත් ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක රට පුරාම තවත් ප්‍රජා සත්කාර සිදු කරන්න පෙර ගමන්කරුවෙක් විදිහට ජාතික ලොතරැයි මණ්ඩලය ඉදිරිපත් වෙනවා. මේ දවස්වල මේ රට පුරා තියෙනවානේ ඩෙංගු උවදුර මේ වැස්ස පොඩ පොඩ වැහලා නතර වෙනවා කියන්නේ ඊළඟට මදුරු කරදරේ. ඉතින් ජාතික වගකීම

0: හැටියට අපි හැමෝම අපේ වටපිටාව පිරිසිදු කරගන්න ඕනි, වතුර රැඳෙන තැන් ඉවත් කරගන්න ඕනි, කැලි කසල ක්‍රමවත් විදිහට බැහැර කරන්න ඕනි. ඉතින් ඒ අතරිනුත් මේ කැලි කසල ක්‍රමවත් විදිහට බැහැර කරන්න නම් අනිවාර්යෙන්ම දිරණ නොදිරණ ද්‍රව්‍ය හරි විදිහට වෙන් කරන්න ඕනි. ඊට පස්සේ තමයි බැහැර කරන්න ඕනි. ඔක්කොම එකට දාන්න එපා. ඉතින් මේකේ පළමු පියවර විදිහට පසුගිය දවසක මාතර මහනගර සභාව වෙත කසල බඳුන් ප්‍රදානය කිරීම සිද්ධ වුණා.
1: එච්චර විතරක් නෙමෙයි, අර කියනවාගේ වැඩ ගොඩයි. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ බද්දේගම නගරයේ කැලි කසල ක්‍රමවත්ව බැහැර කරන්න බද්දේගම ප්‍රාදේශීය සභාව වෙතත් කසල බඳුන් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ සිදු කරා.
0: ඔව්, ඒක ඉතින් විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලංග යෝගමගේ මහතා, එතකොට බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති ලලිත සේනනායක මහත්මයා, උපසභාපති සමන්සීල් ගෙනගේ මහත්මයා ඇතුළු නිලධාරීන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. රට පුරා වාසනාව බෙදෙන ගමන්, හිත පුරා තෑගි දෙන ගමන් ලොතරැයි මහගෙදර විදිහට ජාතික ලොතරැයි මණ්ඩලය මුළු රටටම තමන්ගේ යුතුකම ඉටු කරමින් තව දශක ගණනකට මේ එළිය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා ඔබ ගන්න ලොතරැයියට ඔබ ණය නෑ, රටට ණයත් නෑ කියලා අපි මතක් කරනවා. හරි, මේ පැයටත් අපිට ගීත හතරක් ඉතුරු වෙලා තියෙනවා. 0112 69 92 ඒ ගීතවලට උත්තර දෙන්න ඔබට පුළුවන්. ගීත හතර අපි මතක් කරමු.
1: ලක්ෂ්මන් විජේසේකර මහතා ගායනා කරන බාලලමාවරුනි සුන්දර සබංගම් ගාලා, ශ්‍රමින්ද්‍ර එස්.එස් මහතා ගායනා කරන ගීතය, එතකොට එරබදු මල් පිපිලා රජීව් සෙබස්තියන් සමග නෙළු අධිකාරි මහත්මිය ගායනා කරන ගීතය, ක්ලරන්ස් විජේවර්ධන සමග ජැක්සන් ඇන්තනි මහතා ගායනා කරන ගීතය, දෑසපියා ගත්කල, මේ තමයි ගීත හතර. දුරකථන අංකය 0112 69 92

0: City FM. අනාගත ලෝකයට අභියෝග කළ හැකි එකම ප්‍රාග්ධනය
1: මිරිචා මිරිචා මිරිචා
0: කිසිම වියදමක් නැතුව ඔබේ කරගන්න
2: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
0: මෙන්න වෙලාව ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න. සතිය දින පහේම උදේ 10ට සිටි FM අහන්න.
3: එකොළහයි විනාඩි 18යි. අයිබෝවන්.
4: අයිබෝවන්.
3: කවුද මේ?
4: මම WP ශාන්ත අලු විහාරේ.
3: අලු විහාරේ ශාන්ත මාතලේ අලු විහාරේ නේද?
4: ඔව් මාතලේ අලු විහාරේ.
3: හරි. ශාන්ත මහත්මයා තෝරගත්ත ගීතය මොකද්ද?
4: සුවඳ සබන් ඇඟ ගාලා.
3: හරි. ඒ ගීතයට අදාළ ප්‍රශ්නාවලියට අපි එහෙනම් යමු. පළවෙනි ප්‍රශ්නය අහන්න ක්‍රිෂාත්.
5: ශාන්ත මහත්මයා මට කියන්නකෝ මේ ගීතයේ තිබුණු වේදිකා නාට්‍ය මොකක්ද කියලා.
4: රාජ කපුරු.
3: හරි. රාජ කපුරු.
5: අන්න අපි දෙවනි ප්‍රශ්නෙට යමු. මට කියන්න මේ රාජකපුර වේදිකා නාට්‍ය කාගේ නිර්මාණයක්ද?
3: ජනක්
5: පායල්.
3: නම කියන්න.
5: ඊළඟ කැලල කියන්න.
3: හරි කිව්වා. ප්‍රේමලාල්.
5: ජනක් ප්‍රේමලාල්. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මට කියන්න අපි මේ බීමට ගන්න ජලය එහෙම නැත්නම් පානීය ජලයේ pH අගය කීයද?
4: pH අගය ජනක් පානීය ජලයේ
3: කලින් කෙනා කිව්වනේ
5: යම් පරාසයක තියෙන්නේ අංක දෙකක් අතර පරාසයක තියෙන්නේ ඒ පරාසයේ තියෙන ඉලක්කමක් කියන්න බලන්න අපිට හිතලා
4: 7යි 7.5
3: ආයිකන් 6.5 හරි
5: 6.5 8.5 අතර තමයි පානීය ජලයේ pH එකේ හරියටම ගණන් කරන 7 කියලා තමයි ගොඩක් වෙලාවට ඉතින් ওই පොත්වල තියෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සිකුරු 7 චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?
4: සිකුරු 7 චිත්‍රපටයේ නේ. ඉන්නාච් හවුසල්.
3: කවුද දූලත උදව් කරන්නේ ළඟ ඉඳා?
5: ඔව් දුවෙක් ඉන්නවනේ. එයාත් කතා කරනවා වෙනතට.
3: හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු.
5: අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න කඩින් ප්‍රශ්නෙත් පැන්නා. මට කියන්න එහෙනම් ගිරිදේවි නවකතාව රචනා කළේ කවුද? අපි ඉස්සෙල්ල උදව්වක් කරා ලේඛිකාවක් කියලා.
3: ගිරිදේවි නවකතාව.
5: මෙයා තමයි අගාධ කියන නවකතාව එහෙමත් ලිව්වේ.
3: හැන්දෑවත් එයාගේනේ. තක්ගාල දුව බලල කිව්වනේ.
5: හරිද උත්තරේ?
3: හරි හරි.
5: මේ ශාන්ති දිසානායක මහත්මිය තමයි ගිරිදේවි නම කතාව ලිව්වේ. ඔන්න එහෙනම් අමාරු ප්‍රශ්නේ පැන්න. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. දිසාලා කුමරියගේ මව සහ පියා කවුද?
3: දිසාලා කුමරියගේ මව සහ පියා කවුද? වෙලාව ඇතුළේ උත්තර දෙන්න ඕනි. වෙලාව අවසන් වුණොත් අපිට බැරි වෙනවා ඉස්සරහට යන්න. කීවෙනි ප්‍රශ්නේද මේ?
5: අපි ඉන්නේ 7 වෙනි ප්‍රශ්නේ. ඔය දිසාලා කියන නමත් එක්කම තව පිරිමි නමක් කියවෙන එක කියන්න බෑ. මොකද 7 වෙනි ඉන්නේ.
4: ඉන්ද්‍රපත්‍ර විමල. ඉන්ද්‍රපත්‍ර විමල.
5: ශාන්ත මහත්මයා
3: පැහැදිලි මදි.
4: ඉන්ද්‍රපත්‍ර
3: වේලාව නම් අවසానයි. ඔයා කියන්න බලන්න.
5: අපි උත්තරේ කියනවද?
3: උත්තරේ කියමු.
5: ඔන්න එහෙනම් දිසාලා කුමරියගේ සහෝදරයා තමයි ජීවහත්ත කියන්නේ. ජීවහත්ත සහ දිසාලා මේ සහෝදරයා සහ සහෝදරියනි. මෙයාලා විජය සහ කුවේණිගේ දරුවෝ දෙන්න.
3: ඔන්න ඉතින් දන්නම ප්‍රශ්නයක් තමයි වරද්ද ගත්තේ. ඒ අනුව අපිට මේ ප්‍රශ්නාවලියත් ඉවත් කරන්න වෙනවා. අපි ආයි දවසක කතා කරමු. හරි. එතකොට අපිට කියන්න ක්‍රිෂාද් මොන ගීතයද එතකොට ඉවත් වෙන්නේ?
5: රවින්ද්‍ර සස් මහතා ගායනා කරන සුවඳ සබන් ඇඟාලා හායි හායි ඔන්න ප්‍රශ්නාවලියේ ගීතයත් සමග ඉවත් වෙනවා. එතකොට අපිට ගීත තුනයි ඉතුරු වෙන්නේ.
3: ඔව් ඒ ගීත තුන තමයි. දැසපියා ගත් කල ගීතයේ තියෙනවා.
5: එරබුදුමල් පිපිලා තියෙනවා. එතකොට බාල ළමාවරුණේ තියෙනවා.
3: ඔව් 0112 6919 දැම්මම කතා කරන්න.
6: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ஒரிஜினல் ஜப்பான் வாகனයක් ගන්න යන්න லக்ஸ்ரோ ஆட்டோ ஹோஸ் வெතට Honda Vessels Suzuki Alto Hybrid Non Hybrid Suzuki Wagoner Daihatsu Mira Toyota Yaris මේ සියලුම ජපන් වාහන லக்ஸ்ரோ ஆட்டோ ஹோஸ் වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක දාවන සහතිකය ලීසින් පහසුකම් ආරක්ෂණ එකම වාහලක් යටින් லக்ஸ்ரோ ஆட்டோ ஹோஸ் 511/3 අවිස්සා වේලපාර කඩුවෙල லக்ஸ்ரோ ஆட்டோ ஹோஸ් 071-0666-444
1: සතුටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි.
2: සතියෙ දින පහම උදෑසන 7ට.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙන සත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: මාරාන්තික දේවැඩියව සදහටම නැති කරන තෙබු කැප්සූල් එක දැන් තියෙන්නේ Bio Beauty ලංකා වෙතින්. 0775712146 කෝල් කරලා ගෙන්න ගන්න පුළුවන්. දේවැඩියව පාලනයට, කොලෙස්ටරෝල් මට්ටම් පාලනයට වගේම ප්‍රතිශක්තිය වැඩි කරන්නත් මේ කැප්සූල් එක හරිම වටිනවා.
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
5: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
0: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපොළට අපනයනය කරලා අපේ රටට නෙමෙයි වෙන රටවල් වලටත් අපේ රටෙත් තියෙනවා. නමුත් ලංකාවට විදේශ විනිමය අරගෙන එන දේශීය ව්‍යාපාරයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ. එතකොට දැන් කසාගල මේ සමූහ ව්‍යාපාරයේ දේශීය වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආයෝජන අවස්ථා උදා කරලා දීලා තිනවා. කෘෂි වගා ආයෝජන අවස්ථා. එතකොට ඒගොල්ලෝ වවන දේවල් වලට ඕගොල්ලෝ සල්ලි දානවා. ඊට පස්සේ ඕගොල්ලන්ටත් මාසිකව ප්‍රතිලාභයක් ලැබෙනවා. 0112077787 අදම කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරීට කෝල් එකක් දෙන්න. රුපියල් ලක්ෂය ඉඳන් කෘෂි වගා ආයෝජන කෘෂි තමයි හරි වචනේ. ගුරුන්ටත් අකුරු වරදී කියලා තියෙනවනේ.
6: ඒ වෙලාවට හිනා වෙන්න හොඳ නැහැ.
4: මම වාගේ ගුරුවරයා, මට වැරදුනා.
6: ඒ වැරද්ද හදන්න ඕනේ. එහෙම තමයි හොඳ ගමනක් යන්න පුළුවන්. හොඳ ගමනක්.
4: ඔයා දැන් මගේ ගෝලයා, මම ගුරුවරයා. හරි. කෘෂි වගා අවස්ථා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න 0112077787 ගෙදර ඉඳන් ඔබ හිනා වෙනවා නම් ඒ හිනා වෙන ඔබ මට නෙමෙයි ඔබට.
6: එහෙම මූණ හිනාවක් තියාගෙන යන්න කළුතර ප්‍රියස් මහගෙදරට අංක 482 එක ගාලු පාර කළුතර තියෙන. මොකද යන හිනාවත් එක්ක හිනාව ඩබල් කරගෙන එන්න පුළුවන් තැනක්. හේතුව පරණ වාහනේ ගෙදර තියෙනවා. පාවිච්චි කරපු වාහනේ වුණත් එතනට විකුණලා අලුත්ම බ්‍රෑන්ඩ් එකේ වාහනයක් වෙන තැන්වල තියෙන මිලට වඩා අඩුවෙන් සහන මිලට ඔයාට ගන්න පුළුවන්, මුදලට ගන්න පුළුවන්. කළුතර ප්‍රියස් මහගෙදරට ගියොත් හොඳ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්.
4: ඔව්, NSBI මිතුරු account එකත් තියෙනවා. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ජාතියට ඉතිරි කිරීමේ පුරුද්ද හුරු කරපු බැංකුව. ඉතින් අයි මිතුරු account එකත් එක්ක ඔබේ ඉදිරි අනාගත සැලසුම් වලට හොඳ හයියක් ලැබෙනවා. හීන හැබෑ කරගන්න පුළුවන්. මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දැනගන්න NSBI මිතුරු account එකක් පටන් ගන්න කලින් බැංක එකට ගිහිල්ලා කතා කරලා බලන්න. ගෝ එකක් තියෙන යූත් එකට, ලයිෆ් එකේ චේන්ජ් එකට හරියටම ගැලපෙන account එක NSBI මිතුරු ලයිෆ් එකට ප්ලෑන් එකක්. ඒ අතරේ මේ කුරක්කන් කැඳ එකක් අද උදේ බිව්වා. ඇත්තටම මේ ඒ කුරක්කන් රසය දැනෙනකොට අපිට ටික කාලයක් යනකම් අර ඔක්කොම ආටිෆිෂල් කෑම, ඒ කියන්නේ මේ අර බටහිර කෑම වලින් ඈත් වෙලා දේශීය කෑම වලටම හුරු වෙන්න හිතෙනවා.
6: කොහොමත් ඉතින් ඔරිජිනල් දෙයක් කන තරම් රස නැහැනේ මදු මේ එක එක ආටිෆිෂල් දේවල් කද්දි.
4: ඔව්, ඒ කියන්නේ අපි ඇත්තටම අපේ දිව හුරු කරගෙන තියෙන්නෙම මේ අපේ රටේ නොවන රසයන් වලට. ඒක කමක් නැහැ. ඒ කියන්නේ ගුණ දෙයක් නම් කෑවට කමක් නැහැ. ওই සමහරවල් මිනිස්සුන්ගේ විනෝදාංශයක් තමයි විවිධ රටවලට ගිහිල්ලා ඒ රටවල කෑම රස බලන එක.
6: අර කියනා වගේ ඉතින් වැඩේ හොඳට තියෙනවා නම්
4: පැත්තෙත් ඉන්නව හිම කෙනෙක්.
6: හොඳට වැඩේ තියෙනවා නම් කන්න පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ මදු කිව්වා වගේ ගොඩක් වෙලාවට තියෙන්නේ કૃත්‍රිම දේවල්, විස සහිත දේවල්, අපි නොදන්න දේවල් අපිම කාලා අපේ ඇඟල ඉඩ කරගන්න තැනටපත් කරලා තිනවා සමහර අය. කියන්නේ කෑමක් කියන්නේ මිනිස්සෙට දෙන හරි සුන්දර දෙයක්න තමන්ගේ හදවතින් තම උයන්නේ කියලා පබිලිස් මහත්මයා කියන එක වැඩසටහනක. ඒ හදවතින් උයන්නේ නැති වුණාම කෑමත් රස නැති වෙනවා,
4: විසත් වෙනවා.
6: අන්න ඒකයි.
4: තමන්ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ.
6: අනිත් අයගේ. තර තමන්ට විතරක් වගා කරගන්න පලාටිකට බෙහෙත් ගන්න නැතුව විකුණන පලාවලට බෙහෙත් ගන්නවා වගේ කතාවක් තමයි ඒක.
4: ඒ නිසා ඉතින් අපි ඒක මතක් කළේම මේ කුරක්කන් වගේ දේවල්, කුරක්කන් කැඳ වෙන්න පුළුවන් පිට්ටු, හැලප, තලප, මේ ඕනෑම ආහාරයක් හදාගන්නකොට විජය කුරක්කන් පිටි මතක ඇතුව ගන්න. මොකද අපේ රටේ දේශීය කුරක්කන් වලින් අර වැලි අයින් කරලා, රොඩු අයින් කරලා හරිම පිරිසිදුව දරුවෙකුට උනත් හදලා දෙන්න පුළුවන් විදිහට හොඳ ප්‍රමිති සහතික ඇතුව උසස් තත්ත්වෙන් තමයි ඒව පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. ඒ අතලේ මේ බය නැතුව අපිට ගිහින් කියන්න පුළුවන් තැනක් තමයි මේ මම් බෙහෙත් ගත්තේ කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහත්මයාගෙන්. ඒ නිසා ඕගොල්ලොත් යන්න කියලා එහෙම කියන අය ඉන්නවා. මාතරවට විතරක් නෙමෙයි ලංකාවේ හැම පැත්තකින්ම දැන් මේ සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට සෙනගෙනවා. මොකද මේ ඇස් සම්බන්ධයෙන් සමහරවිට ප්‍රතිකාර කරලත් සුව නොවිච්ච අයත් මෙතනට එනවා. එතකොට අර ස්නායුව බලලානේ දැන් බෙහෙත් දෙන්නේ. එතකොට බෙහෙත් දීමක් කියන්නේ ඇත්තටම නියපොත්තට බෙහෙත් බැඳීමකින් තමයි මේ වෙදකම කෙරෙන්නේ.
6: අනිත් දේ සඳහන් සිකුරාදා වෙනකම් ඔන්න වෛද්‍යතුමා ඉන්නව රෝහලේ, හරිද?
4: ඔව්. ඉතින් 0719 6097 0412 244 933 මේ අංකවලටත් කතා කරන්න, වෙනත් දිනවල දින්නවනම් ඒ ගැනත් දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම බයෝ බියුටි ලංකා නිෂ්පාදන දැන් බස්නාහිර, වයඹ, මධ්‍යම මේ පළාත් තුනේ කොහොමත් තියෙනවා. හැබැයි ඊට අමතරව ඔබට වෙන පළාතක ඉන්න කෙනෙක් හැටියට බයෝ බියුටි ලංකා නිෂ්පාදන ගෙන්වා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් 0775127146 WhatsApp මැසේජ් එකක් දාන්න. ඔබට අවශ්‍ය නිෂ්පාදනය සහ ඔබේ බයින්න ප්‍රදේශයේ ඒ ඇඩ්‍රස් එක හරියටම සඳහන් කරලා. හරි, එහෙමනම් තවත් කෙනෙකුට නම් අවස්ථාව තියෙනවා. නමුත් තාම අපිට කවුරුත් සම්බන්ධ කරගන්න පුළුවන් කමකුත් තියෙනවා නේ.
6: පුළුවන් කමක් තියෙනවා. අපි ගමක් කෙනෙක්ට ගීතයක් අහලා ඇවිල්ලා

0: සිටි යුටර්න්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
3: ගුරුගේ නේචපාක වේලාව 11යි විනාඩි 38
2: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් ස්වැට්ඩාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම ගුරුගේ නේචපාක වෙතින් පමනයි පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011-2-864-02
5: කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලු පාර කළුතර 0775-400-500
6: මිරිස් කුඩු ස්වල්පයයි 3-5 කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3-5 ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
7: මුළු තැන් ගෙටම විජය
8: විජය 3-5 අපේ රසය රටේ සැමට
9: අක්ෂර රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද අදම මාතර ඇස්විද මහතා හමුවන්න පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 071-9-6-97
10: 89.6 89.8 දිවයින පුරා
0: සිටි FM ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn
3: හරි අපි දැන් කොහෙටද යන්නේ
11: අපි යන්නේ ඉඹුල්පේට
3: ඉඹුල්පේ කොයි පැත්තේද මේ ඉඹුල්පේ තියෙන්නේ
12: බේලුම්ලේට මෙහා
11: පියුමිලා පොඩ්ඩක් පැහැදිලි මාදි අපි ටිකක් සද්දෙන් කතා කරමු හැමෝටම ඇහෙන්න
12: බෙලිහුල්ලේට මෙහා
11: හරි
3: සබරගමු පළාතේ නේද
12: ඔව්
3: හරි මොකක්ද අද තෝරගත්ත ගීතය
11: එරබදු මල් පිපිලා ගීතය තමයි තෝරගත්තේ එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු එරබදු මල මොන පාටද පියුමිලා
12: රතු පාට
11: හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට සුදු පසුබිමක රතු පාට හිරු දක්නට ලැබෙන ජාතික දජය අයිති රට මොකක්ද?
12: පාකිස්තානය
11: නෙමෙයි. සුදුයි රතුයි තමයි තියෙන්නේ.
3: පාකිස්තානේ තියෙනවනේ කොළ පාට.
11: ආසියානු රටක්.
3: ගොඩක් අය යන්න උත්සාහ කරන රටක්. ඔය ඇති උදව්ව.
11: මාලදිවයිනත් නෙමෙයි.
3: තව එක උත්සාහයක් ගන්න.
11: බුරුමයත් නෙමෙයි ඔන්න අවස්ථා තුනක් පියුමිලා ගත්තු නිසා අපි වෙන කෙනෙක්ට අවස්ථාව දෙමු නේද?
3: ඔව් දැන් අද දවසට නම් අපිට වෙන කෙනෙක්ට අවස්ථාව දෙන්න බැරි වෙනවා. 11 විනාඩි 41 නිසා කමක් නැහැ. දැන් පහසු ප්‍රශ්නයක් අපි ඇත්තටම ඇහුවේ. මේ ප්‍රශ්නය දැන් පළවෙනි ප්‍රශ්න විදිහට අපි ඇහුවානේ. දෙවෙනි ප්‍රශ්නේ.
11: ඔව්
3: එතකොට දැන් මේ ගීතය වෙන දවසක අපි ඔබෙන් ඇහුවත් ওই ප්‍රශ්නේ උතන්දිම නතර කරගන්න නැතුව දැන් ඉතින් හොයලා තියාගන්න මේ ප්‍රශ්නෙට උත්තරේ.
11: මොකද හෙට දවසේදී එතකොට කතා කරලා උත්තරේ දෙන්න පුළුවන්.
3: එහෙනම් අපි ගීතයක් එහෙම අහලා තව ටිකකින් මේගොල්ලන්ට සමුදෙමුනේ. තව චුට්ටක් වෙලා ඉන්න ඕනේ.
11: තව චුට්ටක් වෙලා මොකද හොඳ දවසක් වැස්සත් එක්ක මාමි මේ පැත්තට. වැස්සත් අරගෙන යන්න හම්බෙයි වගේ හැබැයි මේ විදියට.
3: දැන් වෙහි කාලේ තමයි පටන් ගන්න හොඳේ.

0: වෙන් වෙන්න හිතක් නෑ. හැබැයි වෙන් වෙන්න වෙනවා.
1: වෙන්නලා පියාහෙත් හෙට එනවා.
0: එහෙනම් ගිහින් එන්න, සතුටින් පරිස්සමෙන් ඉන්න, ගොරවනවා, කුඩු ගහනවා, වහින වෙලාවට තමන්ගේ පරිස්සම සලසා ගන්න. ගිහින් එන්න. මම මදුභාෂිනී කිරියල්ල.
1: මම ක්‍රිෂාත් මාතව.

0: අනාගත ලෝකයට අභියෝග කළ හැකි එකම ප්‍රාග්ධනය. කිසිම වියදමක් නැතුව ඔබේ කරගන්න.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
0: මෙන්න වෙලාව ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න. සතිය දින පහේම උදේ 10ට City FM අහන්න.
2: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් සී නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
3: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
4: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
5: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව.
6: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ
5: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව City FM හැඩකාර හැන්දෑව.
7: රැනේ ඉකිලෙන්න ඕනේ
2: අනුග්‍රහය.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: FM 89.6 FM 89.6

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහය ආර්.එස්. ස්වාමීකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: දැන් සිටFම් පැය පුවත්. ප්‍රථමයෙන් අපගේ අවධානයොම් කරන පාර්ලිමින්තුවේ වත්මන් තතු විත්ති දැනගැනීමට ඒ සඳහා අප සම්බන්ධ කරගන්නවා අපගේ ප්‍රවීණ මාධ්‍යවේදී සංජය මදුසංක මුතුමනි පාර්ලිමේන්තුවේ සිට.
1: අයිබොන් ප්‍රශාත් ශ්‍රංක පාර්ලිමේන්තුවේ ගෙවුණු හෝරාව තුළ කාරණ කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුව මතවාද කීපයක් නිර්මාණය ලද විශේෂයෙන් වාචික ප්‍රශ්න පිළිගැනීම අතරතුර ධීවර අමාත්‍යාංශය පිළිබඳව ධීවර ජනතාවට සහ විශේෂතුරු මත්ස නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වැඩකටු රාශියක් සිදු කරන බව ගරු ධීවර අමාත්‍යතුමන් රාමලිංගම් චන්ද්‍රසේකර මහතුමා පාර්ලිමේන්තුවේ අදහස් පළ කළා. එතුමා කියන මේ මත්ස සම්පත වැඩි කරන්න රුපියල් මිලියන 480ක් අවශ්‍යයි. නමුත් රුපියල් මිලියන 87ක් තමයි ගෙවුණු වර්ෂයේ වෙන් කරලා තිබෙන්නේ. ඇතින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන රජය කටයුතු කරන විශේෂණ කිලෝමීටර 480ක ප්‍රමාණයකින් යුතු මධ්‍යස්ථානයක් ප්‍රමාණය කළ මඩ එකතු කරමින් මේ මත්ස අභිජනන ක්‍රියාවලිය වේගවත් කරන්න කටයුතු කරන බව අමාත්‍යර පාර්ලිමේන්තුවේ පෙන්වා ලැබුවා. ඉන්පසු 27/2 ස්ථාවර ගණිතයේ ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක මන් ප්‍රශ්න කීපයක් යොමු කළා. මහා බැංකුව තුළ සිදු වුණු තත්ත්වයන් විශේෂයෙන් ඇමරිකා ඩොලර් මිලියන 1.5ක් අස්ථානගත වීම කාරණා පිළිබඳව ඇයි මේක හොයාගන්න බැරි, මොකද්ද මේකේ තත්ත්වය, වර්තමාන ක්‍රියාවලිය මොකද්ද මේ කියන කාරණ ගැන. ඉන්පසු ගරු අනිල් ජයන්ත නියෝජ අමාත්‍යවරයා මුදල් සම්බන්ධ නියෝජ අමාත්‍යවරයා කියා සිටියා. විශේෂයෙන්ම මෙහි අපරාධ පරිසර පාර්ශ්වයෙන් ප්‍රශ්න කීපයක් කරනවා. මාර්තු 23 වෙනිදා තමයි මේක හොයාගත්තේ. ඊට සිද්ධීන් පස්සේ කරුණ වාර්තා කළ තිබෙන මේ වාර්තාවන් එක තමයි ඉස්සරහට යන්නේ. නමුත් පාර්ලිමේන්තුව නොපැවතුණු කාරණාවන් එක්ක මේ පාර්ලිමේන්තුව ගේන්න බැරුණා කියලා. නමුත් ඉන්පසු දක්ෂනායකවරයා කියා සිටියා පාර්ලිමේන්තුව අප්‍රේල් 7 සහ 10 අතර පැවතුණු ඇයි මේක පාර්ලිමේන්තුව නොගෙනාවේ කියලා. තරමක තීව්‍රු මතවාදයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වුණා. ඉන්පසුව දැන් පිළිතුරු ලබා දෙමින් පසුව විපක්ෂය ඉල්ලා සිටියා මේ සම්බන්ධව විවාදයක් අවශ්‍යයි කියලා. නමුත් කතානායකතුමා කියා සිටියා ඒ විවාදයක් අවශ්‍ය නම් ක්‍රමවේදයක් තියෙනවා, ක්‍රමවේදයට එන්න ඕනේ කියලා. නමුත් විශේෂයෙන් සභානායකතුමන් කරු අමාත්‍ය විමල් රත්නායක මහතා කියා සිටියා ඔබට අවශ්‍ය නම් අපි ඒක ලබා දෙන කටයුතු කරන්නම්, ඒකට ප්‍රශ්නයක් නෑ, අපිට අවශ්‍ය නම් පැය දෙක ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කාරණාව තරමක පාර්ලිමේන්තුව මේ මොහොතේ තීව්‍ර මට්ටමකට පත්ව තිබෙනවා. එහි සජීවී තොරතුරු මේ
2: අමාත්‍යාංශ නිවේදන කෘෂිකර්ම බස් සම්පත් ඉදම්සා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ ඩී ලාල්කාන්ත මහතා 2021/1 දින ගරු සිවඥානම් සීධරන් මහතා සහ 2021/3/6 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 අතර පස්වනට පිදුල් ලබා දීම කරුණාකර ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න.
3: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මැතිතුමා,
2: දැන් තුනා මාරින පහ දක්වා කියවන්න තියෙන දේවල් කියවන්න ගරු මන්ත්‍රීතුමා.
3: ප්‍රශ්නය ප්‍රශ්නාංක 1/2025 යලකන්නේදී රජය මිලදීගත් සමස්ත
2: සභානායකතුමන්
3: සහ
2: ගරු සභානායකතුමන් අරු කතානායකතුමනි, අපි ඉතාම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමැති, ඔබතුමාට අපහාසාත්මකව මෙතන දැන් චෝදනා කරනවා කරුණාකර ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මෙතන එහෙම බෑ. මෙතන ගරු කතානායකතුමනි, ඔබතුමාට ඒ නිසාම ඔබතුමාගෙන් පාර්ලිමේන්තුවේ, මොකද අපිට ඉන්නේ අපි කාගෙන් කතානායක, එහෙනම් ඔබතුමාට මෙතන එක එක හෙංචයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක දෙන්න බෑ.
1: ව්‍යාකරණ තමයි පාර්ලිමේන්තුවේ උණුසුම් කාලී තත්ත්වයක් නිර්මාණය තිබෙනදී පාර්ලිමේන්තුව කියන්නේ කොහොමද වාද සංවාද ඇති වෙන පැක්කේ සාමාන්‍ය මට්ටමක්. එතෙන් මේ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය. අපි සූදානම් ඔබට ඒ උණුසුම් තොරතුරු වර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ප්‍රවීණ මාධ්‍යවේදී සංජය මදුසංක මුතුමුණි ඔබට ස්තුතියි. අපි දැන් තවත් දේශීය පොතක් සඳහා යොමු වෙමු. ඔපනායක පොල්වත්ත හේනවසමේ අසමාන කන්දිහල කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන තිබේ. දැන් විදෙස් පුවතක්. චීනයේ ගිනිකිලි කර්මාන්ත ශාලාවක සිදු දරුණු පිපිරීමකින් පුද්ගලයෝ 21 දෙනෙක් මිය ඇති. තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ගොඩනැගිලි තුල සිර වී සිටි ණය බේරා ගැනීම සඳහා රොබෝ යන්ත්‍ර ද යොදාගෙන තිබේ. තවදුරටත් පිපිරීම සිදුවේ හැකි බැවින් අවට කිලෝමීටර 3ක ප්‍රදේශයක ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගෙන යාමට ක්‍රියා කර තිබේ. මේ පැය ක්‍රීඩා පුවත දැන්. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ මහනුවර පල්ලිකැලේ පැවති තරඟයේදී මහනුවර කිං සුඩ් පිල පරදවා ලකුණු 35ට 12ක ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සමත් විය. පළමු අර්ධයේ නිමාවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14ට 12ක් ලෙස පෙරමුණගෙන සිටියේය. සිටි FM මේ පැයේ පුවත් එපමණයි.
4: RS Vani Company නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 Vani Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS Vani Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS Vani Company

0: City FM.
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන.
2: ඔබ ආයමත් ඇවිදෙන්.
3: සෝභාවදේම පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු.
1: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
3: මතකද
4: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.776 89.6 89.8

0: 89.6 89.8 ජාතික ෆෙම් නාලිකාව
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
3: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
2: සතියේ දින පහේම උදේ 9ට
3: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්
4: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සමදියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ
6: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද
7: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සමදියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ
3: FM 89.6 FM 89.8

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ශ්‍රී ලංකාවේ සමාජයේ හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාකාරයෙන්. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් 102ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15 වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැදපිරිදිග යළිත් උණුසුම්, බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහ තරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්විණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දෙරට අතර පවතින දිගු කාලීන මෙන්ම දිනෙන් දින වර්ධනය වන සමීප සම්බන්ධතාව මෙම රාජ්‍ය සංචාරයත් සමග තවත් ශක්තිමත් වූ බවයි. දෙරටේ ඇති අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළින් විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව දිසානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇත. ගෝලීය තත්ත්වයන් තුළ දෙරට අතර පොදු මැදිහත්වීම අවශ්‍ය බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීවේය. මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථික අර්බුද වැනි කරුණු දෙරටම බලපාන පොදු ගැටලු වෙයි. එක්සත් බව හා සාමූහික අරමුණුවලින් මේවාට මුහුණ දිය හැකිය. මෙරට වේසනයට පත් වූ සෑම අවස්ථාවකම මාලදිවයින ලබා දුන් සහයෝගයද අගය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මියුසු මහතා පැවසුවේ මෙම අවස්ථාව හුදු රාජතාන්ත්‍රික සැමරුමක් නොවන බවයි. දූපත් රාජ්‍යන් දෙක යාකරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලායන මිත්‍රත්වයක සැමරුමක් බව හිතම පෙන්වා දුන්නේය. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බවද ඔහු කියා සිටියේ. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය මගින් බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයා බලමින් සිටින බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්මීත්වයේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේය. එමගින් ජනතාවට යම් සහනයක් ලැබේ.
1: මහා බැංකුව යටතේදී මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැංකු පිළිබඳ විමර්ශන කටයුතු කරන වෙනමාංශයකුත්, බැංකු නොවන ක්ෂේත්‍රයේ විමර්ශනයේදී වෙනමාංශයකුත් තියෙනවා. එතකොට මූල්‍ය සමාගම්ව වෙනත් ආකාරයකට කටයුතු කරන දේවල් වැටෙන්නේ සමහරව බැංකු නොවන ආයතන, සමහරව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. මේ විදිහට පවතින නීති රීති රාමුවට පිටින් හදාගත්තු ශුද්‍ර ණය සම්බන්ධයෙන්ුත් ආයතන ගණනාවක් තාපිත වෙලා තිබුණා. ඉතින් ඇත්තටම දැන් අපි ශුද්‍ර ණය කළමනාකරණය පිළිබඳව අධිකාරිය පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි බැංකු නොවන ශුද්‍ර ණය සම්බන්ධයෙන් කරන සියලු කටයුතු අධීක්ෂණය කිරීමට අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
0: විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාගාරය ලබා දුන් බව ඇමති අනුර කරුණාතිලක මහතා කීවේය. ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉතිරි 50%ද කෙටි කාලයක් තුළ ලබා දීමට නියමිතයි.
2: මේක කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වේච්ඡා විස්සමගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටස 50ක් අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවද අපි දැනටමත් කැබිනට් එකට ඉදිරිපත් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනිදා වෙනකොට පළවෙනි 150 අදාළ විස්සමගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 150 ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුල ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
0: කථානායකවරයාට 20 දිනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් අනුමත වුවත් ඔහු තම කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ 12 දිනකු පමණක බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවාය. කථානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් දැක් වූ අගමැතිවරිය
3: රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක HD ඇලෛරක් H ඇලෛරක් GQ ඇලෛරක් LO ඇලෛරක් 812 හා 2025/3/26 දින ඇති ලිපිය මගින් 2025/1/8 වැනි දින සිට ගරු කථානායකවරයා ලෙස ධූරය දලන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 4 ලොරිස් පටුමග අංක 8-1 දරන රජයේ නිල නිවාසය ගරු කථානායකවරයා වෙත වෙන්කර ඇත. නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කථානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5ක් මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර එම නිවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි.
0: කථානායක කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් ඇමති නිල නිවාස ලබා දී නැතයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුවේදී කිවේය.
4: පළවෙනි කාරණය තමයි අපි රජයේ හරියට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ නිල නිවාස අත්හැරීම සඳහා. ඒ අනුව අපි ඇමති නිවාස අත්හැරියා. දැන් ඇමති නිල නිවාස කියලා එකක් නැහැනේ. හැබැයි ඒ ඇමති නිල නිවාස ඊළඟ කටයුතු සඳහා භාවිතා කරන තෙක් නඩත්තු කරන එක රජයේ වගකීමක්. අපි අනු කරගෙන යනවා. ඒ ඇමති නිල නිවාස කීපයක් අපි මහා අධිකරණ තුනකට හර්ෂණ නානකරවතුමා ඇමති නිල නිවාස කීපයක් මහා අධිකරණ බවට පරිවර්තනය කරා. ඊළඟට ආර්ථික කටයුතු සඳහා සමහර ඇමති නිල නිවාස යොදා ගැනීමට සැලසුම් කරලා පවතිනවා. එතෙක් ඒවා නඩත්තු කිරීම කරගෙන යනවා. ජනාධි මන්දිරත් එහෙම තමයි. නිල කඩුව සඳහා භාවිතා කරන ජනාධි මන්දිරය ඇරුණාට පස්සේදී ඉතින් නඩත්තු කරගෙන යනවා. හැබැයි අපි ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කටයුතු වලට පරිවර්තනය කිරීම සඳහා තමයි දැන් කටයුතු කරමින් යන්නේ. කථානායක නිල නිවාසත් කරු කථානායකතුමා කටයුතු වල පාවිච්චි කරලා නැහැ.
0: මෙරිදිය මත්ස්‍ය නිෂ්පාදනය පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතයි ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසයි. ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියා කෙරේ. අතරමග ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වත්මන් රජය යළි ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. ඇමරිකාවේ නිල සංචාරකයේදී සිටින ඔහු උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කඩුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් පසු මේ බව කිවේය. මෙරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එම හමුව පැවැත්විණි. පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ පුරාවිද්‍යා ස්ථාන බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. පුරාවිද්‍යා ස්ථාන රටක ජාතික උරුමයකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් ඒවා රැකගැනීම කළ යුතුයැයි උන්වහන්සේ පවසූහ. රිටිගල දීගවාපී සහ නෙළුගල පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ඇමතිවරයා කීවේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව සාර්ථක කරගැනීම සඳහා රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් තමා ජනාධිපතිතුමා ඇතුළු රජයට ප්‍රණාමය පළ කරන බව පූජ්‍ය කටුගස්තොට උපරත්න ස්වාමින් වහන්සේ පැවසූහ. ශ්‍රී ලංකා ඉන්දීය නාවික හමුදාව නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක කිමිදුම් අභ්‍යාසයක් සිදු කරයි. කොළඹ වෙරළට ඔබ්බෙන් වූ කලාපේ සතියක් පුරා මේ පැවැත්විණි. මෙරටට පැමිණ ඉන්දීය නාවිකයෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීය කිමිදුම්කරුවන් සමගෙක් වූහ. එහිදී දියට හුස්ම ගැනීමේ විශේෂ මාධ්‍යයක් වන නයිට්‍රොක්ස් භාවිත කරමින් උසස් මිශ්‍ර වායු කිමිදුම් ශිල්පීය ක්‍රමය යොදා ගනිමින් අභ්‍යාසයක නිරත විය. මේ යටතේ නාවික කණ්ඩායම් දෙකටම නවීන කිමිදුම් පහසුකම් බෙදා ගැනීම මෙන්ම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමටද අවස්ථාව ලැබිණි. සාගරයේ සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව නියුච් අමාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා පවසයි. එමෙන්ම සාගරයේ තර්ජනිට ලක්ව ඇති සත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීම සඳහා ගොලීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඔහු ඉස්මතු කරයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෝරුන් සහ මඩුවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ගොලියේ සමුද්‍ර පරිසර පද්ධති වර්තමානයේ මුහුණ දෙන බරපතල අභියෝගද මෙහිදී සාකච්ඡාවට ලක්විය. වාර්ෂිකව මෝරුන් වර්ග මිලියන 100ක් පමණ ලෝකයට අහිමි වෙයි. ශ්‍රී ලංකාව ආසන්නයේ ආවේනික මෝරුන් විශේෂය 100කට වැඩි සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉන් 70ක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත. දත්ත රැස්කිරීම් වලින් ඔබ්බට ගොස් සමුද්‍ර පරිසර පද්ධතිවල ආවේනික වටිනාකම ආරක්ෂා කරන ඍජු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නයි නියුජ් ඇමතිවරයා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. මෙම සමුළුව සතිය පුරා පවත්වෙයි. ඊට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් පර්යේෂකයෝ සංරක්ෂකයෝ සහභාගී වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඕපනායක පොල්වත්ත හේනවසමේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන ඇත. අයිස් මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ගැනීමේ සිද්ධියකට චෝදනාවට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස්සු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරු පලාගොස් සිටියේය. පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් 2 දෙනෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබූ අතර එක් අයෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණි. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කොළඹ වරාය බහලුම් විනිවිද භාවයෙන් යුතුව නිෂ්කාශනය කිරීමට උපකාරවන නව ක්‍රමවේද 3ක් හඳුන්වා දෙයි. එමගින් ආනයන අපනයන ගනුදෙනුවල නියැලී සිටින ආනයනකරුවන්ට මිත්‍රශීලී කාර්යක්ෂම සේවාවක් භුක්ති විඳීමට හැකිවේ. රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියට අනුකූලව මේ ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා කීවේය.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. අනුරාධපුර පළුගස් වැව එල්ලංකා වැව් පද්ධති ආශ්‍රිතව සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. මෙහි පළමු අදියර සඳහා සංචාරක අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 70ක් වෙන් කර ඇත. එහිදී පළුගස් වැව, ගලපිට ගල හා උඩකඩවිල ගම්මානවල වැව් ආශ්‍රිතව තුටුපළ 4ක් ඉදිකෙරේ. ඊට අමතරව බුජුන්හලක්ද ගෙමි නිවාස 4ක් දිදිකෙරේ. වැව් සඳහා උරු 8ක් ලබා දෙනු ඇත. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව විමලසූරිය මහතා කීවේය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: සිලුන් බිස්කට් ලිමිටඩ් සමාගමට අයත් මාකුඹුර හා රණහල කර්මාන්ත ශාලා ඇමති සුනිල් හඳුන්නීති මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. ආහාර සැකසුම් කර්මාන්තයේ අපනයන වෙළඳපොළට රැගෙන යාමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔහු එම ආයතනයේ කළමනාකාරීත්වයේ සමග සාකච්ඡා කළේය. එම ගැටලු සඳහා රජයට දිය හැකි විසඳුම් පිළිබඳවද දැනුවත් කෙරිණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මෙරට ආර්ථිකයේ ස්ථාවර වී ඇතැයි නියුච් අමාත්‍ය චතුරංග අභිසිංහ මහතා පෙන්වා දෙයි. ඩිජිටල් කරණේ වැනි ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ආයෝජන අවස්ථාද වැඩිවෙනු ඇත. කොළඹ පැවති ගෝලීය නවෝත්පාදන හා නායකත්ව සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ජාත්‍යන්තර මුල්්‍ය අරමුදලේ මනා මුල්්‍ය කළමනාකරණය හමුවේ මහමාර්ග වරාය ඇතුළු මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් සිදු කිරීමෙන් පවතින බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරි වසර 6 සඳහා ණය ආපසු ගෙවීමේ සැලසුම්ද සකස් කර තිබේ.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ සහ හෙට අලුයමදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහන් වීරසේකර මහතා පවසයි. ඊටා එක්වාරේඩිස් ලෙස මේ නම් කර ඇත. අලුයම 2-5 අතර කාලයේදී මේ වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කළහොත් පැහැදිලිව දැකගත හැකි වෙයි. විශේෂ දුරේක්ෂ අවශ්‍ය නොවන බවද හිතම කියයි. PVSින් නැගෙනහිර අහස දෙස බැලීමෙන් මේ දැකගත හැකිය.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 011-2-077-787.
3: විදෙස් පුවත්
2: මැදපිරිතික කලාපයේ යලිත් යුද උණුසුමට ලක්වෙමින් තිබෙන බව වාර්තා වෙයි. ඉරානයේ ඉල්ල කළ මිසයිල හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළක්වූ බව එක්සත් අරාබි එමිරාත් රාජ්‍යය කීවේය. ඒ අතරම හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට තමන් ප්‍රහාර ඉල්ල කළ බව ඉරානයේ පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුණත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මේ වන විට යම් යුදමය තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානයේ කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානයේ අවට මුහුදේ ස්ථානගත කර ඇත. මෙම අඩු වියදම් බෝට්ටු මිසයිලවලින්ද සන්නද්ධය. පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. මින් ඉදිරියට ඉරානයේ ප්‍රධානතම ඉලක්කය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඔපෙක් සංවිධානයෙන්ද ඉවත්ව තනිවම තෙල් අලවි කිරීමට සූදානම් වූ අතර ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ දැඩි අනුගාමික රටක් ලෙස ඉරානයේ හඳුනාගෙන සිටී. ඔවුන්ට ඊශ්‍රායලයේ අයන් ඩෝම් වැනි ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති ලැබී ඇති අතර දකුණු කොරියාවේ අති නවීන චින්ගුන් මිසයිල් පද්ධතිද දැන් ලැබී ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඉකුත් දිනවල වාර්තාවිය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශකයක හමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලයේ පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂයේ ඉක්මවා ඇත. මෙය තම පක්ෂයේ යහපාලන දේශපාලනයේ ජයග්‍රහණයක් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේය. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් උත්පාලක ඩී.එම්.කේ. පක්ෂය පරාජය විය. එම ප්‍රාන්ත මැතිවරණය ජයගැනීමට සිනමා නළුවෙකු වන විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂය සමත් විය. ඔවුන්ට බහුතරය අහිමිවත් ආසන 108ක් දිනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග දැන් සාකච්ඡා ආරම්භ කර ඇත. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරඟාවලි අවසන් මහ තරඟයේ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරඟයේ දෙවන දිනේ වන අද දිවාභෝජනය සඳහා තරඟයේ නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම කඩුලු 5ක් දෙවේ ලකුණු 88ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9කට ලකුණු 222ක් ලබා ඉනිම අත්හිටුවේය. එහිදී සොනල් දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් බිඳහෙළීය. අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර පල්ලි කැලේ පැවති තරගයේදී මහනුවර කින්ස්වුඩ් විල පරදවා ලකුණු 35ට 12ක ජැක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය කණ්ඩායම සමත් විය. පළමු අර්ධ නිමාවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14ට 12ක් ලෙස පෙරමුණගෙන සිටියේය.
1: කාලගුණ වාර්තාව.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා හිට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 50කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. අධික දහදිය දැමීමට හේතු වත්මන් උණුසුම් කාලගුණ තත්ත්වය මේ මස මැද භාගයේදී අවසන් වනු ඇතැයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ලබන 15වැනිදායින් පසු සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. නිරිත දිග මෝසම් වැසිද එම කාලය තුළ සක්‍රිය වනු ඇත. යළි සිරස්තල. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබ ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපයේ සොයයි. විදුලිබල මණ්ඩලයේ ස්විච්චාවින් විශ්‍රාමගිය

පහළොස් වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැද පිරිදිග යළිත් උණුසුම් බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහතරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණවයි. දෙවා ප්‍රවෘති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංකය.

0: අග්නී සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළමගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය බාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්ඵල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම බාරගත් පසුව ඔහු සමගි ජනබලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහක වත පෙන්නුම් කිරීමය. බලතන්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය.

0: සංගීතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා.
1: සුරේෂ් මොකද පරක්කු?
2: දන්නේ නැද්ද බොස් ඉදින් බස් වල කෝච් වල එනකොට
1: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
3: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල්ුත් ඕනේ. බස් ගස්සුත් විතරයි.
4: KD Rice
6: 0773523535.
7: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය. Livos B අලව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැකිය. Livos B.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: ලාවිවෙන්තේ බොඩි කෙයා ප්‍රොඩක්ට්. රතු නිලුම්, කුංකුම සහ කෝමාරිකා අඩංගු ලාවිවෙන්තේ ෆෙයර්නස් ඩේ ක්‍රීම්. ඔබගේ මුහුණ සඳක් මෙන් දීප්තිමත්ව බබලන්න ලාවිවෙන්තේ ඩේ ක්‍රීම් එක ඔබත් පාවිච්චි කරන්න. බ්ලීචින් අඩංගු නොවේ.
11: කොහෙද මේ කැලේ අසිරින් ගන්නේ?
12: මම මේ හීම්බෝ විටිය ටිකක් හොයනවානේ කැඳ ටිකක් හදන්න. මට ඉතින් ෆැටි ලිවර් තියෙනවානේ.
11: ෆැටි ලිවර් එකට හීම්බෝ විටිය කැඳ හදාද හිටපු කාලේ ඉවරයි. දැන් බයෝ බියුටි ලංකාවේ තින් ස්වභාවික හීම්බෝ විටිය සාරයෙන් පමණක්ම නිෂ්පාදිත බයෝ බියුටි ලිවර් කියා කැප්සූල් එක තියෙනවානේ.
13: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
14: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
13: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
15: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
14: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
13: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථන අංකය 01 112 61 42 0.
14: 077 135 80 92. WhatsApp 072 99 43 682. ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
13: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
1: ඔබ ආයමත් ඇවිදෙන්
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
2: ඔබේ ආසනය වෙන් කරවා ගන්න. අමතන්න 0.776 89.6 89.8

0: එතෙර මෙතෙර ව්‍යාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
1: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
0: බැංකු කරණයේ නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
1: දෙස් විදෙස් මිතුරු මිතුරියනි, NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
2: කාන්තා, ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මසකට රුපියල් 12,500 නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් තෑගේ. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය. දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
3: එදා ඇසුණුගේ මිදා තාලෙන් විඳගන්න සිටි FM හැඩකාර හැන්දෑව.

0: අඳුර පාමුද සිට
1: එක දිගට පැය දෙකක් සතියේ දිනවල සවස හතරට සිටි FM අහන්න.
2: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ.
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ත?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස්. තියෙන්නේ 511-3 අවිස්සා වේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 0.71 0.66 0.44 0.71 0.66 0.44. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්. 89.6 89.8

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීන් කිලෝ එකක් රුපියල් 209යි, මුංගැටි කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකු ලූණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලූණු කිලෝ එකක් රුපියල් 320යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
2: ලංකා බැංකුවෙන් රන් කහවනු.
1: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
2: උපේන මුදල් ගෙන්වා ගන්න,
1: ගිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න,
2: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න,
1: අප සමග එක්වන්ව
2: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
1: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
2: සිටි FM

0: FM 89.6 FM 89.8 Divine Pura City FM
1: රොලවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හදවතට දැනෙන්නම City Heartbeat සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා City FM

0: දහවලේකයි විනාඩි 30යි හරියටම වෙලාව. සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා සිටි FM මහගෙන ඉන්න හැම කෙනෙක්ටම. සුබ දහවලක් සේනානි.
1: අයිබන් පූර්ණිමා.
0: අයිබෝන්, කොහොමද මේ දවස්?
1: හොඳයි. හොඳින් ඉන්නවා. දැන් හොඳින් ඉඳ අයත් එක තමයි අපි හතරනකන් ඉන්න හදන්නේ.
0: ඉන්න හදන්නේ. ඉතින් ඒ නිසා හොඳින් ඉන්න ඔබ වෙනුවෙන් ලස්සන ගීතත් එක්ක, තව අපූර්ව ප්‍රශ්නකුත් එක්ක, ඉඟි කිහිපයකුත් එක්ක අපි ඔන අද ඇවිල්ලා ඉන්නවා හර්ට් බීට් එක්ක.
1: හොඳට මතක තියාගන්න, රික්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. හැබැයි අපි උපරිම අවස්ථාව උදා කරනවා ඔබ කැමති මෙරු ගීත රස විඳින්න අවස්ථාව උදා කරලා දෙන්න. අපි දුරකථන අංකය සහ WhatsApp නම්බර එකත් මතක් කරමු පූර්ණිමා.
0: මෙන්න 112-6992 තමයි අපේ දුරකථන අංකය, WhatsApp අංකය
1: 0776-89698. ඉතින් ගීතයක් රස විඳලා ඊට පස්සේ යමු හින්සල්ට.
0: යමු හින්සල්ට. ඊට කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක අද මේ පැය හතර පුරාවටම වාහනයක් ගන්න හිම යන ආසාවක් තියෙනවා නේද සේනාරි? ඔන්න තැනක් ගැන කියන තමයි මම හදන්නේ.
1: ඔව්.
0: ඒ තමයි කළුතර ප්‍රියස් මහගෙදර. ඔබේ හිතේ තියෙන සීන වාහනය අතට ගන්න කල් වේලා ඇතිව යන්න. මොකද වාහනේ ඉවර වෙන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නවා වාහනේ හිම විකිණෙන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රින්ස් මහගෙදරට ගිහිල්ලා බැලුවොත් තේරෙනවා වාහනේ ඉක්මනට විකිණනවා කියලා.
1: ඉතින් ඔව්, මූලික ගෙවීම ලක්ෂ 5ක් තියෙනවා නම් සේවා වාර 3කින් ඔබට කළුතර ප්‍රියස් වාහන මහගෙදරින් අවශ්‍ය කරන සේවාව ඉක්මනට ඉටු කරගන්න පුළුවන්.
0: පුළුවන්කම තියෙනවා. 0777-400-500 තමයි දුරකථන අංකය කතා කරලා විස්තර දැනගන්න. එහෙනම් අපි ලස්සන ගීතයක් අහලා හින්ට්ස් වලට යමු.
1: හරි.

0: සද්දෙන් නැත්තේ මොකද කියලා බැලුවා.
1: එකයි විනාඩි 35යි වෙලා.
0: හරි. ඒ කියන්නේ පුර්ණිමා මේ කියන්නේ හින්ට් එක කියන්න වෙලාව
1: ඇවිල්ලා තියෙනවා. හොඳම වෙලාවක් බලලා ඉපයි ඒ වගේ දේවල් කියන්න.
0: හොඳම වෙලාව තමයි දැන් අපි මේ වැඩ පටන් ගන්න
1: වෙලාව. හරි. එහෙනම් ඔන්න අද අපි අහන ප්‍රශ්නය.
0: ඔව්. දැන් පුර්ණි තමයි අද මේ ඔක්කොම හින්ස් හොයාගෙන ඇවිල්ලා ඔක්කොම තියෙන. දැන් ඒ හින්දා පුර්ණිමාටම අවස්ථාව දෙනවා හින්ට් එක ඉදිරිපත් කරන්න. අපි පටන් ගමු ආරම්භය.
1: හරි. ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ විනිමයක් උපයන කුළුබඩු වර්ගය, ඒ කියන්නේ ලංකාවට වැඩිපුරම පිටරටින් ආදායමක් අරන් එන කුළුබඩු වර්ගය මොකද්ද කියලා තමයි අහන්නේ.
0: හරි ලේසි ප්‍රශ්නයක් ඔබෙන් අහලා තියෙන්නේ. හැබැයි පටල ගන්න එපා. ඔබ දන්නවා මේ විදේශ ජාතීන් අපේ රටට එන්න ප්‍රධාන හේතුවක් බවට පත්වන්නේත් අපේ රටේ තියෙන මේ දේශීය කුළුබඩු වර්ග, ඒ වගේම තව බොහෝ දේවල් තියෙනවා ඒ අතරදී. ඉතින් ඒ වගේම මේ අය මේ දේවල් කරනකොට සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් යුරෝපා ජාතීන්ට ටිකක් සැරකන්නට තියෙන හැකියාව අඩු. ඒ අයගේ මූණු රතු වෙනවා, දාඩිය දාන ඔක්කොම දේවල්. හැබැයි අපේ දේශීය කුළුබඩු වර්ගවල තියෙන රස හින්දා තමයි විදේශ ජාති නිරන්තරයෙන් අපේ රට ආක්‍රමණය කරන්න හේතුවක් වුණේ. ඔය කියන දේවල් ඒ ආක්‍රමණයටත් හේතු වුණා. ඔන්න දුරකථනයේ සංඥානිකුත් කරනවා. දැන් ඔබ උත්තරය දෙද්දි පිළිතුරු දෙද්දි හොඳට මේ හිතලා බලලා කියන්න. මොකද පූර්ණිමහපු ප්‍රශ්නේ අපේ රටට විදේශීය විනිමය ලැබෙන කුළුබඩු වර්ග රාශියක් තියෙනවා. අයින් ප්‍රථම ස්ථානයේ තියෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න හොඳට. ඒක පාරටම පිළිතුරු දෙන්න කලින් ඊට පස්සේ ඉතින් පිළිතුරු දෙන්න නේද?
1: මොකද ඔය කෘෂි භෝග කිව්වහමත් ඒකෙත් ඔය තියෙනවා. ඒ නිසා හිම පටල ගන්න නැතුව හොඳට හොයලා බලලා මේ පැතර කතා කරන්න 01 12 69 92 ට WhatsApp කරන්න පුළුවන්.
0: 0776 89 6 89 8.

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙතක දර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: රෝස පෙති අතුරාලා යහන මත සත බාලා
3: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
2: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
3: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
4: රැනේ ඉකිලෙන්න ඕනේ
0: අනුග්‍රහය
5: සුබ දවසක්
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තෑගි වැඩි
5: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: නොනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම City Heartbeat සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා City FM

0: එකයි විනාඩි 46යි වෙලාව.
1: සිටි හැඩ්බීට් එක ඉන්නේ දැන්. ඉතින් එහෙම අපි වහගෙන ඉන්නකොට ක්ලාසික් ලුක් එකක්, ක්ලාසි ලුක් එකක්, එලිගන්ට් ලුක් එකක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් පුර්ණිම සාමාන්‍යයෙන් ඉතින් අකමැති නෑනේ නේද?
0: අකමැති.
1: ඒ පෙන්නුවට කැමති.
0: කොහොමද කාන්තා පාර්ශවයකට ගොඩක් කැමති.
1: ඔහොම කියලා කිව්වට පුරුෂ පාර්ශවයත් ඔච්චරම තමයි. ඒගොල්ලත් කැමති. තමන් ස්මාර්ට් කියලා කියනවා නම්, හැන්සම් කියලා කියනවා නම් ඉතින් හරි කැමති.
0: කැමති. ඉතින් ඒ නිසා හිම ඔබ කැමති නම් ඔන්න ජීවත් වෙන්නේ මේ කලාවට ගැළපෙනම විලාසිතාවන් එක්ක. ලාවිවෙන්තේ තමයි එකම නාමය ඔබට මතක් කරන්න තියෙන.
1: ශක හතක් තියෙනවා. කොස්සත්ත, පැලවත්ත, කොළඹ හතේ වගේම ගල්ල, මිගමුව, නුවර සහ නුගේගොඩ පාගොඩ පාරේ අංක 4 දන්න ස්ථානේ.
0: අලුතෙන් පටන් ගත්තා නේද?
1: ඔව්, අලුතෙන් පටන් ගන්නොත් දැන් ටික දවසක්
0: වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න යන්න පුළුවන් ඔබේ සුන්දර රූ සපෝට් ගැළපෙනම විලාසිතාවන් ඉදිරියෙන් ඔන්න ඔබට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඊට අමතරව බොඩිකයා ප්‍රොඩක්ට්ස් තියෙනවා, දේශීය විදේශීය සම්මානෙන් පිදුම් ලැබූ. තව ඇක්සසරිස් තියෙනවා. මේ ඕනද දෙයක් ලබා ගන්න ඔබට පුළුවන්. WhatsApp කරන්න 0775135999.
0: සමනින් S2 කියලා කියන්නේ අපි නිකන් ආවට ගියාවට තියාගන්න ඕන දෙයක් නෙවෙයි සේනන්නේ.
1: දැන් මේ මෙතන ඉන්න දෙන්නම සල්ලි දීලා බලන කට්ටිය. හරිද? අපි දිහා බලන්නත් ඕනේ අන්න මේ විදිහට.
0: ඔව්. සල්ලි දීලා තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා මේ ඔබට එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි වැටිච්ච වලේ ඔබ වැටෙන්න ඕනේ
1: නැහැ. S2 පරිස්සම් කරගන්න S වගේ.
0: ඉතින් ඒ නිසා ඔබ ඇස්වලත් ඒ වගේ මොනවා හරි දෝෂයන් තියෙනවා නම් අපි දන්නවා. ඒ අවුරුදු 40 පහු වෙනකොට අර 40 සෙන්දිරිය කියලා රෝගී තත්ත්වයක් ඔබට මත වෙනවා. සමහර වෙලාවට වෙනත් රෝග තත්ත්වයන් නිසා ඔබට ඇස් පෙනීම දුර්වලතා එනවා. දී වැඩියා වගේ හැදුනහම ඇස් පෙනීම දුර්වලතාවයන් එනවා.
1: ග්ලූකෝමා වගේම වර්තන දෝෂයන් මෙන්න මේ දේවල් හින්දා මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
0: ඉතින් ඒ නිසා ඔබ යන්න ඕනි තැනක් ගැන තමයි මේ කියන්නේ. ඒකට හේතුව තමයි සමනේ ලංකාවේ අපිට ආයුර්වේදී ප්‍රතිකාර ක්‍රමවල පහසුව සහ එහි ගුණාත්මක බව වැඩිපුර දැනෙනවා වැඩි. ඉතින් ඔබ යන්න සක්‍ය පාරම්පරික ආයුර්වේදී රෝහල මාතරට. අපිට පුළුවන්කම තියෙනවා වෛද්‍ය කුෂාන් අමරසේකර වෙද මහත්මයා මුණ ගැහෙන නියමුත්තර බෙහෙත් බඳර තමයි ඒ තමන් මේ රෝගී තත්ත්වයන් ප්‍රතිකාර කරන්නේ. දුරකථන අංකය මතක් කරමු.
1: ඔව්, 0719 6697 0719 6697
0: 0412 244 933.
1: අපිට ඉතින් තවම මේ හින්ට් එක ගැන ආය මතක් කරන්න ඕනේ. දෙකෙන් පස්සේ මතක් කරන්නම් හොඳට පිළිතුරු ලැබෙන හින්දා. එකම දෙයක් මතක් කරන්නම්, හරියට පිළිතුරු දෙකක් දෙන්න එපා. එක පිළිතුරක් විතරක් දෙන්න. පිළිතුරු දෙකක් කියලා අපිට කැමති එක තෝරගන්න කියන්න එපා. එතකොට ඉතින් අපි වැරදි එක තෝරගන්නත් ඉඩ තියෙනවා.
0: ඉතින් ඒ නිසා
1: එකක් එවන්න.
0: එකක් එවන්න.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146663 පිවිසෙන්න www.ihs.edu.lk.
3: පේපත් සමගින් මම පූර්ණි මහපුතන්ත්‍රීගේ දේශීය පොත. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශිෂ්ට කාර්යක්ෂම සේවාවක් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ මහතා පැවසීය. ඔහු ඇතුළු රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඊයේ නිරීක්ෂණය කළහ. දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමටත් දැනුහු හුවමාරු කර ගැනීමටත් මෙම සංචාරය වැදගත් වූ බවද රුසියානු ඇමතිවරයා සඳහන් කළේය. මෙලඟට පාර්ලිමේන්තුවේ සජීවීත්වය දැනගැනීම සඳහා ඊරැඳී සිටින සංජය මදුසංකපතිමනි ඔබටයි මේ අවස්ථාව.
4: දැන් ක්‍රීඩා පුවතක්.
5: වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව තමයි පාර්ලිමේන්තු විවාදයේ පැවැත්ම වෙන්නේ. ඉතින් එහිදී විශේෂයෙන්ම කරුණීය චමාත්‍යතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි මේ විවාදය ආරම්භ කරනු ලැබුවේ. එතුමන් කේ.එස්. නිශාන්ත ජයවීර නියෝජ්‍ය අමාත්‍යරයා කියා සිටියා විශේෂයෙන් ආර්ථික සංවර්ධන ප්‍රයාලට වඩා ශක්තිමත් අඩිතාරමක් එකතු කිරීම තුළ තමයි මීට පිළියම් ලබා ගන්න හැකියාව තිබෙන්නේ. ඒ නිසා වඩාත් ශක්තිමත් වූ වරායනගර ව්‍යාපෘතියකින් ආදායම් ලැබීමට සහ ආයෝජකින්ට විශ්වාසනීය පරිසරයක් නිර්මාණය කරන්න රජය කටයුතු කරන බව මෙහිදී ඔහු පෙන්වා දෙනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන් ඉන්පසු හර්ෂද සිරිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වාදයේ සහභාගී වූ කැසිටියා මහ බැංකුවේ සිදුවුණු මුදල් සම්බන්ධ සිදුවීමත් එක්ක ගෙවුණු සති කිහිපෙදී මේ තත්ත්වයට අදාළව විදේශීය සම්පත් ඒකකයට මෙහිදී කිසිදු බලපෑමක් නැති බව, ඒ කියන්නේ මේ ගනුදෙනුව කරන අදාළ අංශයක් නෙවෙයි මේ ගනුදෙනුව කරලා තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ මුදල් ශක්තිමත්ව ඉදිරි කර ගන්නට ඕනේ. ඒ නිසා වැරදි කළ පාර්ශ්වයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න කියලා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නා ලැබුවා. ඉන්පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මීට සුළු මොහොතකට පෙර විවාදයට සහභාගී වුණා. ඔහුගේ ඇසිලා ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉටු කිරීම රාජ්‍ය ආරමුණක්. ඒ කරන්නට ඕනේ විශේෂයෙන් ඩිජිටල් කරණය පිළිබඳව කතා කරා. නමුත් අද වෙලා තිබෙන මහ බැංකුවේ මුදල් පිළිබඳ වල්කීමක් නැතත් පත්‍රලා දෙන ඇතැම් වෙලාවට තියෙන සමේ තත්ත්වයන් පාලනය කරන්නේ කවද්ද? ඒ තමයි ජනතාවගේ බලාපොරොත්තුව කියන කාරණේ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා ලැබුවා. දැන් මේ පාර්ලිමේන්තු විවාදයට චතුරංග අබේසිංහ කරුණීය චමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කරනවා.
6: 10:30 මේ ගැන කතා කරනවා. කිසිදු ආයෝජකයෙක් ඇවිල්ලා නැහැ. ඒක හරි. ඒ සඳහා තමයි මේ ආණ්ඩු ආපු වෙලේ ඉඳලා මේ අනපනත් වෙනස් කරලා ඉතාමත් සංවිධිත ආකාරයේ බදුසාන දීලා දැන් අපිට සක්‍රීයව 233 මේ ලීන්ස් ඇවිල්ලා තියෙනවා. ඒවා අපිත් එක්ක සාකච්ඡා කරනවා. මේක සමස්ත වටිනාකම $4.46 billion ආයෝජන මේ වෙනකොට වරාය නගරයත් එක්ක සාකච්ඡා කරමින් ඒකේ $1.14 billion ආයෝජන වලට අපි අනුමැතිය දීලා තියෙනවා. ඒ වගේම ඉතිරි සක්‍රීය මට්ටමේ ආයෝජන 134ක් මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන වරාය නගරේ උපරිම ඵල නිර්මාණය කරපු උපරිම ඵල ලබා ගන්න මේ රජය කටයුතු කරමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ දැන් මීට කලිනුත් සාකච්ඡා වුණා. දැන් මේ ආර්ථිකය ගැන යම් කිසි හෝ න්‍යායාත්මක අවබෝධයක් තියන අය විපක්ෂයයි ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ආර්ථිකය හොඳට දුවනවා.
5: මෙයාකරෙන් තමයි පාර්ලිමේන්තු වාදයේ පැවැත්වෙන්නේ. අපි සූදානම් ඔබට ඒ උණුසුම් තොරතුරු එසෙන වාර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
3: මෙලඟට විදෙස් පුත. තම සිවිල් දීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දිනකු මියගොස් තිබේ. සිද්ධිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන ලෙසම වගකිය යුත්තේ එක්සත් අරබ එමිරාජ් බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මතුවී තිබේ. මේ නිසා එක්සත් අරබ එමිරාජ්යට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. ඉන්දිය ප්‍රමලේ ක්‍රිකට් තරගාවලයේ සහභාගි වූ තරග නවයෙන් හයක් ජය ලබා පංචාබ් කණ්ඩායම පෙරමුණගෙන සිටි. රොයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම එවැනිම තරග සංඛ්‍යාවක් ජයගෙන දෙවන ස්ථානයේ සිටි. තරගාවලියේ අවසන් ස්ථානයට පත්ව සිටින්නේ ලක්නව් සුපර් ජයින්ට් කණ්ඩායමයි. ඔවුන් තරග නවයකදී ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි. පැය පුවත්ත පමණයි. හමුවෙමු මීළඟ පැයදීත්.
1: RS Vani Kambi Navina Takshinin SLS Sahatike Samaga RS RB 500 Vani Kambi Swabhavika Vipatakata Urutudimata Taram Shaktimat RS Vani Kambi Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Vani Kambi
0: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයේ හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01416673 පිවිසෙන්න www.iihs.edu.lk. Thank you.

0: රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාට්බීට් සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා City FM
1: Pulani sapla sundari ingana kasulu kuma patela bandha pandigi
2: Hone nilu oya kohida mehe oya inne me hariye nemeyi mama yanawa shopping shopping me hariye kohida ne shop tiyenne
3: ayyone laavivente koswatta branch ekak ara tiyenne mama gedara yana gaman laavivente eken shopping karaginath yanawa oyat inne yanna laavivente nommara 316 5 koswatta battaramulla
0: නොනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හදවතට

0: දෙකයි විනාඩි හතයි වෙලා.
1: ඔව් දෙකයි විනාඩි හතයි වෙලාව අපි එකම එක වතාවයි අපේ හින්ට් එක මතක් කරේ. ඇත්තටම පිළිතුරු හොඳට ලැබෙනවා. දෙයක් මතක් කරන්න ඕනේ අපිට මේ පිළිතුරු දෙන අයට. පූර්ණිම මේ එක පිළිතුරක් දෙන්න තමයි එකක් අපි කියන්න තියෙන්නේ. අනිත් එක තමයි මේ පිළිතුර යොමු කරනකොට සමහර අය නිවැරදි පිළිතුරු දීලා තිබිලා
0: ආයෙම වෙනස් කරනවා තව එකක් කියලා.
1: ඒක වැරදි පිළිතුරක් වෙනවා. ඔබේ අයිතිය තමයි පිළිතුර වෙනස් කරන්න. හැබැයි හොඳට හොයලා බලලා වෙනස් කරන්න. මොකද නැත්තම් හරි පිළිතුර වැරදි වෙන්න පුළුවන්.
0: පුළුවන්. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්නේ මම ආයි මතක් කරන්න. ලංකාවේ විදේශ විනිමය උපයන කුළුබඩු අතරින් වැඩිම විදේශ විනිමයක් උපයන කුළුබඩු මොකද්ද කියලා තමයි අහන්නේ.
1: සමනෙන් ලංකාවේ බොහෝ භෝග තියෙනවනේ. කලින් පූර්ණිම මතක් කරා මේවා කෘෂි භෝග ගණයටත් අයත් වෙනවා කියලා. ඉතින් ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම ලැබෙන මේ කුළුබඩු වර්ගයේ මොකද්ද කියලා තමයි අහන්නේ. දැන් ඉතින් අපනයන භෝගය කියලා කිව්වත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ওই දෙක පටල ගන්න එපා. මේ ආනයන අපනයන පටල ගන්න එපා. ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන කුළුබඩු වර්ගයේ මොකද්ද? ඒක තමයි ප්‍රශ්නයක්. ඒකට තමයි ඔබ උත්තර දෙන්න ඕනේ.
0: හරි. පොඩි හින්ට් එකක් දෙන්නම් එහෙනම්.
1: ඔව්. හරි.
0: හින්ට් එක තමයි ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක වගා කරලා තියෙන කුළුබඩුවත් මේකම තමයි. එතකොට අන්න හොයා ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් නැත්තම් අපේ රටේ තියෙනවනේ දැන් ගොඩාක් කුළුබඩු.
1: ඔව්.
0: ඒවගෙනුත් වැඩිම ප්‍රමාණයක වගා කරලා තියෙන්නේ මේ කුළුබඩු වර්ගයේම තමයි.
1: එතකොට දැන් මොකද
0: නැත්තම් සමහර හිටිනු දැන් පොඩි ප්‍රමාණයක වගා කළත් වැඩිපුර මුදල් හම්බෙනවා නම් ඒක වෙන්න පුළුවන්
1: කියලා ගන්න
0: පුළුවන්. ඉතින් එහෙම නෙමෙයි මේක වැඩිම භූමි ප්‍රමාණයක වගා කරලා තියෙන්නේ මේකම තමයි.
1: සාමාන්‍යයෙන් ඉතින් කුළුබඩු වර්ගකම ඔබ හොඳට දන්නවනේ. දැන් වර්තමානයේ නම් තව අලුත් අලුත් කුළුබඩු වර්ග එකතු වෙලා තිනවා. ඒකට ඒ අවශ්‍ය කරන දේවල් තියෙනවා. කුරුඳු, එනසල්, කරාඹු නැටි, ගම්මිරිස් මේ වගේ බොහෝ කුළුබඩු වර්ග තියෙනවා. දැන් අලුතෙන්ම මේ බිරියානි මල් කියනවා. තව බොහෝ දේවල් තියෙනවා අලුත් අලුත් යුම් පියුම් කලාවට එකතු වෙච්ච දේවල්. අපි හන්නේ මේ ලාංකික කුළුබඩු වර්ග පිළිබඳ. අපේ රටට වැඩිම විදේශ විනිමය ලැබෙන කුළුබඩු වර්ගය මොකද්ද?
0: අපිට කතා කරපු ටික දෙනේ මතක් කරගෙන යමුද?
1: හරි මතක් කරගෙන යමු.
0: ටික ටික මතක් කරමු. නැත්තම් අද කෝල්ස් තියෙනවා.
1: දැන් එක තේලා තියෙනවා. අස්කිරි වල්පල ප්‍රේමරත්න අපිට කතා කළා. කමලා, වීනා, චිත්තයා, නයෝමි අතන පිරිසෙක් කරගන්නකෝ. සූර්යවැව ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා පීකේ ප්‍රදර්ශන සමග නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රියදර්ශිනි වෙක් කරගන්නට කියලා කිව්වා.
0: ඊළඟට පනතුරෙන් මාලා, නිහල්, සනේෂා ඔන්න එකතු කරගන්න කියලා තියෙනවා.
1: WhatsApp
0: එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට දබගහවෙල ජගත් කුමාර ඔන්න උත්තරයක් දීලා තියෙනවා. තන්තිරි මුල්ල දයානි කතා කරලා තියෙනවා. තිරප්පනේ ශ්‍යාමලි උත්තරයක් දීලා තියෙනවා. ඊළඟට ගොඩගම සුනිල් ජයසූරිය ඔන්න උත්තරයක් දීලා තියෙනවා. මාලාරංජනි ඔන්න උත්තරයක් දීලා තියෙනවා. පනතුරේ මාලාරංජනි නේද?
1: ඔව්
0: උත්තරයක් දීලා තියෙනවා කුරුදු කියලා. ඊළඟට පොල්ගසෝවිටින් මාලනී ඔන්න උත්තරයක් දීලා තියෙනවා. ඊළඟට ඉනෝක කතා කරලා තියෙනවා
1: දුක් ගන්නවා.
0: උත්තරයක් දීලා තියෙනවා මීරගම යමුණ කතා කරලා තියෙනවා. ගන්තුනේ මානෙල්
1: ප්‍රේමකුමාර
0: කතා කරලා තියෙනවා. ඊළඟට තෝලංගමෙන් සුමුදුවන කතා කරලා තියෙනවා. මුරටුවෙන් සංජීව, අලුවිහාරෙන් ශාන්ත,
1: මොරටු සංචිවත් එක්ක නිරෝෂි සමග කළුතරනාගොඩ ලක්ෂ්මීවත් එක් කරගන්න කියලා සංචිව අපිට කිව්වා.
0: කළුතරින් සුනිල් වික්‍රමාරච්චි කතා කරලා තියෙනවා. උරුගස් මංහන්දි ඔන්න පුෂ්පුමාර කතා කරලා තියෙනවා. ඉහළ කඩිගමෙන් සජීවනී කතා කරලා තියෙනවා. හොරණ කණන් වලින් ශ්‍යාම ඔන්න කතා කරලා
1: තියෙනවා.
0: නුගිගුඩින් ඔන්න දමිතා කතා කරලා තියෙනවා. පානතුරින් ගාමිණී පෙරේරා වට්සප් මැසේජ් එකක් දාලා තියෙනවා උත්තරේ කියලා. ගාලින් ආර්යසිංහ වට්සප් මැසේජ් එකක් දාලා තියෙනවා.
1: ඔව් තව නම් ටිකක් තියෙනවා. අපි තව ටික වෙලාවකින් කියන්නම්. මං හිතුව පූර්ණිමා පිළිතුරු ටිකත් එක්කම කියාගෙන යයිද කියලා. කමක් නැහැ. මේ අපි එහෙනම් ඊළඟ වතාවේ කියනකොට ඔබ ලබා දීපු පිළිතුරුත් එක්කම කියලා ගියාගෙන යන්නම්. මේ අය දීපු පිළිතුරු අතරේ කරඳමුංගු, ඒ වගේම කුරුඳු, එනසල්, කෝපි හිම කියලාත් තිබුණා. අපි බලමු. අනිත් වෙලාවට අපි කියමු තිරප්පනේ ශාමලී කියලා තිබුණේ කෝපි කියලා. අපි ඊළඟට පිළිතුරු කියනකොට ඔබ දීපු පිළිතුරුත් එක්කම කියන්න.
0: පිළිතුරක් හොයාගන්නත් පහසුයි.
1: ඔව්. එතකොට හරිම පිළිතුර හොයාගන්න සහ මේ විදිය අපි මේ කතා කරන ටික වෙලාවට උත්තරකත නෑමතුම් සෑහෙන සංඛ්‍යාවක් විසඳුනා එකත් මතක් කරන්න ඕනේ.
0: ඉතින් ඒ නිසා උත්තරේ දනවනම් කතා කරන්න මේ පැත්තට 0112 69 92 92
1: WhatsApp 0776 89 6 89 8

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
1: ඔබ ආයමත් ඇවිදෙන්
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
2: මතකද
3: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0776 89 6 89 8.
2: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න, ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
1: සුමధుර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
3: ආරාධනා ස්වර දෙන්න.
1: සෑම දිනකම රාත්‍රී 7:30ට
3: 89.6 89.8 දිවයින පුරා
5: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා.

0: ඔසි පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM
2: සිටි ඉන්ෆිනිටි සිත්තහසේ අසීමාන්තික රිද්මය City Infinity.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි. මුං ඇටි කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. අර්ධාපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: එදා ඇසුණුගේ මෙදා තාලෙන් විඳගන්න සිටි FM හැඩකාර හැන්දෑව.

0: මුල සිට
1: ඔබටමේ ආරාධනා
2: එක දිගට පැය දෙකක් සතියේ දිනවල සවස 4ට සිටි FM අහන්න.

0: ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන එකට කලාවක් තියෙන්න ඕනේ. අපි කලාවත් එක්ක ජීවත් වෙනකොට තමයි ජීවිතේ රහ අපිට හොඳට දැනෙන්නේ. ඉතින් ඔබේ කලාවට ගැළපෙනම විලාසිතාවන් අරගෙන ඔබ යන්න ලාවිවෙන්තේ වෙත. ඉතින් ඔබට ගිහම ඔබේ රූ සපුවට ගැළපෙන කවුරු හරි දැක්කම ආවනේ කොහෙන්ද මේක ගත්තේ කියලා හිතන තරමට අහන තරමට අපුරු විලාසිතාවන් ඔබට ඉතින් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා විදේශීය සම්මාන වලින් පවා පුදුම් ලැබපු ලාවිවෙන්තේ වෙතින් ඔබේ කලාවට ඔබේ ජීවත් වීමේ කලාවට ගැළපෙන විලාසිතාවන් තෝරගන්න 0.77.135.99 ඇමතුමක් දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතිරි කරන්න නම් අපි තියාගන්න ඕනේ ප්ලෑන් එක. හැබැයි අපේ තියෙන ප්ලෑන් එකකට ඉතිරි කරන්න ඔබ හිතන් ඉන්නවා නම් ඒ තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අයම් ඉතුරු මිතුරු account එක. තරුණයේ ඉන්න යූත් එකේ ඉන්න ඔබට මට හැම කෙනෙක්ටම අනාගතයේ තියෙන හීන හැබෑ කරගන්න නම් ඉතිරියක් අවශ්‍යයි. ඒ නිසා ආයෝජනය කරන්න ඉතිරි කරන්න හොඳ තැන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ NSBI මිතුරු මිතුරු account එක කොහෙවත් තියෙන යූත් එකට නියමිතම set වෙන account එකක් තියෙන නිසා ළඟම තියෙන NSBI බැංකුවට ගිහලා අපිට පුළුවන්කම තියෙනවා අයම් ඉතුරු මිතුරු account එකක් open කරන්න. වෙලාව 2:25.
1: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: RTFM
1: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-676-444 071-676-444 ලක්ස්රෝ ඔටෝ හෝස් ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් Facebook පේජ් එකට පිවිසෙන්න.
2: රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාඩ්බීට් සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM.

0: දෙකයි විනාඩි 34යි. දෙකයි විනාඩි 34යි වෙලා විසෙනා.
1: ඔව් පුණිම අපි නම් ටිකක් කියාගෙන යමු. ඒ අතරේ කලින් අපිට කතා කරපු කෙනෙකුගේ මේ රුවන් ෆැෂන් එකෙන් තමයි අපිට කතා කරලා තිබුණේ WhatsApp message එකක්. කොහෙද මේ මීගමු පිටිපන රුවන් ෆැෂන් එකෙන් අපිට ටෂීලාට තමයි මැසේජ් කරලා තිබුණේ එක් කරගන්න කියලා. අද මේරියන්ගේ උපන්දිනය කියලා තිබ්බා. මේරියන් සුබම සුබ උපන්දිනයක් වේවා. දැන් රුවන් ෆැෂන් එකේ හැමෝම සුබ පතරණ තියෙන නේද? ගෙදර අයත් සුබ පතන්න ඇති. ඉතින් අපිත් මේරියන්ට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා. දැන් ඉතින් අපිට කතා කරපු අයගේ නම් ටිකක් කියාගෙන යන්නම්. තව බර්ත්ඩේස් නම් කීපයක් තිබුණා. අපිට හම්බ වුණාට පස්සේ අපි ඒ ටිකත් කියන්නම්. මීගොඩ කාන්තිගේ පිළිතුර කුරුඳු කියලා තමයි තිබුණේ. පිළිතුරම දීලා තිබුණා. මේ දැන් නම් කියන හැමෝම කුරුඳු තමයි පිළිතුරු දීලා තියෙන්නේ. ගම්පා පද්මිනි දංකොට්ටුවේ නිලානි WhatsApp එකෙන්, ජයලිනෝ කත WhatsApp පිළිතුරක්, මාදිපොල මාතලේ මාදිපොල ශාන්ත ධර්මසිරිගේ පිළිතුරු නම් ගම්මිරිස්, රදාවඩුනේ සරත් කුමාර. මේ හැමෝම කුරුඳු කියලා තමයි පිළිතුරු දීලා තිබුණේ. මේ දැන් මේ අයගේ පිළිතුරු බලමු.
0: අභිපස්සෙන් චාන්දනී කතා කරලා තියෙනවා, උත්තරේ කුරුඳු කියලා තමයි දීලා තියෙන්නේ. හලාවත විජේරත්න
1: හලවත පම්බල
0: පම්බල විජයරත්න මහත්මයා ඔන්න කතා කරලා තිනවා. උත්තරයක් දෙන කුරුඳු කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. බුලත් සිංහලෙන් චන්ද්‍රකාන්ති එනසල් කියලා උත්තරේ දීලා තියෙනවා. මුරුන්තුඩුවෙන් තමරා පහ ඔන්න කුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. මහ කැකිලාවෙන් විජේසිංහ කුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. කඩවත චන්ද්‍රසිරි පෙරේරා ඔන්න උත්තරේ කුරුඳු කියලා දීලා තියෙනවා.
1: ටිකක් වෙනස් නමක් ගමක් නේද? අනුරාධපුර ගල්කුළම තෛරිමඩුව.
0: අන්න තෛරිමඩුව. ධර්මා දසනායක උත්තරයක් දීලා තියෙනවා.
1: ගම්මිරිස්.
0: ගම්මිරිස් කියලා. ඊළඟට
1: බටේපොල.
0: බටේපොල චන්ද්‍රලාල් කුමාරසිංහ කතා කරලා තියෙනවා. අනුකුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. මහව චින්තක සම්පත් උන්න කතා කරලා තියෙනවා. WhatsApp පැත්තට මැසේජ් එකක් දාලා තියෙනවා. හුංගම ස්ටැන්ලි ඒකනායක. ඊළඟට කොටුකුඩ ආනන්දත් WhatsApp එක පැත්තට උත්තරයක් දීලා තියෙනවා. කුරුඳු කියලාම තමයි උත්තරේ දීලා තිබුණේ.
1: ඔව් ඔව්.
0: ඊළඟට රුක්මලේ
1: අංගම් පිටියේ පියරත්න කතා කරා. අපිට අද මුණුපුරාගේ උපන්දිනය කියලා කිව්වා. විමුතු හිමන්සන. විමුතු හිමන්සන අද උපන්දිනය නේද? ඉතින් පවුලේ හැමෝම සුබ පැතුවා වගේ අපිත් ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පැතුම් එක් කරනවා. විමුතු හිමන්සන තමයි අපිට මේ උපන්දිනය සමන්වනවා කියලා. රුක්මලේ අංගම් පිටියේ පියරත්න කියලා තිබුණේ. දේවමුල්ලේ රත්නසිරි ගමගේ පිළිතුරු දීලා තිබුණා. වැලිවේරේ රංජිත් උඩවත්ත කිව්වේ පොල් කියලා. පොරුව දණ්ඩේ කාන්ති කියන්නේ කුරුඳු කියලා. පුලතිසිගම සෙනවි රත්න බන්න පිළිතුරු දීලා තිබුණේ ගම්මිරිස් කියලා.
0: ඊළඟට තව තියෙනවා, තව තියෙනවා, මතක් කරන්න ඕනේ. මුල්ලේගම පද්මිනී ජයතිලක කතා කරලා තියෙන උත්තරේ
1: දෙන්න තව නමක් තියෙනවා.
0: උරගහරංජනී ඔන්න කුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. මුල්ලේගම පද්මිනී, පද්මිනී ජයතිලක උත්තරේ ගම්බිරිස් කියලා දීලා තියෙනවා. බෙන්තුර කරුණාතිලක උත්තරේ දීලා තියෙනවා කුරුඳු කියලා. හබරද්දුවේ කාන්ති දීලා තියෙන තේ උත්තරේම තමයි. පොල්ගහවල ගිහන් කතා කළත් කුරුඳු කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. ඇම්බලිපිටියෙන් ඉන්දිකා කතා කරලා තියෙනවා.
1: WhatsApp
0: මැසේජ් එකක් දාලා තියෙනවා. උත්තරේ ගම්මිරිස් කියලා තමයි දීලා තියෙන්නේ. ගම්පහ ප්‍රියදර්ශනී ඒත් WhatsApp මැසේජ් එකක් දාලා තියෙනවා කුරුඳු කියලා.
1: පලාපත්තල බලදේව.
0: බලදේව මහත්මයා ඔන්න උත්තරයක් දීලා තියෙනවා කුරුඳු කියලා. ඇලගමුවේ ලයිනල් මහත්මයා ඔන්න කුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. බතර මුල්ලෙන් බණ්ඩාර කුරුඳු කියලා උත්තරේ දීලා තියෙනවා. දෙල්ගොඩ ජයනා තෙන්සල් කියලා උත්තරේ දීලා තියෙනවා. මේ අර ළඟ ළඟ තියෙන මේ කුළුපටු වර්ග කිහිපයක් වටේ තමයි
1: මේ ටික කියන්නේ. ඔව්. ඒ වගේම දෙල්ගොඩ ජයනා තද කුරුඳු එනසල් කියලා පිළිතුරු දීලා සත්ත්ව විදුරංග පුතාගේ උපන්දිනය කිවෝ. උපන්දින දෙක තුනක්ම ආවා. සත්ත්ව විදුරංගටත් අපි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා. ඒ වගේම අද දවසේ උපන්දින සම්මරණ හැමෝටම ඔන්න මේ වෙලාවේ පොදු සුබ පතනම් හැමෝටම සුබම සුබ උපන්දිනයක් වේවා. තිරප්පනේ මොහාන් ඇතුළු පිරිස වෙනද අපිට මැසේජ් කරන WhatsApp මැසේජ් කුරුඳු කියලා පිළිතුරු තියෙන හැමෝම එක් කරගන්නවා. තුම්මෝදර චමත් උද්දකත් කුරුඳු කියන්නේ, තම්මන්නවටියේ වීරසේන කියන්නේත් කුරුඳු කියලා. ඔන්න දැන් නම් හුඟක් කිව්වා.
0: ඔව්. ඉතින් ඔය දැන් උපන්දින මතක් කරපු නිසා සේනානි මම කියන්න උපන්දින වලට දැන් තෑගි ගන්න යන්න ඕනේ නිකොහෙට හරි.
1: ඔව්.
0: ඒ නිසා තේ තියෙන ගානට හිතේ හැටියට ඔන්න තෑගි ගන්න යන්න තැනක් තියෙනවා. ඒ තමයි කසාගල ග්‍රීන් සුපර්.
1: හා.
0: ඔබට පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් වෙත ගිහිල්ලා ඔබේ හිතේ තියෙන බඩු ලිස්ට් එකත් අරගෙන තෑගි ගන්න මොන හරි තියෙනවා නම් ඒවත් අරගෙන ඉතින් අතේ තියෙන ගානට වැඩි කරගන්න. හේතුව ඇයි දන්නවද? රුපියල් 25,000ට වැඩි බිල්පතක් ඔබ දැම්මත් එහෙම ඔබට ප්‍රවාහනයත් නොමිලේම ලැබෙනවා. ඒ වගේම තමයි අඩුම මිලට ඔබට බඩු ලිස්ට් එකක් ගන්න යන්න පුළුවන් තැන තමයි ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. නරම්මල ගනේමුල ගම්පොල මාතලේ කඩුවෙල අතුරුගිරි කියන නගරවල ශාඛාවන් තියෙනවා. දුරකථන අංකය 0112 804 12. ඔය අනාතර වාරේ වාහනයක් ගන්න අපි හීන දැක දැක ඉන්නවනේ නේද? සමහරෙන් අතේ තියෙන මුදල් වලින් අපි ගොඩක් වෙලාවට පුංචි හරි මුදලක් ඉතුරු කරන්න බලනවා කොහොම හරි වාහනයකුත් ගන්න. ඉතින් වාහනයකුත් ගන්න හිතාගෙන ඉන්නවා නම් කළුතර ප්‍රේස් මහගෙදරටම යන්න. කිසිම රස්තිය දුව නැතුව ડોකියුමන්ට් ඔක්කොම අතට හදලා කරලා එක දවසින් ඔන්න ඔබේ වාහනේ ගෙදර අරන් යන්න පුළුවන්කම තියෙනවා. 0777-400-500 දුරකථන හරි 0775-400-500 කියන දුරකථන අංකයට කෝල් එකක් දීලා විස්තර දැනගෙන අදම යන්න. ලස්සනට අඳින්න අපි හැමෝම කැමතිනේ. ඉතින් ඒ නිසා ලස්සනට අඳින ඔයාට ගැළපෙනම සහ වෙනස්ම විදිහේ යුනික් විලාසිතාවන් ගන්නවා නම් ඔබ ලාවිවෙන්තේ වෙතම යන්න. ලාවිවෙන්තේ කියලා කියන්නේ ලංකාවේ ඉන්න හැඩට අඳින්න කැමති ඕනෑම කෙනෙක්ට හොඳම විලාසිතාවන් දෙන තැනක්. ඉතින් ඒ නිසා ඊට අමතරව ගාව තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා ඔබේ සමේ සෞඛ්‍ය ගැන. බොඩි වොෂ්, හෑන්ඩ් වොෂ්, ෆේස් වොෂ්, ෂැම්පෝ, කන්ඩිෂනර්ස් මේ හැම දෙයක්ම ඔබට ලාවිවෙන්තේ විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ හදිසිය මතක් කරගෙන යන්නේ මේ දේවල් ඔබට වැදගත් නිසා. සෙත් ආයුර්වේදික ගැන මතක් කරන්න ඕනේ. ඔබේ ඇස්වල තියෙන දෝෂ තත්ත්වයන් කල් බලබල කල් ඇර ඇර ඉන්න එපා. මේ කාලේ වෙනකන් ඉන්නවා, මේ මාසේ නම් බෑ, ඊළඟ මාසේ කරනවා, දැන් අවුරුද්දත් පහු වුණානේ, අවුරුද්දට වියදම් වුණානේ, ඔය වගේ දේවල් කියන්න එපා. යන සක්‍ය පාරම්පරික ආයුර්වේද රෝහලට නියපොත්තර බෙහෙත් බඳර තමයි ඔබේ ඇස්වල තියෙන රෝගවලට නිසි ප්‍රතිකාර කුෂාන අමරසේකර අපේ වෙද මහත්මයා කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට කිසිම අපහසුතාවයක් නැතිව ප්‍රතිකාර සඳහා යොමු වීමේ හැකියාවක් තියෙන නිසා මතක ඇතිව මෙන්න මේ කියන දුරකථන අංකයට කෝල් එකකුත් දෙන්න. 0761-96-6097 එහෙමත් නැත්නම් 0742-24-43-933 මෙන්න මේ කියන දුරකථන අංකවලට කතා කරලා අපිට පුළුවන් ඇස්වල තියෙන රෝගී තත්ත්වයන්ට බෙහෙතක් හේතක් කරගන්න.

0: සතුටින්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි.
1: සතියේ දින පහම උදෑසන 7ට.
2: නොයනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය අකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය අකඩමිය.
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
6: 9.6 FM 89.8 දිවයින පුරා
7: සික්.

0: ලස්සන්ට අඳින්න කැමති ඔබට, ලස්සන්ට ජීවත් වෙන්න කැමති ඔබට ගැලපෙනම තැන් තමයි ලාවිවෙන්තේ කියලා කියන්නේ. ලාවිවෙන්තේ වෙත යන්න ක්ලාසික් ක්ලාසි එලිගන්ට් ලුක් එකකට ප්‍රමිතියෙන් උසස් ඇඳුම් ගන්නවන ලාවිවෙන්තේ වෙතම යන්න ඕනි. ඔබ සුන්දර රූ සපුවට යුනික් විලාසිතාවන්, යුනික් පෙනුමක් කරගන්න ලාවිවෙන්තේ වෙතම යන්න.
1: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි, කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි, පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි, සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
2: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දැයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
1: විගමනික නවෝදය
2: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න, යෝජනා, මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
1: රටට වටින රන් දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
3: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටී FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
4: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුට් ලුකින්
6: දෙන් වොට් ෆෝර් මී.
1: ඉදා ඇසුණු ගී මිදා තාලෙන් විඳ ගන්න සිටි FM හැඩකාර හැන්දෑව.

0: හඳු පාමුද සිට
1: එක දිගට පැය දෙකක් සතියේ දිනවල සවස 4ට සිටි FM අහන්න.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: පැයපොත් සමගින් මම පූර්ණ මහපුතන්ත්‍රීගේ ප්‍රථමයෙන් දේශීය පොත. ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවේ මේ වෙන විට තතු දැනගැනීම සඳහා ඉරදී සිටින අප මාධ්‍යවේදී සංජය මදුසංගමතුමිනි අපට අවස්ථාව.
4: ආයිබෝන් පූර්ණමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද හොරා කීපයක් මේ වනට වාද කරමින් තිබෙන විශේෂයෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ලබා ගන්නා උත්තීර්ණ පිළිබඳ සංයෝග පිළිබඳව පාර්ලිමේන්තු වාදය පැවැත්වෙනවා. එතන විශේෂයෙන් ආර්ථික මර්මස්ථානයක් විදිහට කොළඹ වරාය කොහොමද සක්‍රීය ආර්ථික දායකත්වයකට ගේන්නේ කියන කාරණය ගැන තමයි මේදී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කරමින් ආර්ථික ස්ථාපනත්වයට අවශ්‍ය සම්පාදනයන් ඉටු කිරීමට රජයේ නියෝග වලින් බලාපොරොත්තු වෙනවා. එනිසා විශේෂයෙන් වැඩි මුදලක් ලංකාවට ගේන්න, ලංකාවේ රැකියාව වැඩි කරන්න, එවැගේම තරුණ අතර රැකියාවන් ගෙනියන්න, සහ ව්‍යාපාර පුළුල් කරන්න මේ ව්‍යාපෘති තමත් වැඩගත් බව තමයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේ අදහස් පළ කළේ. රෝහිත අබේකුණරත්න මහතා පාර්ලිමේන්තුව අතර සහභාගී වන ඔකයා සිට මේ ව්‍යාපෘති ගෙනදී මම තමයි රාජ්‍ය අමාත්‍යවරයා හිටියේ. එවකට වත්මන් රජයේ විපක්ෂයෙන් දැද්දී මේ විවේචනය කළා. මේ ක්‍රියාවලිය කරන්න බැහැ කියන කාරණය තමයි ගොඩක් වෙලාවට කිව්වේ. නමුත් අද රජයක් විදියට මේ ගන්න ක්‍රියාමාර්ගෙන අගය කරනවා. ඉතින් මේ තමයි වැඩගත් වෙන්නේ ආර්ථිකයට. ඒ නිසා කොළඹ වරාය නගරයේ සක්‍රීය කරමින් එහි ආර්ථික ජනනය කිරීමට පිටුවහල් වෙන ක්‍රියාමාර්ග වගේ මේ ශක්තිමත් කරන ගන්න පේවරන් පිළිබඳවත් මන්ත්‍රීවරයා මෙහිදී දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවේ ඉටු කරනු ලැබුවා. විශේෂයෙන්ම ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ගේන්න පුළුවන් ව්‍යාපෘති වැඩි කරන්න ලෝකයේ රටවල් වලට ලංකාව තුර ආයෝජනය කරන්න පුළුවන් පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාවය වැඩගත් කියන කාරණය තමයි පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරන්නේ. මේ එහි සජීව තොරතුරු
5: අපි උත්සාහ කරනවා මෙන්න මේ දේවල් වළක්වගෙන ඉදිරියේදී කටයුතු කරන්න. එතකොට රට ඇතුලේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් අපේ දේශපාලන අඩුවක් හෝ එමෙ නැත්නම් අපේ මැතිවරු ඇමතිවරු එමෙ නැත්නම් මුදල් අමාත්‍යාංශයේ අපේ ඇමතිවරුන්ගේ දූෂණ හෝ වංචාවක් නෙවෙයි රට ඇතුලේ යම් යම් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය වල යම් අඩුපාඩුවක් බව කියමින් අපි ඉදිරියේදී මේ රට යහපත් විදිහට කළමනාකරණය කරමින් අවශ්‍ය ආර්ථික වර්ධනය රට ලක්පත් කර දෙන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා කියන මතක් කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා.
4: ස්තුතිය ඔබතුමන්ට. ඊළඟට ඒ අඩේක්කල නාදන් ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමන්ට.
6: නන්දි තලමේ දාංගම් මුරුපිනේ. නේටේ දිනම් තමිල්නාඩු තේරුදලයි சந்தித்து முதலமைச்சராக
4: சேலம் ரெக்கலான மந்திரிவரை தமாய் தான் தமிழ் பாஷாவின் பார்லமெண்ட் ஆமந்திரணை கரண உத்தரப்பலாத நியோஜனை கரண மந்திரிவரை விதிரத்தின் மேதமாய் ஆர்த்திய கமிஷன் சபா வராய் நகரே பிளவந்த பார்லமெண்ட் திவாதே வாத்மன் தத்துவ அதிசிஷின் சவச துணை திஹட ஆரம்பிட்டு நியமித்தோ திபெனோ மகாபங்குயே பகந்தாகாரி சிதோனு மூல அக்கிரமிக தாப்பில பந்தவ பக்ஷே மசின் இல்லப்புலா விவாதே அப்பசர துணை திஹட ஆரம்ப கிரீமிட்டத் நியமித்தோ திபெனோ அபசூதனம் ஒபட்டே உணுசும் தொரத்துரு எசன வார்த்தா கரண கரண மம சஞ்சய் மது சங்கமுத்துமுனி ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
3: දේශීය පොත. ජාතික අපරාධ සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 අතර කාලය සඳහා එය සකස් කර තිබේ. 2030 වසරවල විට වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය පැමිණීම හි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපාය මාර්ග රාමුවක් ඉන් සපයනු ඇත. අපනයන තරගකාරීත්වය වැඩි දියුණු කිරීම සහ අපනයනේ මූලික කරගත් තිරසන ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවයක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒ ඉකුත් වසරේ අයවැය මගින් යෝජනා කර තිබිණි. විදේශ පුත. තම නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරානයට දැඩි ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. හෝමු සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු නෞකා ඉලක්ක වුවහොත් ඉරානයට ක්ෂණිකව ප්‍රහාර එල්ල කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. මේ අතර ඉරානය ප්‍රකාශ කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමරිකා යුද නැවකට පහර දුන් බවයි. මේ පැය ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවන දිනේ වන අද සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායමට සිළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දෙවන ඉනිම ක්‍රීඩා කරන දඹුල කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා සිටි. ප්‍රථම ඉනිමට එම කණ්ඩායම කඩුලු 9කට ලකුණු 222ක් ලබා ගත්තේය. පැය පොත්ති පමණයි. හමුවෙමු මීළඟ පැයදී.
1: RS One Company නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 One Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS One Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS One Company

0: City FM.
1: මීගව් මීගව් මීගව් මීගව් මෝ නගින් මිස් නගින් මිස් කොඩ ටිකට් ගන්න ටිකට් ගන්න.
2: ලාවි වෙන්ත යන ටිකට් එකක් දෙන්න.
1: මොකක්? මේක මීගමු යන්නේ. ගන්න මිස් ටිකට්.
2: හරි ඉතින් මට ලාවි වෙන්ත යන ටිකට් එකක් දෙන්න.
1: මේ මිස් වැරදි බස් එකකට නැගලා තින්නේ. මේක යන්නේ මීගමු වලට.
2: හරි ඉතින් මට ලාවි වෙන්ත යන මීගමු ටිකට් එකක් දෙන්න.
1: ආ එහෙමද? කලින් කියන්න තිබුණානේ. මෙන්න මිස් ටිකට්.
2: ලාවි වෙන්ත මීගමු.
3: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
4: ඔබ ආයමත් ඇවිදෙන්
3: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
4: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
5: මතකද
3: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0777 89 6 89 8
5: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
6: 89.6 89.8

0: City FM.
1: නොලවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාට්බීට් සතියේ දින පහේම දහවල් එකට
2: FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM.

0: තුනයි විනාඩි හතරයි වෙලාව.
1: එකන්නේ අද හාර්ට්බීට් එකේ අන්තිම පැය තමයි අපි ආරම්භ කරේ. ආරම්භ කරනකොටම දුරකථන සංඥා නිකුත් කරනවා. කමක් නැහැ, ටික වෙලාවක් ඔබට ඉන්න වෙනවා.
0: මොකද අපිට කතා කරපය ගොඩක් ඉන්නවා.
1: ඒ වගේම අපි මේ මතක් කරන්න තෝනේ පූර්ණිමා මේ හින්ට් එක මතක් කරේ නැහැ හුඟක් වෙලාවකින්. හින්ට් එක මතක් කරගෙන යමු.
0: හරි, අද අපේ ප්‍රශ්නේ තමයි ලංකාවට වැඩිම විදේශ විනිමයක් අරගෙන එන කුළුබඩු වර්ගය මොකද්ද කියන එක. අපි අර මේ සේනානි මුලින් කතාවක් පටන් ගත්තනේ, වැඩිය සැර කන්නේ නැහැ මෙහෙමයි කියලා. එතකොට දැන් මේ කියන්න යන හින්ට් එකත් එක්ක ඔබ කල්පනා කරයි කොහොමද උත්තරේ වෙනස් වෙන්නේ කියලා. මම දෙන යන හින්ට් එක තමයි මේක වැලක් විදිහට තමයි
1: හැදෙන්නේ.
0: මේක වැලක් විදිහට තමයි හැදෙන්නේ. දැන් ඔන්න උත්තර කනපිට ගහන වෙලා. සේනාටත් පුළුවන් කල්පනා කළ බලන්න මොකද උත්තරේ කියලා.
1: කල්පනා කරේ මොකද්ද කියලා. වැල් තියෙනවා, ගස් තියෙනවා, ඒ වගේම ගස් වැල් පටලගෙන ඉන්නවා. සහ පූර්ණිමා කියපු දෙයට අපි තව චුට්ටක් එකතු කරොත් එහෙම ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයන කුළුබඩු වර්ගය මොකද්ද කියලා තමයි මේ
0: අහන්නේ.
1: ඉතින් ඒ අතරින් දැන් අපිට කිව්වා කුරුඳු, වැනිලා, ගම්මිරිස්,
0: කෝපි,
1: පොල්,
0: ගොරකා
1: මේ වගේ විවිධ පිළිතුරු ලබා දුන්නා. දැන් බලමු පිළිතුර කොහොමද වෙන්නේ කියලා. කතා කරන 0112 79692
0: WhatsApp කරන
1: 0776 89 6 89 8.
0: ඒ අනක මම මතක තියාගන්න, ඔබ ලස්සනට අඳින්න කැමති කෙනෙක් නම් ලා විවෙන්තේ වෙතම යන්න. මොකද කියනවනම්
1: 0776 135 999 WhatsApp message එකක් දැම්මත් මොකද කියලා දැනගන්න පුළුවන්.
0: එහෙනම් අපි ඉන්න මේ පැත්තේ අපිට කතා කරන්න 0112 69 92 ට වුණ ආයෙම මතක් කරා.

ලංකාව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්විලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී. ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන් විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට. දෙමාපියනේ, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.

වෙලාව තුනයි විනාඩි 17ක් වෙනවා දැන්. මේ මතක් කරන්න යන්නේ අපි අපේ හැම දෙයකටම වැඩිය රැකගත යුතු, අපි අපේ හැම දෙයකටම වැඩිය පරිස්සම් කරගත යුතු දෙයක් ගැන. සමහරවිට ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙන අපි කැමති නැහෙනේ. ඒකට හේතුව තමයි එක්ක ඔෆිස් යන විදිහක් නැහැ. නැත්නම් ඒ වෙනුවෙන්ම නිවාඩු දාලා සතියක් විතර ගෙදර ඉන්න වෙනවා. ඉතින් එහෙම කරගන්න ඕනේ නැහැ. ඔබේ ඇස්වල තියෙන රෝගවලට කල් බලා ඉන්නේ නැතිව, කල් ඇරෑර ඉන්නේ නැතුව ඔබට පුළුවන්කම තියෙනවා. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර වෙද මහත්මයාව හමු වෙන. ඔබ යන්න ඕනේ සක්‍ය පාරම්පරික ආයුර්වේද ලෝහලට. එතනට ගියහම ඔබේ නියපොත්තර බෙහෙත් බඳලා ඔබේ ඇස්වල තියෙන රෝගවලට නිසි ප්‍රතිකාර කරන්න එතුමන් සැදී පැහැදී ඉන්නවා. මෙන්න දුරකථන අංකය 0719 6097 0421 22

0: විසිහතරයි නවසේ 33 මෙන මේ කියන දුරකථන අංකවලට කතා කරලා ඔබට පුළුවන් ඇපොයින්ට්මන්ට් එකක් දාගෙන වෙද මහත්තයව මුණ ගැහෙන්න.
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: Y'all remember the name? Billionaire. Back once again with Run Dare.

ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071 0666 444.

0: හවස 3:28 වෙලාව.
1: එහෙනම් හුඟක් පෙළ ගැහිලා තියෙනවා.
0: නැවතුමක් නෑ, අපිට රිසීවර් එක තියාගන්න වෙලාවක් නෑ.
1: ඒ වගේම දැන් ඇත්තටම තම කතාව නම් ලියලා ලියලා ඇඟිලිත් රිදෙනවා. තව දෙයක් කියන්න ඕනේ පූර්ණිමා, මේ සමහර වෙලාවට මේ කියන පිළිතුර හරිම පිළිතුරද කියලා හිතන්න. ඒක පාට නිකන් අර
0: පූර්ණිමා
1: හින්ට් එකක් දුන්නා විතරයි ඔන්න මාරු කරගත්තා. හැබැයි ඉතින් මාරු කරනකොට පොඩ්ඩක් හිතලා බලන්න ඒකද හරිම පිළිතුර කියලා.
0: ඔව්, මොකද දැන් ළඟම ළඟම උත්තර තියෙන විදිහකුත් නැහැ.
1: විදිහකුත් නැහැ. හැබැයි සමහර වෙලාවට පිළිතුරු පටලගෙනත් තියෙනවා. කොහොමුණත් පොඩ්ඩක් බලන්න මේ කියන පිළිතුර ගැන ආයෙත් හිතලා කියන්න. කතා කරන කෙනා ඉන්නේ මෙන්න මේ නම් ටික කියාගෙන යන්නම්. එක්කෙනා දෙතුන් සැරේ කතා කරානේ. ඉතින් එක්කෙනෙක් එක වතාවක් විතරක් කතා කරන්න අපි අනිත් අයටත් chance එක ටිකක් දෙමු නේද?
0: දෙමු.
1: WhatsApp එකේ කොටගොඩ ආනන්ද කුරුඳු කියලා තියෙන බණ්ඩාරගම මැදගම ඉන්ද්‍රාණි ගම්මිරිස් පිළියන්දල චරකනිනි සංසලා මාතරමා කඳුරේ කාන්ති මේ දෙන්නම කුරුඳු කියලා තියෙන්නේ. බුලත් කොහොපිටේ චාන්දනී කරාම්බු නැටි පුත්තලමේ මාලි සමග WhatsApp එකේ වැලිගම ස්ටැන්ලි කුරුවිට නන්දන මේ තුන්දෙනාම කියලා තිබුණේ කුරුඳු කියලා. WhatsApp එකේ කැගල රන්දිනි සාදික්කා කියනවා, කඩිගමුවේ ඩියානා ගම්මිරිස් කියනවා, WhatsApp එකේ රදාවන්නේ සඳුරු සමග ඔසඳ ගොරක, සාලිපුර දිල්මිසලන් එකේ විජේකොන් බණ්ඩාර කුරුඳු කියනවා, අඹේපුස්සේ චාන්දනී ගම්මිරිස්, රඹුක්කන සෝමරත්න කියලා තියෙන්නේ වැනිලා කියලා, ත්‍රිවිල් පාක් එකේ හැමෝම එක් කරගන්න කියලා තමයි රඹුකන සෝමරත්න ස්විප් කවුන්ටර් එකේ ඉඳගෙන තමයි අපිට කතා කරේ. මදුරාගොඩ උඩවංගුවේ නිලන්ත අහගෙන ඉන්නකොක්, බාගොන්නේ කරුණාතිලකගේ පිළිතුර ගම්මිරිස්, අම්පාරේ නිලන්ති පද්මකුමාරි සහ හසලක ජානකී කියලා තියෙන්නෙත් ගම්මිරිස් කියලා තමයි පිළිතුර.
0: පුත්තලමේ මාලි කතා කරලා කරාඹු නැටි කියලා උත්තරේ දීලා තියෙනවා. රත්නපුරෙන් සුභද්‍ර කතා කරා, කෑගල්ලෙන් රංජිත් කතා කරා, ඊළඟට පහලගමින් සෝමරත්න කතා කරා, ඇලගමේ ලයිනල් කතා කරා. හැම කෙනෙක්ම දීලා තියෙන්නේ ගම්මිරිස් කියලාම තමයි උත්තරේ. ඊළඟට ගොඩිකවෙලින් කතා කරලා තියෙනවා ඉන්ද්‍රාණි, උත්තරේ දීලා තියෙන ගම්මිරිස් කියලා. ග්‍රෑන්ඩ් පාස් වෙලින්
1: සංගරදාස
0: ඔන්න වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා තියෙනවා සාදික්කා කියලා. කිඹුල පිටියේ මල්කාන්ති වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා තිනවා ගම්මිරිස් කියලා. නුගේගොඩ
1: දමිතා
0: කතා කරලා උන උත්තරයක් දීලා තිනවා ගම්මිරිස් කියලා. බඳුරගොඩ නානායක්කාර කුරුදු කියලා උත්තරේ දීලා තිනවා. මිනුවන්ගොඩ ගංගා වැනිලා කියලා උත්තරේ දීලා තිනවා. හොමගම නන්දිනී වසාවාසි කියලා. ගලහෙන්
1: අරුණ
0: කතා කරලා ඔන්න කියලා තිනවා උත්තරේ ගම්මිරිස් කියලා. අනුරුද්ධ කතා කරලා තිනවා කුරුණෑගලේ. එතකොට සාධික කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. ගිරිවුල්ලෙන් යසිරු ඔන්න උත්තරයක් දීලා තියෙනවා ගම්මිරිස් කියලා. මඩපාතෙන් ලක්ෂ්මි බුලත් කියලා උත්තරේ දීලා තියෙනවා. වැලිගම් පිටියෙන් චන්ද්‍රසිරි මහත්මයා කතා කරලා ඔන්න දීලා තියෙන උත්තරයක් ගම්මිරිස් කියලා. සේරුවාවිලෙන් සමරසේකර මහත්මයා ඔන්න
1: ගීතයක් අහන කැමතියි කියලා තමයි WhatsApp මැසේජ් කරලා තිබුණේ. ඔන්න දැන් නම් හුඟක් කිව්ව හොඳේ. ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන කුළුබඩු වර්ගයේ මොකක්ද කියලා තමයි අද පූර්ණිමා ප්‍රශ්නය ඇහුවේ. පහසු කරා. හැබැයි පහසු කරාම පොඩ්ඩක් හිතලා බලන්න දෙන පිළිතුර හරිද කියලා.
0: එහෙනම් අපි ඉන්නවා මේ පැත්තේ. දුරකථන අංකය තමයි 0112 69192
1: 0776 89 6 89 8 WhatsApp අංකය.

0: 89.6 FM 89.8 දිවයින පුරා City FM.
1: වාව්! ඔයාගේ ජෙනිමයි ටී-ෂර්ට් එකයි මාරම ක්වොලිටිනේ. ඒකටම හරියන ස්ලිපර්ස්. සෑහෙන වෙලාවක් යන්නේ නැති නේද මැච් කරන්නම?
2: මේවා මම ගත්තේ ලාවිවෙන්තේ එකෙන්. ලාවිවෙන්තේ එකෙන් ක්වොලිටි ප්‍රොඩක්ට් ගන්න මැච් කරන්න ඕනේ නැහැ. මොකද ලාවිවෙන්තේ එකේ හැමදේම තියෙන්නේ අපිටම මැච් වෙන විදියට. කොහොමත් ක්වොලිටි දේවල් තමයි ලාවිවෙන්තේ එකේ තියෙන්නේ.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හන හද බලා ගන්න. 89.6 89.

0: City FM. වෙලාවස 3:37. අපේ මුදල් එකතු කරන්නේ අපේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න. ඒ වගේ දේවල් කාලයක් තියාගන්න. වාහනයක් කියලා කියන්නේත් එහෙම දෙයක්. අපි කැමති නැහැනේ අපි හැමදාම බස් එකේ යන්න නේද? හැමදාම පාරේ පයින් යන්න කැමති නැහැනේ. අපි කොහොම හරි බලන්නේ රෝද දෙක රෝද තුනක් කරගන්න. තුන කොහොම හරි හතරක් කරගන්න. ඉතින් එහෙම වාහනයක් ගැන හිතේ තියාගෙන ඉන්නවා නම් ඒ හීනයට දැන් ඔබ ළඟා වෙලා නම් තියෙන්නේ ඔබට පුළුවන් ඔබේ වාහනේ හීනය හැබෑ කරගන්න කලුතුරේ ප්‍රියස් මහ ගෙදරට යන්න. ඔබ ගිහින් බලන්න ඔබේ හිතේ තියෙන වාහනේ මෙතන තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊටත් වඩා හොඳ වාහනයක් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. 0775 400 500 කියන දුරකථන අංකයට කතා කරලා මොනවද මේ දවස්වල ඇවිල්ලා තියෙන වාහන? මොනවද ගණන් මිනු මේ දේවල් මොනවද මම ගේන්න ඕනේ මේ වගේ ડોකියුමන්ට්ස් පැත්ත කොහොමද වෙන්නේ කොච්චර දවසක් යනවද ඊ හැමදේම දැනගෙනම ඔබට එතනට යන්න පුළුවන්කම තියෙනවා. අතේ තියෙන මුදලට හිතේ හැටියට බඩු ගන්නව නම් ඔබ යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. ඔබ එතනට ගියොත් එහෙම ඔබට පුළුවන්කම තියෙනවා අඩුව මිලට හිතේ තියෙන ලිස්ට් එකම ගෙදර හැම දෙයකම උඹනවද කොහොමද මේ දවස්වල ටිකක් වියදම් වැඩිනේ. ඉතින් මේ වියදම් වැඩි කාලෙක අඩු මිලට බඩු ගන්න තියෙන කොච්චර හොඳයිද නේද? ඉතින් ඒ නිසා කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න. ඔබ රුපියල් 25,000 වැඩි බිල් පතක් දැම්මොත් එහෙම ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රවාහන පහසුකම් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න. ලස්සන රඳින කැමති ඔයාට ලාවි වෙන්තේ විතින් අලුත්ම විදිහේ ලස්සන විලාසිතාවන් ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුදු කාලේ ඉවර වෙලා ඊළඟට ඉන්නේ මේ වෙසක් කාලේ, ඊළඟට පොසොන් කාලේ. ඔය හැම අවස්ථාවකටම ඔබට ගැළපෙන අපිට ඇඳුම් තියෙනවා. අපේ සංස්කෘතිය ඇඳුම් කියලා කියන්නේ වෙනම සංස්කෘතියක්, වෙනම කලාවක්. ඉතින් ජීවත් වෙන එකත් කලාවක් වෙන වෙලාවක ඒ වගේ විලාසිතාවක් අරගෙන ලාවිවෙන් තේවිතින් ඔබට පුළුවන් තවත් කලාව ජීවිතේ හැඩ කරගන්න. එහෙම යන ලාවිවෙන් තේවිත ලස්සන ඇඳුම්, යුනික් ඇඳුම් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. අඩුව මිලටත් වඩා අඩුවෙන් ඔබ වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඔන්න මිල අඩු කිරීමක් ලංකා සතුසු වෙතින් මේ වෙනකොට කෙරලා තියෙනවා. අපි නිතර නිතර මේ ගැන මතක් කරනවා. සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 190යි, සුදු සීන් කිලෝ එකක් රුපියල් 209යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අරතප්පල් කිලෝ එකක් රුපියල් 259යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ඉතින් මේ කියන අඩුව මිලටත් වඩා අඩුවෙන් ඔබට භාණ්ඩ මිලදී ගන්න ඔබ යන්න ඕනේ ලංකා සතුසු වෙත. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: අව්වට ගිහින් ඔයාගේ මුහුණත් අඳුරු පැහැගන්විලාද? එහෙනම් මෙන්න විසඳුම. බයෝ බියුටි ලංකා විටමින් C ෆේස් සීරම්. විටමින් C ෆේස් සීරම් මගින් සමපැහැපත් කර දීප්තිමත් ග්ලෝ එකක් ලබා දෙයි. බයෝ බියුටි ලංකා විටමින් C ෆේස් සීරම්.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක් වැලිගම්පිටිය ඡායල.
0: ගුරුගේ නේචපාක් වේලාව හවස 3:46.
3: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක්, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, ස්වැද්දාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරි. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් and Mayan Water Park, වැලිගම්පිටිය ජයල.

0: හිතාගෙන හිටපු සැලස් මේ පොඩ්ඩක් වෙනස් කරන්නේ මේ වෙලාවේ බදුල්ල කොළඹ බස් එකේ අපි වහගෙන යනවා කියලා තියෙනවා. ෂානි නේද නමක් දාලා තිබෙන්නේ, අපි ඩීපී එකෙන් නම
1: හොයාගත්තේ ෂානි.
0: ෂානි බදුල්ල කොළඹ බස් එකේ අපි වහගෙන යන හැමෝටම මැසේජ් කරපු එක්කෙනාටත් එක්ක හැමෝටම ඉතින් පරිස්සමින් යන්න, පරිස්සමින් යන්න අපිට උත්තර දීලා ඉවලා තියෙනවා ගම්මිරිස් කියලා. හරි එහෙනම් පරිස්සමට යන්න. දැන් ඒ අතරෙත් මැසේජ් කරනවා පේනවා මේ කියලා තිබිච්ච දේවලුත් එක්ක. ඔය ගෙනියන අය යන එන අය හරිම පරිස්සමට
1: යන්න.
0: උත්තරටත් ස්තුති. තව දවසක කරදරයක් වෙන්නේ නැති විදිහට මැසේජ් කරන්න බස් එකගෙන යන්නේ. හරි
1: හරි එහෙනම් පරිස්සමින් සතුටින් ගමන යන්න.

0: 96.6 FM 89.8 දිවයින පුරා City FM
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවර්ස් බී
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
4: ගොයකක් තියෙන යූත් එකට නියමිතම සෙට් වෙන account එක තමයි NSP IM මිතුරු account එක. ඉතින් ඒ නිසා ඔබ S වහගෙන දකින හැම හිණයක්ම හැබෑ කරගන්න නම් අපිට ඉතිරි කරපු දෙයක් තියෙන පැයි. ඉතින් ජාතියට ඉතිරි කිරීම හුරු කරපු ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත හඳුන්වලා දීලා තියෙන NSP IM මිතුරු account එකත් දැන්ම open කරන්න. open කරලා ඒ ප්‍රතිලාභ අත්විඳින්න.
5: කලම්බු 7 වල ඉන්න ඔයා කලම්බු 7 වලට ගැලපෙන්නම අඳින්න යන්න ලාවි වෙන්තේ අංක 125 ධර්මපාල මාවත කොළඹ 7 0112 335 773
6: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
3: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
6: සතිය දින පහේම උදේ 9ට
3: සිටි යූ-ටර්න් ඔබ වෙත ගෙන එන්නේ
5: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා
3: සිටි හાર્ට් බීට්
7: මේ වෙලාවේ ඉඳන් අපිට පිළිතුරු යොමු කරන්න එපා නම් ටික කියන්න හදන ඉක්මනටම සියඹලාණ්ඩුවේ ධම්මිකා ලොරෙන්සෝ හේවා සාධිකකව පොල්ගහවෙල සමරකෝන් බණ්ඩාර ගම්රිස්කිර පිළිතුරු දීලා තිනවා චරිත මදුභාෂිනී ඉන්දුසර සමග මැණිකේ රත්නායක කරගන්න කිව්වා මැණිකේ රත්නායක හොඳේ ඉක්මනට කියන්නේ කියලා ඒකත් පැටලනවා මොර්නින් නිම්මි අපිට මේ තිප්පිලි කියලා කියලා තියෙනවා ඒ වගේම රාගම ශිරන්ති කුරුඳු මාවතක මච්චල කියන්නේ තේ පිළිතුරුමයි කෑගල්ලේ සමරසිංහ වසාවාසි කියනවා හඳපාංගුඩු කාන්ති හම්වැල්ලේ ජයතිස්ස සමග ඉන්ද්‍රාණි නිතඹුවේ සපුමල් ප්‍රමෝටිස් ආයතනයේ නන්දන අකිල මල්ලි අශාන් මල්ලි ඇතුළු පිරිස මිරිගම හේමන්ත නෑ මිරිගම හේමන්ත කරඳමුගු කියන්නේ කලින් කියපු ඔක්කොම කිවේ ගම්රිස් කියලා අනුරාධපුර තලක්ෂා ගීතයක් අහන්න එක් කරගන්නකෝ අන්න බදුල්ල කොළඹ බස් එකේ ශානි ගැන අපි කිව්වා ඩෙන්මාර්ක් වලින් ප්‍රියන්ත මාකලගේ අපිට හැමදාමත් වගේ වට්ස්ඇප් මැසේජ් කරනවා මේ දවස් ටිකේ තිබුණ නෑ මැසේජ් අද මැසේජ්
4: එකක් ඔෆිස්
7: එකේ හිටියේ නෑ කියලා තිබුණ හරි ඔන්න ලංකාවෙන් පිට ඉන්න ප්‍රියන්ත මාකලගේ ඔබ අපිට ගම්රිස් කියලා පිළිතුරු දීලා තිබ්බා එහෙනම් ඔන්න එච්චරයි
4: එච්චරයි උත්තරේ තමයි මම මේ ටට්ටක් ගාල කියන නිසා උත්තරේ තමයි ගම්මිරිස් සමනෙන් කුළුබඩු ලොවේ රජු විදිහට තමයි හඳුන්වන්නේ ගම්මිරිස් ගම්මිරිස් වලින් තමයි මේ වෙනකොට විදේශ විනිමය වැඩිපුරම ලංකාවට අරගෙන එන්නේ කුරුඳු තියෙනවා හැබැයි ලිස්ට් එකේ 1-2 කියන තැන නිතර නිතර වෙනස් වෙන හේතුව නිසා තමයි දැන් උත්තරේ මාරු වෙලා තියෙන්නේ
7: මුලින්ම මේ අත්‍තරම අතේ ඇඟිලි ගන්නට අඩුවෙන් තමයි නිවැරදි පිළිතුරු දීලා තිබුණේ පූර්ණිමා වැලක් ගැන කියන්න ගිහිල්ලා පිළිතුරු ටික වැඩි වුණා ඒත් පැටල ගැත්තුවත් හිටියා හරි එහෙනම් ඉතින් මේ වගේ දේවල් අපේ රටට වටින දේවල් මේ තියෙන්නේ. එහෙනම් සතුටින් ඉන්න.
4: අපි ගිහින් එන්න. ආයෙම හෙට හම්බෙමු.
7: හෙට හම්බෙමු.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මේ පැය පුවත් සමගින් මම පූර්ණිම අපතන්ත්‍රීගේ. ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවේ අද තත්ත්වය දැන ගැනීම සඳහා ඊරැඳී සිටින අප මාධ්‍යවේදී සංජය මදුසංගමතුමනි, ඔබට අවස්ථාව.
4: හයිබෝන් පෝර්ණමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද විශේෂයෙන් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විවාදයක් පැවැත්වුණයින් පසුව අද දහවල් කාලයේදී කළ විපක්ෂයේ කළ ඉල්ලීමක් මත භාණ්ඩාගාරයේ නැත්නම් මහ බැංකුවේ සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ආක්‍රමණිකතාව පිළිබඳව විපක්ෂය විසින් ඉල්ලුම් කර සිටි ආදි විවාදයක් ලබා දෙන්න කියලා යනු පැය කමාරක විවාදයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. යනු දැන් 5:30ට මේ විවාදය ආරම්භ කරනු ලැබුවා. විශේෂණෙහිදී ගායන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා අදහස් පළ කළා. ඔකියා සිට මේ වර්තමාන තත්ත්වයත් එක්ක මූල්‍ය ගනුදෙනුව සිදු කරන ආකාරය සහ බිනිමිද භාවය පිළිබඳව රටේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කරන්න හොයන්න අවශ්‍යයි. ඒ වගේම නිශාන් කාර්යබුරු මන්ත්‍රීවරයා අදහස් පළ කළා. ඔකියා සිට මේ සම්බන්ධයෙන් පුද්ගලෙක් මියගොසින් තිබෙනවා. ඒ නිසා මේ පාර්ශ්වයන් මේ යන්න හේතුව මොකක්ද, කෙසේද සිදුනේ කියන කාරණය ගැන ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය වඩාත් ඉක්මනින් හොයන්න රජය කටයුතු කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව එදී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් පළ වුණා. කෙසේ නමුත් මහ බැංකුවත් මූල්‍ය ආයතන ලංකාවේ ප්‍රධාන ආයතන දෙය බැලුවත් මහ භාණ්ඩාගාරයත් වඩාත් විනිවිද භාවයෙන් ඩිජිටල් ක්‍රමවේදයෙන් වැඩ කටයුතු කරනවා නම් වෙන තත්ත්වයක් ඇති නොවන බව තමයි එහිදී පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් සිටියේ. දැන් මේ මොහොතේදී රජය වෙනුවෙන් ගරෝ නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමන් අදහස් පළ කරනවා. අනිල් ජයන්ත මහතා මෙලෙස පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙනවා.
5: සමාජයේ මතයක් ඇතුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ පරීක්ෂණය කරන මේ අවාසනාවන්ත විදිහට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එතන මේ එයා පැමිණිලි කරලා නැහැ. මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන නිසා වඩාත් වැදගත් වෙන්නේ මෙවැනි තත්ත්වයකදී ඒ පරීක්ෂණ අදාළ කටයුතු විශේෂ නීතියන්ත කරගෙන අවුන්ට කරගෙන යන ඒ තොරතුරු මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මතක තබාගත යුතු කාරණේ අපගේ ආණ්ඩුව යටතේදී මේක දැනගත් වහාම දින දෙකකින් අපි පරීක්ෂණය පටන් ගත්තා. හැබැයි ඔබතුමන්ලා ප්‍රශ්න කරගත යුතු වෙනවා. ඔබතුමන්ලාගේ අතීතයේ ගිහිල්ලා බලපුවම සමහර ගනුදෙනු ඩොලර් පොර නැව් වලට ගෙවපුවාද, මේ විදිහට තියෙන කිරියරක් ආනාය නේද, මේ විදිහට අරන් බලපුවාම ඩොලර් විශාල ප්‍රමාණයකින් ආන්ලා තන පරීක්ෂණ වසර ගණනාවක් සිදු කරලා නැහැ. හැබැයි ඒ පරීක්ෂණ දැන් සිදුවෙමින් යනවා. එතකොට මේ යම් කෙනෙක් අපරාධ කරලා තියෙනවා, වංචා කරලා තියෙනවා, දූෂණය කරලා තියෙනවා නම් කිසිදු සැකයක් ඇති කියා ගන්න එපා. අපේ ආණ්ඩුව යටතේදී මේ පරීක්ෂණ අනිවාර්යෙන් ඉස්ත වෙනවා. ඒ අනුව තමයි මේ පරීක්ෂණය දැනගත්තුවාම CID කාරා දින දෙකක් ඇතුළතදී ඒ අදාළ කටයුත්ත සිද්ධ කරන්න අපි මැදිහත් වෙලා තියෙන්නේ. ඒ වගේම දැනට තියෙන පරීක්ෂණවල තොරතුරුදී අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි තත්ත්වයක් තමයි. අර මම කලින් සඳහන් කරපු අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව තවදුරටත් මේ තාක්ෂණික කටයුතු, මේක තාක්ෂණය සම්බන්ධයෙන් ගැට ගැහිලා තියෙන එකක්. මොකද අපි මන් දැන් මම ඉදිරිපත් කළේ මේ තියෙන තොරතුරුවල සාරාංශයක් පමණයි.
4: ව්‍යාකරණ තමයි ගරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තු වාදයට සහභාගී වෙන්නේ. මේ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
3: මෙලඟට දේශීය පොත. ලබන වසරේදී හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරණි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය සඳහන් කළේ එහි මුඩයුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණය යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විදෙස් පොත. ඉරානයේ සිට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වූ බව එක්සත් අරාබියමි රාජ්‍ය ප්‍රකාශ කරයි. මිසයිල 4ක් එල්ල වී ඇති අතර ඉන් 3ක් බිම හෙලීමට සිගුවන් ආරක්ෂක පද්ධතියට හැකි වූ බව ඉරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙපැයි ක්‍රීඩා පුවත. ටයිර් වී කොටසේ පන්දුවාර 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වැනිදා ආරම්භේ. අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන 27 වැනිදායි. ඒ සහ බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගී වේ. පළමු වටේ තරග මේ 21 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි. පැයපොත් පමණයි හමුවෙමු මිළඟ පැයදී.
1: RS Wane Kambi Navina Takshanin SLS Sahatike Samaga RS RB 500 Wane Kambi Swabhavika Vipatakata Orutu Dimata Taram Shaktimat RS Wane Kambi Divaina Pura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Wane Kambi
0: IHS Samaga Saukhya Shrestre Obe Anagate Godanaga Ganna IHS Psychology Digital Health Sports Science Health Management Atarin Obata Sudusu Patamalawa Thoragena Kusalatawalin Purna Jatyantara Mattamin Piligat Saukhya වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.

0: හැඩකාර හැන්දෑර
1: පෙටල ලීටරක් ගහලා ගොඩාක් දුර යන්න නම් හොඳ බයික් එකක් එපේ. ඒ විතරක්ම නෙවෙයි, තෙල් කරන්න පුළුවන් බයිකයක් වෙන්නත් ඕනේ. TVS Sports 110 කියලා කියන්නේ වගේ බයික් එකක්, පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න පුළුවන්, ලංකාවේ තියෙන ලාභම බයිකයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් ඔබේ ජීවිතයේ මේ කාලේ දන්නවනේ ඉතින් පොඩ්ඩක් අපහසුතාව තියෙනවනේ. පෙට්‍රල් මිල එහෙම නේද, ලීටරයකට කිලෝමීටර වැඩි ගාණක් දුවන්න පුළුවන් TVS Sports 110 එකක් ගත්තොත් පවුලේ බර අදින්න ඔබත් එක්ක සුදුසුම සහයෝගය ලබා ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඔබත් TVS ලංකාව විතර ගියොත් ඔබටත් පුළුවන් TVS Sport 110 එකක් මිලදී ගන්න.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා. ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: මේ මාසයේ සුබසිහින සැබෑ කරගන්න සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔන්න ඔබට ආරාධනා කරනවා. ගෙවුණු වසරේ සුබසිහින දිනාගනිමින් නවීන පන්නේ මෝටර රථ ජයග්‍රාහකෙක්, මිලියන ප්‍රති ජයග්‍රාහකයන් 7 දෙනෙක් සහ ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් රැසක් බිහි වූ ආසේම නවසරෙදිත් සුබ මොහොතින් සුබ දවසක් ලොතරැයිය මිලදී ජීවිතේම සුබ කරගන්න. සුබ දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ පණිවිඩය ගේන්නේ.

0: ප්‍රතිකාර ලබා ගැනීමට මාතර ඇස්වෙද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහතා අමතන්න 07 1 96 03 97 07 1 96 03 97.
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන.
2: ඔබ ආයමත් ඇවිදෙන්න.
3: සෝභාවදේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
1: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
3: මතකද
4: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 07 1 96 06 89 8.
3: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
0: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුබෙල අතුරුගිරිය නාරම්මල ගණේමුල්ල ගම්පොළ රුපියල් 25000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනයේ නොමිලේ ලබා දෙන්න උන් සූදානම්. ඔබත් අදම යන කසාගල ග්‍රීන් සුපර් එකට වැඩිදුර විස්තර සඳහා මතන්න 01 1 2 864 012.
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
6: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
7: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
6: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
7: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
8: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් තෑගි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී.
0: අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලට හරිම දේ කරන්න නම් අපි සමහරලාට වාහනයකට ආයෝජනය කරන්න ඕනේ. හැබැයි හරි වාහනයක් හරි විදිහට විශ්වසනීය විදිහට විශ්වසනීය සේවාවක් සෝදශීලී සේවාවක් එක ගන්න නම් කළුතර ප්‍රියස් මහගෙදර තමයි යන්න ඕනේ. අංක 480 දෙකේ එක කළුතර පාර කළුතර කියලා තමයි ලිපිනේ තියෙන්නේ. එක පෙළට හරි දේ හොදම විදිහට දෙන විශ්වසනීය නාමයේ කළුතර ප්‍රියස් මහගෙදර මතක තියාගන්න. කොපි කරාට සම කරන්න නම් බෑ. ලංකාවට මේකයි කළුතර ප්‍රියස් මහගෙදර. කොයි තැනක ඉඳන් වාහනයක් ගෙනාවත් විකුණන්න එහෙම නැත්නම් වාහනයක් ගන්නවත් හරියටම කස්ටමර්ස්ලට හරිම සේවාව ලබා දෙන තැන තමයි කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. සිළුම් වර්ගයේ වාහන ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම සහ මිලදී ගැනීම සඳහා ලංකාවේ දින හොඳම තැන කළුතර ප්‍රියස් මහගෙදර. ඔබත් විශ්වාසයෙන් යුතුව අදම යන්න ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න. අංක 482 කින් එක ගාලුපාර කළුතර කතා කරන්න 07 75 400 500.
7: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
9: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
7: සතිය දින පහේම උදේ 9ට
9: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්.
3: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය වටිනස.

0: දැන්ද
1: සුබ දවසක්
2: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තැකි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
5: අත්මා ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලබා ගන්න පුළුවන් තැනක් තමයි ලංකා සතොස කියලා කියන්නේ ජාතියේ මිල තීරක අපි හඳුන්වන්නේ සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක මිල රුපියල් 279යි ලකුණුණු කිලෝ එකක මිල 149යි රතුළුණු කිලෝ එකක මිල රුපියල් 320යි අර්ථාපල් කිලෝ එකක් රුපියල් 259යි ජාතියේ මිල තීරක ලංකා සතුස
7: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: සුබ දවස
2: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තැකි
0: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
9: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
8: සතියේ දින පහේම උදේ 9ට
9: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
1: සුබ දවසක්
2: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තැගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: සිටි FM.
1: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
2: සල්ලිත් තියන. හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
1: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
2: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
1: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස්. තියන්නේ 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-666-444 071-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
3: අපි DCC පොල් සේවය. වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් DCC පොල් තේන්න තමයි.
4: DCC પરંપરા ගානකටම හොඳම දේනි දුන්නේ.
5: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා DCC.
6: රන් දහතිය විකුණාලා. රන් කහවන් පොදි බඳලා.
7: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
8: ලංකා බැංකුවෙන් රන් කහවණු
7: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
8: උපේන මුදල් ගෙන්වා ගන්න.
7: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
8: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
7: අප සමග එක්වන්ව.
8: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවණු
7: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: අහෝසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: ක්ලාසික් ක්ලාසි යුනික් එලිගන්ට් අන්කොමන් මේ ඕනම ලුක් එකකට හරියන ඇඳුම් ගන්න යන්න ලාවිවෙන්තේ කොස්වත්ත ෂොප් එකට ලාවිවෙන්තේ කොස්වත්ත 0766 0699 0767
2: හැඩකාර හැන්දෑව සිටි FM

0: Hildegard Händel.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී.
2: හොඳ ෂැම්පූ එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් නේද? මොකද එක එක ෂැම්පූ වර්ග දැන් හැම තැනම. ඒක නිසාමයි බයෝ බියුටි ලංකාවේ තියෙන දේශීය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සකස් කළ බයෝ බියුටි ෂැම්පූ එක නිෂ්පාදනය කරන්නේ.
3: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
4: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
5: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
4: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
6: රැනේ ඉකිලෙන්න ඕනේ
2: අනුග්‍රහය
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි පැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී
10: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
11: ආරාධනා ස්වර දෙන
10: සෑම දිනකම රාත්‍රී 7:30ට
11: 89.6 89.8 දිවයින පුරා
12: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන් දෙකක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතිය දින පහේම උදේ 9ට
3: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ
4: අක්ෂරෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 071 96 6097.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: 89.6, 89.8.

0: CDFM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මේ පැහැපත් ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශවකරුවන් රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමද කැපවී සිටී. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූල ධර්ම මත පදනම්ව බහුපාර්ශවීය මූලපිළිවීමක් වශයෙනි. චීනයේ ගිනිකිලි කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය ඇති. තවත් 61 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයෑන් නගරයේ පිහිටි ගිනිකිලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර 3ක වපසරයක සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩ්‍රෝන යාන සහ රොබෝවරුද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් ගබඩා දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවදානමක් ඇති කර තිබේ. මෙය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයිද වාර්තා වෙයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම් දිල්ලියේදී තරගවදී. තරගේ රාත්‍රී 7:30ට ආරම්භ වෙයි. හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා තැකි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: ගන්න.
6: ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
7: ඔබ ආයමත් ඇවිදෙන්
6: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
7: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
8: මතකද
9: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.7769696 8
8: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
0: City FM
10: the car and then

0: හැඩකාර හැන්දෑව.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
2: ඔය ටූරිසම් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ටූරිසම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මෙන්න හොඳම ඔප්ෂන් එකක්. ටූරිසම් කරන ඔයාලගේ මූලිකම අවශ්‍යතාවය තමයි වාහනයක් කියලා කියන්නේ. වාහනය මිලදී ගැනීමේදී විශ්වාසවන්ත වගකීමක් ඇතිව සමහරට පාවිච්චි කරපු වාහනයක් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන්න පුළුවන්, මේකින් ප්‍රියස්, බෙසෙල්, ෂටල්, ඇක්සියෝ වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ අංක එකේ එකම තැන තමයි මේ වගේ වාහනයක් ගන්න නම් යූස් කරපු එකක් වෙන්න පුළුවන්, ඔරිජිනල් එකක් වෙන්න පුළුවන්, ප්‍රියස් මහගෙදර ප්‍රයිවට් ලිමිටඩ් කළුතර. ඉතින් ඔබට ආරාධනා කරන්නේ වගකීමෙන් කියන්නේ සුපිරි වාහනයක් විශ්වාසවන්ත වගකීමක් සහිතව දවසින් අතේ තියෙන මුදලට අරන් යන්න පුළුවන් එකම තැන තමයි ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. 0775400500 දුරකථන අංකයට අමතන ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න.
3: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
4: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
3: සතියේ දින පහේම උදේ 9ට
4: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
5: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112864012.
2: සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර නියපොත්තර බෙහෙත් බෙද අක්ෂිරෝග සුව කරන මාතර ඇස්වෙද මහතා ඇසේ සුද ඇතිවීම, ඒ කියන්නේ ග්ලූකෝමා තත්ත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනී යාම, 46 ඇදිරිය වගේ රෝග ලක්ෂණ තිබේ නම් ඔබට ඒ සියලු අක්ෂිරෝග සඳහා නිසක ප්‍රතිකාර ලබා ගැනීමට මාතර ඇස්වෙද මහතා හමුවන්නේ පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහතා. අමතන 0716 96 03 97 0716 96 03 97.
3: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම.
6: Excuse me, do please.
7: ප්‍රේමී අරවින්දයක් වෙලා
4: සිටි heartbeat.
7: පසිමිමි හරි ආදරෙන්න දා
3: හදවතට දැනෙන්නම. සතිය දින පහම හවස එකට
4: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM.
8: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාව ඉවෙන්තේ නොම්බර 968 පන්නි පිටිය පාර පළවත්ත 0112 806 303.
2: TVS iQube electric bike එක ගෙදර තියෙනවා නම් ඉතින් සල්ලි ඉතුරු කරන මහා නිදහනයක් වගේ තමයි. තෙල්විදමක් නැතුව ඕනෑම ගමනක් යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ස්මාර්ට් එකට වැඩට යන්න, ගෙදර දොරේ එදිනෙදා ගමන්වලට කියාපු බයික් එක තමයි මේ තියෙන්නේ. අනිත් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙබෙයි, දෙන්නෙක් තාගෙන තව බඩු ගොඩකුත් දාගෙන යන්න පුළුවන්. බය නැතුව ඔබටත් ගන්න පුළුවන් විශ්වසනීයම iQube ඉලෙක්ට්‍රික් බයික් එක ගැන. මේ කියන්නේ ඉස්සරහට ඩිස්ප්ලේ එක තියෙන නිසා ආරක්ෂාවත් ඉතාමත් සහතිකයි. ඉතින් TVS ලංකාව විතර ගියොත් ඔබට පුළුවන් TVS iQube බයික් එකක් මිලදී ගන්න.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි
9: වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: අඩු මිලටත් වඩා අඩුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලංකා සතොස්සින් ලබා දෙන්න මෙන්න මිල. අර්ථාපල් කිලෝ එකක් රුපියල් 259යි, රතුළුණු කිලෝ එකක් රුපියල් 320යි, ලොකුළුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි, සුදුරුණු කිලෝ එකක්, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි, සුදු කැකුල් කිලෝ එකක් රුපියල් 199ට ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නේ. ඔබටත් ආරාධනා කරන්නේ ලංකා සතොස් ජාතියේ මිල තීරක අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ඔවුන් සූදානම් ඔබට මේ බහඬ ලබා දෙන්න.
8: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: City FM
1: Handle Car Handle
2: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-676-444 071-676-444 ලක්ස්රෝ ඔටෝ හෝස් ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් Facebook page එකට පිවිසෙන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
5: වේලා 5:10යි.
4: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් ස්වැට්ඩාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම් ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල
0: සිටි FM

0: metal.
1: City FM.
2: Handcar Handev. Satu Timman Tawasa Patanganna. Good morning, Jeevitema City.
3: සතියේ දින පහම උදෑසන 7ට
4: නොයනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
6: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
6: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
7: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී
4: හඳුනාගෙන ආයුෂ් ෆේස් ක්‍රීම්
8: සුමධුර සුඛායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
4: ආරාධනා ස්වරදෙන
8: සෑම දිනකම රාත්‍රී 7:30ට
4: 89.6 89.8 දිවයින පුරා
1: City FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පහන් තැඹ ලංකා

0: ඔසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: හැඩකාර හැන්දෑව

0: අන්ඩකාර් හැන්ද සිටිය
1: එකක පාරවල් වල ගිහිල්ල දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සිල්පත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
0: සිටිය යුටර් එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්
2: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: දේශීය ආයුර්වේදයට අනුව එසැනින් නෙලාගත් ඖෂධීය ශාක සාරයෙන් නිෂ්පාදිත ලා විවෙන්තේ බොඩිකෙයා ප්‍රොඩක්ට් කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ ලා විවෙන්තේ බොඩිකෙයා ප්‍රොඩක්ට් සමට හිත ඇති ඔබට
4: හා හා ලස්සන වෙන්න දැන් කැරට් කන්න ඕනෙම නෑ කැරට් වලින් ලැබෙන විටමින් ඒ දැන් කැප්සූලයක් ලෙසින් ඔබට බයෝ බියුටි ලංකා වෙතින් දිදුලන සමකට දිදුලන දැසකට කැරට් සාරයෙන්ම නිෂ්පාදිත බයෝ බියුටි ලංකා කැරට් කැප්සුවල්
0: හැඩකාර හැන්ඩර් සිටි FM

0: හෙඩකාර හැන්දෑර FM 89.6 FM 89.8 දිවයින පුරා
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: City FM හෙඩකාර හැන්දෑර

0: Handlecar Handover.
1: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ටැගි වැඩි වෙලා.
0: අංක 3යි යන්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: City FM
0: FM 89.8 FM 89.6 දිවයින

0: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
0: FM 89.8 FM 89.6 දිවයින

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩුකර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත මහතා පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනි කෙලි කම්හලක සිදු වූ පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට, 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය.
1: මේකට යම් කිසි විදියකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: ඉකුත් වසරේදී රජය වී මෙට්‍රික් ටොන් 50,000කට ආසන්න තොගයක් මිලදී ගෙන තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 630ක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම වීතුක වලින් මෙට්‍රික් ටොන් 3,000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීම සඳහා සතුට ලබා දී තිබේ. එමගින් අලාභයක් සිදු වී නැතයිද අමාත්‍යවරයා කීවේය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා රටට පැමිණෙන සංචාරකයන්ට ඇමරිකාන් ඩොලර් 2,000ක් වියදම් කිරීමට මෙමගින් අවකාශ ලබා දෙන බව පැවසීය. පැමිණි දිනේ සිට දින 4ක් ඇතුළත තීරුබදු රහිත වෙළඳ සංකීර්ණවලින් දෙවතාවක් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද ඔවුන්ට සැලසේ. එමගින් රට තුළ සංචාරකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායමද වර්ධනය වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය වැඩබදු අනුපාතය 26.5% දක්වා ඉහළනම් වා නොමැත. පවතින බදු ක්‍රමය තුළට තාක්ෂණය බද්ධ කර බදු පරිපාලනය කාර්යක්ෂම කරමින් බදු පදනම පුළුල් කිරීමෙන් වැඩි ආදායමක් රැස් කිරීම රජය අරමුණ වී තිබේ. ඉදිරියේදී බදු අනුපාත අඩු කර ජනතාවට සහන ලබා දීම රජයේ අපේක්ෂා බවද හෙතෙම සඳහන් කළේය.
2: බදු ක්‍රමය සරල කිරීමට අදාළව අපි මෙතෙන්දී ගේනවා නව සංශෝධන වගයක්. අපේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය බද්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියා කටයුතු කරන්න අවශ්‍ය සංශෝධන තමයි ගේන්නේ. එතකොට මේක යටතේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ් බදු ගෙවන සියලුම දෙනාට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් ලබලා දීලා, එහෙම නැත්නම් ඊ-ඉන්වොයිසින් පද්ධතියකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයකරණය කරන්න. ඉතින් ඒක ඇතුළතදී මේ බදු ගෙවන්නන්ට තමන්ගේ වැඩ් බදු වාර්තාව ස්වයංක්‍රීයව දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ හැකියාව ලැබෙනවා. යම් බදු ගෙවන්නන්ට තමන්ට ගණ්ඩ තියෙන ආපසු ගේමක් ඉතාමත් කඩිනමින් ලබා ගන්න පුළුවන්. විශේෂ තහවුරු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් අපි ගේන සංශෝධන ඇතුළේ සිද්ධ වෙනවා. පොස් මැෂින් ලබා දීමට අදාළව මේ වෙනකොටත් නියම ව්‍යාපෘතියක් විදිහට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තුව තමයි ඉතාමත් කඩිනමින් මේක ක්‍රියාත්මක කිරීම.
0: වරාය නගරයේ මෙරටේ කිසිදු අනපනතකින් හෝ පාර්ලිමේන්තුවට වග නොකියන තත්වයකට සකස් කර තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විවාදයට එක් වෙමින් කියා සිටියේය. වත්මන් රජයේ ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට ස්වෛරීත්වය ආරක්ෂාවන් ලෙස පාර්ලිමේන්තුවට වග කියන අන්දමට වරාය නගර පනත වෙනස් කර තිබේ. වරාය නගරය සඳහා මේ වන විට ඩොලර් බිලියන 4.6ක ආයෝජන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටි. ඉන් ඩොලර් බිලියන 1.4ක ආයෝජන සඳහා අනුමැතිය ලබා දී තිබේ. සක්‍රීය මට්ටමේ ආයෝජන 134ක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
3: වරාය නගරේ නිර්මාණය කරපු උපරිම ඵල ලබා ගන්න මේ රජය කටයුතු කරමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ ආර්ථිකය ගැන යම් කිසි හෝ න්‍යායාත්මක අවබෝධයක් තියෙන විපක්ෂය අය ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ආර්ථිකය හොඳට දුවනවා කියලා. ඒතර ආර්ථිකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයයි, විශේෂයෙන්ම මේ ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන අයයි ආර්ථිකය ගැන බොරු කතා කියනවා. දැන් කාලයක් තිස්සේ කී කියාව ආර්ථිකය ආපස්සට යනවා. ඉතාමත් ශක්තිමත්ව ආර්ථිකය ඉස්සරහට ගිහිල්ලා 105% ආර්ථික වර්ධනයක් අරගෙන සියලුම නිර්ණායක අභිබවල තියෙන 2025 ගිය අවුරුද්දේ කර්මාන්ත ශේෂය 108% වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා ගිය අවුරුද්දේ උද්දමනයේ 2.2 අරමුණු කරපු 105% ගිහිල්ලත් නැහැ. ඒ වගේම ආයෝජන එන්නේ නැහැ කී කී කෑ ගහනවා. ගිය අවුරුද්දේ විතරක් BOI ආයතනය හරහා බිලියන 1.1 ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයෝ පැත්තෙන් ගත්තොත් එහෙම ට්‍රිලියන 2ක් පෞද්ගලික අංශයේ ණය අරන් තියෙනවා ගිය අවුරුද්දේ. ඒතර මේකෙන් තමයි කියන්නේ මේ ආර්ථිකයේ පිමි පණිමින් ඉදිරියට එනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි. රාජ්‍ය මුල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍යයේ තොරතුරු මත පමණක් බවද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.
4: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධතොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදිහට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැනනගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරගන්න පුළුවන් බොරු චෝදනා. එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් කරනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානිවීමට ඉඩ දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ඩොලර් බිලියන 2.5ක් හැකවරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු උවමනාවක් නොමැත. නිවැරදිව වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

0: සමහරව ජීවිත සම්බන්ධ ප්‍රශ්න පරීක්ෂණයක් මුලමනින් අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ගණන් තොරොම්බල් කරගන්න වැඩක් නෙමෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට බඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙල්ලදාරින් එක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක ඒ අයගේ පවුල් වලට, ඒ අයගේ දරුවන්ට, ඒ අයගේ බිරිඳවරුන්ට, ඒ අයගේ ස්වාම පුරුෂ සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරන එකක් තමයි කරමින් යන්නේ.
1: යලකන්නේ සඳහා පොහොර ලබා දීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36,700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබා දෙන්නේ රුපියල් 10,200ක මිලකට බවද ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවේය.
0: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් ජලකන්නේ ඉතුරු කොටස් වගා කරන පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇති බව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන ගණන් බල්ල තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ල තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රික් ටොන් 25,000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේයින් මෙට්‍රික් ටොන් 7,900ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පොහොර වලට නම් එක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේව අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණ කරනවා. මේ මාසේ දෙවෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000ක් 8,000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණය කරනවා.
1: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වෙන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සපයනු ඇත. අපනයන තරඟකාරීත්වයේ වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒ එකුත් වසරේ අයවැය මගින් යෝජනා කර තිබිණ. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැප වී සිටි. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුලපිරීමක් වශයෙනි. එමගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට සහ අනවශ්‍ය ලෙස දරුවන් වෙන් කිරීම වැළැක්වීමට මෙන්ම ආරක්ෂිත හා පෝෂණය කළ හැකි පවුල් පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. ඊට අමතරව ළමයින් සඳහා ආයතනික රැකවරණය සැලසීම ක්‍රමේ නඩු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව සහ රුසියාව දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටතල පහසුකම් සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීති රීතිවලට එකඟව ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. එමගින් දුම්රිය පද්ධතියේ යටිතල පහසුකම් ඉදිකිරීම්, නවීකරණය, විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා සැපියුම් දාමයන ශ්‍රේෂ්ඨ සඳහා සහයෝගීතාව ඇතිකර ගැනේ. ඒ සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. විදේශිකයන්ට නවාතැන්දීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන ඉල්ලා සිටි. මෙවසරේ මේ දක්වා විවිධ

0: අපරාධවලට සහ වීසා නීති උල්ලංඝනය කිරීම ඇතුළු වැරදිවලට සම්බන්ධ විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්‍රික් වෝට්ලර් මහතා කියා සිටි. රට මේකට ජාතික මෙහෙයුම යටතේ මේ මාසයේ ආරම්භ වන විට වැටලීම් 1,67,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. හෙරොයින්, අයිස් සහ කොකේන් යන මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,150ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
1: අත්අඩංගුවන් ලද සැකකරුවන් 2022ක් අපිට හැකියාව ලැබිලා තිනවා පුනරුත්ථාපන කටයුතු සඳහා මෙහෙවන්න. මෙම කාලවකවානුව තුළ පුද්ගලයන් 134ක ප්‍රමාණයක් පරීක්ෂා කරන්න. මේ පරීක්ෂාවන්ට අතුරින් අපිට හැකියාව ලැබිලා තිනවා ඍජුව විවිධ වූ අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් 2,163කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට, දිනවරෙන්තු 31,039ක් ක්‍රියාත්මක කරන්නටත්, විවෘතවරෙන්තු 19,006ක් ක්‍රියාත්මක කරන්නටත් අපිට හැකියාව ලැබිලා තිනවා.
0: මේ ළඟට ප්‍රමුඛ පුවත.
2: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මරදාන සිට අවිස්සාවිල දක්වා අවශ්‍ය ඉඩම් පවරා ගැනේ. යනුව තිමිරිගස්යාය, කෝට්ටේ, මහරගම, හෝමාගම, පාදුක්ක හා සීතාව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීමට නියමිතයි. ඒ සඳහා මාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට අවිස්සාවිල දක්වා සංවර්ධනය කිරීමට නියමිතයි. එම දුම්රිය මාර්ගයේ දෙපස ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී ඇත.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: අනුරාධපුර පළුගස් වැව එල්ලංගා වැව්පද්ධතිය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එහි පළුමාදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 70 ලක්ෂයකි. පළුගස් වැව ගලපිටගෙල හා උඩකඩවිල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව තොටුපළ 4ක් ද ඉදි කෙරේ. ඊට අමතරව බොජුන් හලක් සහ ගැමිනිවාස 4ක් ඉදි කෙරෙන බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැව් 4ක් සඳහා ඔරු 8ක් ද පිරිනැමේ. දෙස්විදි සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: Discover Ceylon නවතම අත්‍ය අධ්‍යක්ීම් සහිත අන්තර්ජාල ක්‍රීඩාව මෙරටට හඳුන්වා දී සංචාරක ආකර්ෂණය ඇති කර ගැනීම එහි අරමුණයි. විශේෂයෙන් වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත. කොළඹ මහනුවර, ඇල්ල, මීගමුව, දකුණු වෙරළ තීරය, නිලුම්කුරණ සහ නිදහස් චතුරස්‍රය වැනි සංචාරක ආකර්ෂණය සහිත ස්ථානාශ්‍රිතව මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: 2026-2027 මහකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20000ක් ප්‍රසම්පාදනය කෙරේ. පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකිවන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවලු හා අනිකුත් භෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට මේවා යොදා ගැනේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව පොහොර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ හැකියාව පවතී. එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
2: චීනයේ ගිනිකිලි කම්හල කැති වූ පිපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය යති. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයන් නගරයේ පිහිටි ගිනිකිලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර් 3ක වපසරියක සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩ්‍රෝන යානා සහ රොබෝවරුද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් ගබඩා දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවධානමක් ඇති කර තිබේ. මේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයිද වාර්තාවේ. තම සිවිල් දීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දිනකම මියගොස් තිබේ. සිදිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන ලෙසම වගකිව යුත්තේ එක්සත් අරාබි එමිරාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මතුවේ තිබේ. මේ නිසා එක්සත් අරාබි එමිරාජ්‍යයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. ටියර් බී කොටසේ පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භයේ අවසන් තරගයේ පැවැත්වෙන්නේ ලබන 27 වෙනිදායි. ඒසා බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගී වෙයි. පළමු වටේ තරග මැයි 21 වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි.
1: කාලගුණ වාර්තාව.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50කට වැඩි තද වෙසි අපේක්ෂා කෙරේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. හයශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසන් සභා පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමැති අනිල් ජයන්ත පවසයි. යල්කන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයේ අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙලි කම්මලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹේ. අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rise බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයික් උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා. පරිසර හිතකමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rise ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rise electric scooter එක. පෙට්‍රල් උතෝන් නැ. බස් ගස් උත් ඉතුරුයි.
4: KD Rise
6: 1-573-523-535. එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව. ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
7: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
6: සතියේ දින පහේම උදේ 9ට
7: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 එක ගාලුපාර කළුතර 0775 400500.
8: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී.
9: මදුරු විෂ භයානකයි. මදුරු වදින් මිදෙන්න සිද්ධාලේප මොසවේ සම මතු පිට හෝ ඇඳුම් මතු පිට ස්ප්‍රේ කරන්න සමට අයිතකර නැත. සෑම වෙළඳසැලකම ඇත. ස්වාභාවික මදුරු ආරක්ෂණය සිද්ධාලේප මොසවේ.
10: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
11: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
10: විගමනික නවෝදය
11: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
10: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
12: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිතගේ රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
13: අවුරුදු 600ක් පරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
14: ඔයාගේ දත් නංගුට ලුකින්
15: දෙන් what about me?
16: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: City FM. Original Japan වාහනයක් ගන්න යන්න Lakro Auto Host වෙතට. Honda Vessels, Suzuki Alto Hybrid, Non Hybrid, Suzuki Wagoner, Daihatsu Mira, Toyota Yaris. මේ සියලුම ජපන් වාහන Lakro Auto Host වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක දාවන සහතිකය. Leasing පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. Lakro Auto Host 511/3 අවිස්සාවේලපාර කඩුවෙල. Lakro Auto Host 0711-0666-444.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
3: ස්වරාංජලි.
4: ඔබ දන්නවද ගීතයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා? ගීතයක් නිර්මාණය වෙන්නේ සංවේදී මිනිසුන්ගේ හදවත් එකතු වෙලා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ගී පද රචකයා එයාගේ සංවේදී අපූරු අත්දැකීමක් ගී පදවලට මුසු කරනවා. සංගීතඥයා හිතට හදවතට දැනෙන දේට ඔහු සංගීතය එකතු කරනවා. ඔහු කතා කරනවා සප්තස්වරවලින්. එතකොට ගායකයා, ඔව් ඇත්තටම මේ හැඟීමට පණ දෙන්නේ ගායකයා. ඔහුගේ කටහඬින් ඒ සංවේදී හදවතින්ම ගැයෙන ගීතයෙන්. හැබැයි අපි ස්වරාංජලියෙන් ඉදිරිපත් කරන්නේ ගීතවල අනුවාදන. එතකොට ඒ සංගීතය ඇහෙනකොට ඔබට පුළුවන් ඔබේ අත්දැකීම ඒ ගීතයට මසු කරගන්න.

වුණත් ප්‍රේමය සංසාරිකයි. ඒත් දැන් ඉතින් සමුගන්න වෙලාවයි. ආයමත් දවසක මේ වෙලාවට මෙතනදීම හමුවෙන පුංචි බලාපොරොත්තුවකින් අපි සමුගනිමු. ඔබට සුබ රාත්‍රියක්.

0: City FM。
1: මෙන්න මේ පැයි පුවත්. අනුග්‍රහ ආර්.එස්. වාණේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116660073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: ප්‍රාදේශීය පුවත්. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය බදුල්ල නගරයේ ආසන්නයේ පිහිටි සරුංගල්කන්ද ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතයි. පසුගිය අප්‍රේල් මාස 9 වෙනිදා පැවති මහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගෙන තිබු බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදු කර ඇතැයි එල්ලවන චෝදනා මෙම සමාගම් දෙක තරය ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් දෙක රුපියල් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් දෙක ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි. කර්මාන්ත පිහිටවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්ත පුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන්කර දීම පිළිබඳ රජය අවධානය යොමු කරයි. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධන සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කර එය ක්‍රියාවට නැන්වීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන්කර දීමට නියමිතයි. හමුවෙමු මීළඟ පැහැදිලි.
1: ආර්.එස්. වාණේකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වාණේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වාණේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණේකම්හි
4: මම ජොයනා. IHS හි හෙද උපාධි ධාරණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116660073 පිවිසෙන්න www.ihs.edu.
0: City FM.

0: Efe
1: 85.6
0: Harbarın biri vadan argın
1: Efe 89.8
0: O bir zaman sana hapiyamın Kuvaneli dinye
1: City FM
2: රාත්‍රී 7:00 විනාඩි 4යි දැන් වෙලාව.

0: FM.
1: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්වත් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 EFI engine තාක්ෂණයේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොමද? නෑ ඕන්න.
4: රන්දහතිය විකුණාලා රන්කහවන් පොදි බඳලා
5: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
6: ලංකා බැංකුවෙන් රන් කහවනු
4: සතු කරගෙන මතු දවසක අපේ රටට අපි යනවා
5: සෑම සිනසුරාදාකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
6: උපේන මුදල් ගෙන්වා ගන්න.
5: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
6: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
5: අප සමග එක්වන්ව.
6: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
5: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: ජීවිතය විඳින හිත්වලට ආට් ගැලරි
2: අපට සිංදුවක් ලියන්න අපට සිංදුවක් ගයන්න අපට සිංදුවක් අහන්න ආසයි
3: සතියේ සෑම දිනකම උදෑසන 6:30ට
4: මේ

0: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
1: ආරාධනා ස්වරුදයන
0: සෑම දිනකම රාත්‍රී 7:30ට
1: 89.6 89.8 දිවයින පුරා සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: පාදක මැද ජීවිතය ජයගත් සුඳුරු මිනිසුන්ගේ කතාබහ Red Carpet බදාදා සවස 6:30ට City FM වෙතින්
2: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා
3: ඔබ ආයමත් ඇවිදෙන්
4: සෝභාවදේම පුරසිරි විසිතුරු බලනු මිතුරු මගපිය කරු
2: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
3: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
4: මතකද
5: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0777 89 6 89 8
4: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
5: FM 89.6 FM 89.6

0: ඔසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: රාත්‍රී 7:32 දැන් වෙලාව. අදත් සංගීතයේ ස්වර සප්තකය ආරාධනා ස්වර දැහන මෙතැන් සිට.

0: ආයුබෝවන්. ජීවිතය විඳින තැන, ආදරය දැනෙන තැන, දුක තුනී වෙන තැන, ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකව ඔබ වෙත ගෙනෙන ආරාධනා ස්වර දැහැන.
1: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාම ආරාධනා ස්වර දැහන
2: ආරාධනා A musical miscellany.
0: හිමිවීම සතුටක්, අහිමිවීම වේදනාවක්. නමුත් හිමිවේවිද අහිමිවේවිද නොදැන හිතේ තියෙන සිතුවිලි හංගගෙන ආදරය කරන එක එහෙව් හිත්වලට විතරක් දැනෙන මහා පුදුමාකාර හැඟීමක්. මිනිස්සුන්ට අතෑරලා යන්න බැරි හුස්මම නෙමෙයි, හුස්මටත් වඩා ආදරය කළ ආදරණීය බැඳීම.

0: තස්වරේ සුමියුරු ආනන්දය ඔබේ සවන්පත් අතරට
1: ආරාධනා ස්වර දැහැන
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

ජාතේ මහා පහන්ටැඹ ලංකා බැංකව ඔබ වෙත ගෙනේන ආරාධනා ස්වර දැහන. සමහර අවස්ථාවල අහන්න දේවල් දහස් ගාණක් තිබුණාන, කියන්න දේවල් දහස් ගාණක් හිතට ආවත් මුවින් වදනක්වත් පිට නොකර ඇස්වලින් කඳුළු වැකරුවේ, කිව්වට ඇහුවට පලක් නැති නිසා වගේම මේ දුක උහුලන්න බැරි තරමට තව තවත් වැඩි කරගන්නම බැරි හින්දා ජීවිතේ කියන්නෙම තනිව උහුලන්න වෙන පරීක්ෂාවක් වගේ කියා දුන්නේ නුඹමයා.

0: සි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර්ය ස්වාමි කම්පී SLS සහතිකය සමඟ පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමි කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටියෆෙම් මේ පැය පුවත් සමග මම බිමානි පෙරේරා ප්‍රථමෙන් අවධානය දේශීය පුවත වෙත. 2025 පෙරවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයතුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වැනිදා දක්වා අයතුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරිලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව ₹200. දැන් විදෙස් පුවත. ශුද්ධෝත්තම ලියෝ පොප් වහන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනය මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමේ රැඳී සිටී. මැද පෙරදිග තත්ත්වය පිළිබඳ හිතේ සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායල් මෙහෙයුම් පොප් වහන්සේ නිතර විවේචනය කරති. අවධානය ක්‍රීඩා පුවත වෙත. වාර්ෂික යවත්කාලීන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පඳුවාර 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානය හා ඕස්ට්‍රේලියාවට තෙවන ස්ථානය හිමිව තිබේ. නවසීලන්තය සිවන ස්ථානය පසුවන අතර දකුණු අප්‍රිකාව පස්වන ස්ථානය පසුවේ. පකිස්ථානය හා බටහිර ඉන්දිය කොතු කණ්ඩායම් පිළිවෙලින් 6 සහ 7 වැනි ස්ථාන හිමිකරගෙන සිටී. ඒ සමග මේ පේපොත් ප්‍රකාශය නිමාවට පත්වනවා. අපගේ මීලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:00 බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. ස්වාමි කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානි කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානි කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානි කම්බි
4: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
5: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. self registration සමගින් සුරක්ෂිත biometric login ඔබටම ගැලපෙන theme සහ widgets පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
3: රාත්‍රී 8 විනාඩි 6යි දැන් වෙලාව. ආරාධනා ස්වර දැහන නැවතත් මෙතෙන් සිටා.
6: කිරිගරුඬ තලාවක් මත රිදී කාසේ සැලෙන හඬ සුපසන් ගී ස්වරයෙන් හදවත් උණුසුම් කරන්නට සතුට රැගෙන යලි ගයන්නට

ජාතිය මහා පහන්ටම ලංකා බැංකව ඔබ වෙතගෙනේන ආරාධනා ස්වරදැන. හැරි පොට. හැරි පොට කියන්නේ මායාකාරී කතාවක් කියලා පුංචි කාලෙදි අපි දකිනවට වඩා යමක් දැනෙන තේරෙන වයසට ආවම මට නම් හැඟුණේ මේ කතාව ලිව්ව ජේ.කේ. රෝලින් ඇගේ ජීවිතය තුළ විඳී අත්දැකීම් මේ තුළ හොල්මන් කරවන තරමටම අපේ ජීවිතවලට පොදු සමහර කියවීම් ඒ තුළ සංගවල තියෙනවා කියලා. එහි එක තැනක පොටට ඩම්බල්ඩෝ මෙහෙම කියනවා. සතුට හොයන්න පුළුවන් කොච්චර අඳුරු වලාවක වුණාම එක් අයෙක්ට හරි මතක් වෙනව නම් ආලෝකය දල්වන්න. හරියට ආලෝකයක් නොමැතිව හිටි මට මේ සිනා පිපෙනා වසන්තයෙන් ජීවිතයම ආලෝකවත් කළ උඹ වගේ.

0: ස්වභාවිත ගීතේ සුමිරු සුගායනාවන් විඳින්නට
1: සුසර කරන්න FM 89.6 FM 89.8
0: ආරාධනා ස්වර දහන

0: ඔසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: සිහිනයක තැවරෙන මතකගේ සුවඳ, ආරාධනාගේ රසවිඳ. හැමදාම රෑ 7:30ට 89.6 89.8 City FM.

නෙට්ෆලික් අතර සැරිසරන කාගෙත් සිද්ගත් පිකි බ්ලයින්ඩර්ස් නැමති කතාමාලාවේ එක තැනක මෙහෙම කියනවා. ඔයාගේ හිනාව නැතිවුණු දවසක මම වගේ හිනාව ඔයාට දෙන්න. ඒත් බොහෝ ජීවිතවලට අඳුරු වලා අතර අතරමං වෙන්න වුණේ මේ දේ නිසාමයි. සිනහව මෙදවත් සිනහව බෝකරගත්ත වුන් පැදුරටත් නොකියාම වෙනත් තැන්වල සිනහව බෙදාගන්න හැටි දැකලා ඔවුන්ට හිතාදාගන්න වෙලා.

0: සත්තස්වරේ සුමියුරු ආනන්දය ඔබේ සවන්පත් අතරට
1: ආරාධනා ස්වර දැහැන
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments and multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
3: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාමි ආරාධනා ස්වර දැහන
1: ආරාධනා A musical miscellany
4: ජාතිය මහා පහන්ටම ලංකා බැංකව ඔබ වෙත ගෙනේන ආරාධනා ස්වර දැහන ප්‍රේමය නිසාම සිනහවනවුන් මෙන්ම ප්‍රේමය නිසාම ආගාධයක සිරවුණු ජීවිතත් එමටයි. ඔබට මතක නම් බෝසත් කතාමාලාවේ එන නලපාන ජාතකය. මේ ජාතකය තුළ තිබුණේ ආයමත් ගොඩේන්න බැරිතරම් මහා භයානක විලක්. මට හිතෙන්නෙම ප්‍රේමය කියන්නේ අපි දැන දැනම කිමිදෙන්න හදන ගොඩේන්න බැරි මහා මාරක විලක්.

ජීවිතය විඳින්න, ආදරය දැනෙන්න, දුක තුනී කරගන්න. තවත් දවසක එන්න ආරාධනාවට. අද ආරාධනා ස්වරධෑන නිෂ්පාතනය සාලී සිරිසෙන විරත්න. පිටපත සාහිදිරිපත් කිරීම තේජානී විජයසිංහ. සුභරාත්‍රියක් ඔබට.

0: ඔරලෝසී පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: සිටිෆ් මහගෙනෙන තැන් වෙලාව රාත්‍රී 8:46යි.

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන.
1: ඔබ ආයමත් ඇවිදෙන්.
2: සෝභාවදේම පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු.
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
2: මතකද
3: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8.
2: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න, ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
3: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
4: City FM.

0: දශම 6 89.8 දිවයින පුරා
1: සිටි FM.
2: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.

0: රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝෂ් කුරේ, ප්‍රකාශය ඉනුෂා වී බැද්ද. මේ වසරේ ඇරඹ වූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදුගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවින් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනෙන් දෙවන්ත විදේශ විනිමය ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවිනෙන් පිටත් වෙයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ. දිවයිනේ වැසිතත්වයේ වර්ධනයක් හෙට සිට. ශුද්ධෝත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. පළමු ශ්‍රේණිය සඳහා මේ වසරේ ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසයි. ලබන වසරේ සිට 6 වැනි ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ. ඊට අදාළ සියලු විෂය කමිටු පත් කරමින් මොඩියුල සමාලෝචනය කර අවසන්ය. මෙම ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු ලබන ජූනි මාසයේ ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවේදී අද නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. සංචාරක කර්මාන්තයට අදාළ දුර්වලතා 13ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පැනයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් නැතිවන අහිතකර බලපෑම් 11ක්ද හඳුනාගෙන ඇතැයි පැවසීය. ඒවා අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
1: අපි වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා ඒක දැන් ත්‍රෙෂරියේ තියෙන කැබිනට් එකට යවලා තිබෙනවා. ඒ අනුමැතිය ආව ගමන් අපි ඒක පටන් ගන්නවා. නමුත් මේ කෙටි කාලීනව තව බිලියන 1ක විශේෂයෙන් මේ යුද්ධයෙන් ඇති වූ බලපෑමත් එක්ක චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය වගේ සමර් මාකට්ස් අපේ ඔෆ් සීසන් එකට ගැලපෙන මාකට් වල ප්‍රවර්ධන වැඩපිළිවෙලක් මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ වැඩපිළිවෙල තව සතියකින් විතර මම හිතන්නේ අපිට ආරම්භ කරන්න පුළුවන්. ග්ලෝබල් කැම්පේන් එක අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් අපේ රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය වට යටත්ව අපි මේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
0: කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එහි විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලය පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මග වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියා කරමින් ඇතැයි සඳහන් කළේය. මෙවර මේ දින සැමරුමේදී ප්‍රකාශ කළ පරිදි මේ වසරේ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණයේ විභාග වීමට නියමිත බවද ජයසිංහ මහතා පැවසීය.
2: වැරදි කරපු දූෂිතව වංචනික අපරාධකරුවෝ හඬ නගන්න ඕනේ, බය වෙන්න ඕනේ. අද ඒක තමයි අද මේ විපක්ෂයේ සමහරුන්ගේ පැත්තෙන් මේ හඬවල් වලින් තමයි මේ නැගෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පැත්තෙන් අපේ කතා විකෘති කරමින්, අපි දක්වපු අදහස් විකෘති කරමින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒ අදහස් පළ කරමින් තිබෙන්නේ. මේ වසර තුල නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුල විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි, මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බයේ අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා රජයේ සොරකම් කළ බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට විපක්ෂය උත්සාහ කරන බව සඳහන් කළේය. භණ්ඩාකාර සිද්ධියට අදාළව නිසි විමර්ශන පවත්වාගෙන යාමට රජයේ ඉඩ දී ඇතැයි හෙතෙම කීවේය.
3: අපිට මේ සමාජයේ ඉස්සරහා උත්සාහ කරමින් ඉන්නවා ඔවුන් බොහෝ අවස්ථාවල ප්‍රහාරාත්මක විදියට මතු කරගන්න මේ ආණ්ඩුව වංචා කරනවා හොරකම් කරනවා මේ වගේ කෑල්ල. ඒකට හේතුව තමයි මොවුන්ගේ බලය ගිලිහෙන්න ප්‍රධානම හේතු උනේ මොකද්ද කියලා උන් දන්නවා. ඇත්තටම ගල්ලංගුරු සම්බන්ධ මුසාවක් එළියට දැම්ම. හැබැයි දැන් ඒක ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. අපි අභියෝග කරනවා තව කාලෙකින් පුළුවන් නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. මොකද ඒ ඔප්පු කරන්න පුළුවන් හැම අවස්ථාවකම අපි ගොඩනගලා දීලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධි සම්බන්ධවත් අපිට නිශ්චිතව කියන්න තියෙන්නේ පැවැත්වෙන පරීක්ෂණ නිසි පරිදි අවසන් කරලා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට එළියට එන දවසට මුළු ලාංකීය සමාජයම තේරුම් ගන්නවා මේ ආණ්ඩුව මේ පිළිබඳව දක්වන ලද මේ කැපවීමේ සහ උනන්දුවේ ස්වභාවය. ඒක බලක්වන්න බෑ.
0: කිසිදු අයෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීමේදී මුල්‍ය සහ සාමාන්‍ය සේවා සඳහා විශාල ලිපිලේඛන සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් සිදුවේ. නව ක්‍රමවේදය අනුව සිදුකර ඇත්තේ බදු සරල කිරීම හා එය පහසු කිරීමකි. එමගින් කිසිසේත් බදු වැඩි නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
4: මෙතන අවසානයේදී ගෙවන්න සිද්ධ වෙන්නේ සමස්ත බදු ප්‍රමාණය 25%. කලිනුත් ඒගොල්ලෝ 25%ක් ගෙව්වා. ඒ ගෙව්වේ වැට් එක 18%ත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5% හැටියට. මේ මූල්‍ය නොවන ශේෂ්ත්‍රය සඳහා 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා එය තනි බද්දක් හැටියට ගෙවනවා. ඒක තමයි සිදු වෙන්නේ. එනිසා වැට් එක 2.5% වැඩි කරා කියන අතරෙම තිබුණු බද්දක් ඉවත් කරා කියලා කිව්වොත් තමයි සාධාරණ. මොකද කිසිවෙක් වැඩිපුර ගෙවන්නේ නැහැ. අතන මෙයට පහසුවක් වෙන්නේ සාමාන්‍ය මේ බදු දෙකම ගෙවන්න සිදු වුණාම ආයතන වලට එළිය කියලා හුවමාරුවේදී ටිකක් සංකීර්ණ තත්වයක් එනවා. මේ බදු සරල කිරීමේ සහ පහසු කිරීමේ ප්‍රතිපත්තිය අර තමයි අපි මේ කටයුතු කළා තිබෙන නිසා කිසිවෙකුට බදු ගෙවන්න ප්‍රමාණය වැඩිවීමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ට තිබුණු සමාජ ආරක්ෂණ බද්ද 2.5% ඉවත් වෙලා ඒ වෙනුවට තනි බද්දක් හැටියට වැට් එක ගෙවන්න සිදු වෙයි.
0: දූෂණය වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය මගින් දඬුවම් ලබා දෙන බව ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය භාරව ඇත්තේ අධිකරණයටයි. එමගින් කඩිනමින් දඬුවම් ලබා දෙන විට ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවේ. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයින්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහතික විය.
4: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලුවට විතරක් කියන්නම්. ඉදිරියේ එන්න නියමිත විමල් විරුවන්ස, ප්‍රියංක ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, කෙහෙල් රඹුකැල්ල ආදි මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය කෙහෙල් රඹුකැල්ලගේ නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුවක් දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒවට දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන් දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්න තමයි හොරුන් දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙන්න ඕනේ. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ. තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙන්නේ. නීති නැත්තා නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් නඩු කඩුවත් ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා. ඉතින්
0: විභාගවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ඊයේ වන විට ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. තවත් ගොවීන් 13,000ක් පොහොර සහනාධාරය ඉල්ලා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 13,000ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ. මේ වන විට රුපියල් මිලියන 1,700කට අධික මුදලක් ගොවීන්ට ලබා දී ඇත. වගාපිම් සකස් කරන ප්‍රමාණය අනුව ඉදිරියේදී පොහොර සහනාධාරය ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදහස් විසිහය දෙදහස්තිහ ජාතික අපනයින සංවර්ධන සැලැස්ම යටතේ දෙදහස්තිහ වසර වන විට වෙළඳ බහණ්ඩ හා සේවා අපනයිනෙන් ඇමරිකානු ඩොල බිලියන 36ක විදේශ විනිමේ ඉපැයීමට රජයේ ඉලක්ක කරයි. මෙරට අපනයින සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම හා අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්ම මගින් පුළුල් උපාය මාර්ගික රාමුවක් සපයයි. අපනයින තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයිනයේ මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කිරීමට යෝජනා වූයේ පසුගිය වසරේ අයවැයෙන්ය. ඒ අනුව ශ්‍රී ලංකා අපනයින සංවර්ධන මණ්ඩලය මගින් අපනයින ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ

0: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරටට පැමිණි නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූහ. ඔහු කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ සංචාරයකට එක් වූහ. තෙදින නිල සංචාරය තුළ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්විණ. විගණන සේවා කොමිෂන් සභාවට පත් කළ නව සාමාජිකයෝ සිව් දිනෙක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ ඊයේ දිරුම් දුන්හ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරි රත්න දිශප්‍රියන මහත්වරු මෙසේ දිවුරුම් දුන්හ. ජාතික විගණන පනත අනුව අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියමකරන අවස්ථාවකදී හෝ යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති අවස්ථාවක හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලිකංශයේ කවර තැනැත්තෙකුට කිසිදු ආකාරයකින් හෙළිදරව් නොකරන බවට, සාකච්ඡා හෝ ප්‍රකාශ නොකරන බවට මෙහිදී දිවුරුම් දී තිබේ. මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහසංඝ සභාවේ මහනුවර මහදිසාවේ ප්‍රධාන සංඝනායක උඩහාමුල්ලේ ජිනරතනාරාමාධිපති පූජ්‍ය තලවින්නේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේ අපවත් වූහ. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3ට සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයෝසේ දැන් අයිදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයිදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenetson.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයිදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: දෙස් විදෙස් සංචාරකින් අතර ජනප්‍රිය බදුල්ල නගරයේ ආසන්නයේ පිහිටි සරුංගල් කන්ද ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගීදා පැවැත්වින නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමට නියමිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගෙන තිබූ බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදු කර ඇතැයි එල්ලවෙන චෝදනා මෙම සමාගම් දෙක තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් දෙක රුපියල් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් දෙක ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන්කර දීම පිළිබඳ රජයේ අවධානය යොමු වේ. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කර එය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන්කර දීමට නියමිතයි.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128642012
1: හෙට සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ ඒ ආශ්‍රිතව දිවිනාසන්නේ පහළ වයිගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව ඇත. මෙම පද්ධතියේ වර්ධනය සම්බන්ධයෙන් කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවේ. ඒ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120770787.
1: ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ ඇමරිකානු රාජලේකම් මාකෝ රූබියෝ මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනය මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමේ රැඳී සිටි. මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායිල මෙහෙයුම් පාප් වහන්සේ නිතර විවේචනය කරති. ගැටුම් ඉක්මනින් අවසන් කරන්නේයි උන්වහන්සේ විටින් විට ඉල්ලීම් කළහ. ඇමරිකානු රාජ ලේකම්වරයා ලබන සිකුරාදා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය හමුවන බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. වාර්ෂික යවත්කාලන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානය හා ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය හිමිව ඇත. නවසිලන්තයේ සෙවන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව පස්වන ස්ථානයේ පසුවේ. පාකිස්තානය හා බටරීන්දිය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් 6 සහ 7 වන ස්ථාන හිමිකරගෙන සිටි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ දෙවන දිනය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. මෙම තරගේ කොළඹ කණ්ඩායමට පළමු ඉනිම සඳහා සිළු දෙනා දෙවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දෙවී ලකුණු 222ක් රැස් කළේය.
2: කාලගුණ වාර්තාව.
1: දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිසිරස්තල. මේ වසරේ ආරම්භ වූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදුගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ සේවා අපනයනෙන් දෙවැන්ත විදේශ විනිමය ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවිනෙන් පිටත්වයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැදවේ. දිවයිනේ වැසිතත්වයේ වර්ධනයක් හෙට සිට. ශුද්ධහොත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය හෙට උදැස්සන 6ට බලාපොරොත්තු වන්න.
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්න බස් ගස්සොත් ඉතුරුයි.
4: KD Rice 0773 523 535.
6: රාත්‍රී 9:23 දැන්.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: ලොතරැයි ලොව ප්‍රමුඛයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සමගත දවසේ ඔබේ වාසනාව මෙලෙස උරගා බලන්නට තමයි දැන් සූදානම.

මේ ලෝකයේ මිල කරන්න බැරි දේවල් තියෙනවා කියලා ඔබ දන්නවද? වාසනාවත් ඒ වගේ මිල කරන්න බෑ. හැබැයි අපි සූදානම් ඒ වාසනාවට මිලක් නියම කරන්න. ලක්ෂ ගණනින්, කෝටි ගණනින් ඔබේ ජීවිත දිනවන්න. ඒ වෙනුවෙන් ආරම්භ කරන්නේ DLB Lottery Show. අද මේ මාසේ 5 වෙනි වාසනාවන්ත අඟහරුවාදා දවස. 25 කෝටි ඉක්මවා යන කප්රුක ජයමල්ල ඇතුළුව සෙසු ජයමලු රසක්ම ඔබට තිරින කර දෙන්නට අද දවසේදීත් අපි සූදානම්. ආරම්භයේදීම සඳහන් කරන්නම් ඔබට තිරින කර දෙන්නට රැගෙන එන ජයමලු වල ප්‍රමාණයන්. අද දවසේ කප්රුක ජයමල්ල 25 කෝටි ඉක්මවා යනවා. ඊට අමතරව කෝටියේ ජයමලු දෙකක් සමගින් 27 කෝටි ඉක්මවා යන දැවැන්ත මුදල් සම්භාරයකට හිමිකම් කියන්නට ඔබට අවකාශය තිබෙනවා. ඒ වගේම සුපර් බෝල් සමගින් 12 කෝටි ඉක්මවා යන ජයමල්ලක්, අද කෝටිපති සමගින් 6 කෝටි ඉක්මවා යන ජයමල්ලක්, ශනිදා සමගින් රුපියල් 5 කෝටි ඉක්මවා යන ජයමල්ලක්, ඒ වගේම සුපිරි ධන සම්පතත් එක්ක 2 කෝටි ඉක්මවා යන ජයමල්ලක්, ලග්න වාසනාව ධනයෝගයේ 67 ලක්ෂය ඉක්මවා යනවා, ඒ වගේම ජය සම්පතේ 2,50,000 මුදල් තෑගි වගේම සසිරිත් එක්ක 1,02,000 මුදල් තෑගි රැසකට හිමිකම් කියන්නට ඔබට අවකාශය තිබෙනවා. ඒ අනුව අද සුපිරි ත්‍යාගවල මුළු එකතුව වශයෙන් සටහන් වෙනවා රුපියල් 55,32,00,000 ඉක්මවා යන දැවැන්ත මුදල් සම්භාරයක්. එවිතරක් නෙවෙයි හිතවතුනි, ඔබට හැකියාවක් ලැබෙනවා සෙසු මුදල් තෑගි රැසකටම හිමිකම් කියන්නට. ඒ වගේමයි ඔබ දන්නවා සුපර් බෝල් ඔස්සේ ඔබට දිනන්න අපි තවත් අවස්ථාවක් ලබා දෙනවා. ඒ සුපර් බෝල් සුපර් කෑෂ් විශේෂ දිනුම් මැදීම හරහා ලොතරැයි පත මත මුද්‍රණය කරලා තියෙන විශේෂිත අංක ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් තෑගි රැසකටම හිමිකම් කියන්නට ඔබට අවකාශය තිබෙනවා. ඒ වගේමයි නව මුහුණුවරකින් ඔබ හමුවට එන ශනිදත් එක්ක ඔබට හැකියාවක් ලැබෙනවා ජය මාල්‍ය තුලින් කෝපභෝගී මෝටර් රථයක් වගේම ඉතිරිය මුදලින් හිමි කර ගන්නට. එහෙමත් නැත්නම් ජයමල්ලේ වටිනාකමම මුදලින් හිමි කර ගන්නටත් ඔබට අවකාශය තිබෙනවා. ඒ වගේමයි ලකි චාන්ස් විශේෂාංක ගලපා ගැනීමෙන් රුපියල් 50,000 මුදල් තෑගි රැසකට හිමිකම් කියන්නටත් අද දවසේ ඔබට අවකාශය තිබෙනවා. එසේනු මතක් කිරීම එක්ක අපි සූදානම් වෙන්නේ ඔබ අතේ තියෙන ඔය ලොතරැයි පත දවසේ වාසනාවන්තම ලොතරැයි පත බවට පත් කරන්නට. මේ ඒ වෙනුවෙන් ආරම්භ කරන්නේ එක දිගට එක පිනට ඔබව දින on DLB Lottery Show. හඳුනාගමුවද දවසේ අධීක්ෂණ මණ්ඩලය. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී එන් චන්ද්‍රිකා පෙරේරා මහත්මිය, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ YRL විශ්ව චතුරංග මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරී HNAT හෙට්ටිආරච්චි මහත්මිය.

DLB ලොටරි ෂෝ තුලින් අදත් මුලින්ම අපි දිනපතා කෝටිපති වරම් ඔබට පිරිනමන්නටයි මෙලෙස සූදානම් වන්නේ. එසේනම් අපි වෙනුවෙන් අරඹමු අද කෝටිපති අදෝපදිනවල ඡායාග්‍රාහී වාසනාවන්ත දිනුම් ඇදීම. මේ අරමෙන්නේ 2980 වෙනි දිනුම් ඇදීමයි. එසේනම් අද දවස ඔබේ ජීවිතේ වාසනාවන්තම දවස බවට පත් කරන අද කෝටිපති අද ඔබේ දැවැන්ත සුපර් ඡායමල්ල මෙන්න රුපියල් 6 කෝටි 27 ලක්ෂ 27837ක් සුපිරි ඡායමල්ලක වාසනාවේ අසිරිය පමණක් නෙවෙයි ඔබ වෙනුවෙන් රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා විහිදෙන සෙසු තෑගිත් මෙන්න සුපුරුදු පරිදි සූදානම්. එසේනම් සුපිරි ඡායමල්ල ඇතුළු කොටගත් සෙසු තෑගි කන්දරාව ඔබට හිමි කරගන්නට අවස්ථාව උදා කර දෙමින් මෙන්න ජයග්‍රහයේ දිනුම් ඇදීම ක්‍රියාත්මකයි. මුල්ම යන්ත්‍රයෙන් ජය අංක 4ක් තෝරා දීමට අපි සූදානම්. මේ අතුරෙන් මුල්ම ජය අංකයයි මේ අංක 37. අංක 37 ගලපා ගන්න අද කෝටිපති අද ඔබේ මුල්ම ඡායාංකය දෙවැනි අංකයයි මේ. මෙන්න දෙවැනි අංකය දෙවැනි අංකයේ ලෙස යන්ත්‍රය තෝරා දෙන්නේ අංක 40. අංක 40 අංක 37 ඉනනතරුව අංක 40 තුන්වැනි අංකය කුමක් වේද? මෙන්න තුන්වැනි අංකය. තුන්වැනි අංකය බවට පත්වන්නේ අංක 46. ගලපා ගන්න අංක 46. ඔබ දන්න ඕනෑම ජයග්‍රාහී අංක 3ක් සහ ඉංග්‍රීසි අක්ෂරය ගැලපීමෙන් ඔබට මුදලි රුපියල් ලක්ෂ 2 ත්‍යාගවලට හිමිකම් කියනට හැකියාව තිබෙනවා. දැන් සිවෙනි අංකය අංක 26. අංක 26 නැවතත් මා අංක 4ම සදාහන් කරන්නම්. අංක 37, අංක 40, අංක 46, අංක 26. දැන් අපි සූදානම් දෙවැනි යන්ත්‍රයට යොමු වන්නට. ඊට පෙර ආතු මලක් දියුරුයි ජයග්‍රහී අංක 4ම ඕනෑම පිළිවෙලකට ගලපාගත් ඔබට මුදලින් රුපියල් ලක්ෂ 20ක් දැන් ඔබව සුපිරි ජයමල්ල කරා රැගෙන යන ඉංග්‍රීසි අක්ෂරය. ඉංග්‍රීසි අක්ෂරය B අක්ෂරයයි. ප්‍රතිපලය දැන් අපි යොමු කරමු අධීක්ෂණ මඩුල්ල වෙත. අධීක්ෂණ මඩුල්ල නියෝජනය කරන මහත්මහත්වින් තිදෙනාගේම අධීක්ෂණ අනුමැතිය ලබාගෙන අපි බලමු අද දවසේ අද කෝටිපති තුලින් ඔබේ ජයග්‍රහණ උදා වෙන ආකාරය. මෙන්න බලන්න අද දවසේ අද කෝටිපති තුලින් ඔබ හිමි කරගන්නවා සමස්ත ත්‍යාග මුදල් ලෙස රුපියල් 70,31,400ක දැවැන්ත මුදලක්. ඒ අනුව හෙට දවස වෙනුවෙන් ඔබේ ජීවිතේ වාසනාව උදා කර දෙන්නට අපි රැගෙන එන මීළඟ සුපිරි ඡායමල්ලයි මේ. දිනාගන්න රුපියල් 6 කෝටි 31 ලක්ෂ 33,363ක්.

ලක්නේ ඇසුරෙන් ජයග්‍රහණය සොයා යන ඔබ වෙනුවෙන් වාසනාවේ සුබ ලකුණ ලග්න වාසනාතා ජයග්‍රාහි දිනුමැද මේ වාරයක් එකයි අද දවසේදීත් අපි ඔබ හමුවන්නට ආවේ. මෙන්න ඔබ වෙනුවෙන් අපි අරගෙන ආපු දිනුමැද මේ වාරය 1866 වන දිනුම් ඇදීමේ වාරය. ඉතින් බොහෝ බලාපොරොත්තු ඇතුව ඔබ මිලදීගත් ලග්න වාසනා ටිකට් පත්වෙන්නේ අපි අරගෙන ආපු ධන යෝගයේ වටිනාකමයි මේ රුපියල් 67,92,372යි. ඊට අමතරව රුපියල් 40 සිට ලක්ෂ 10 දක්වා සෙසු තෑගි කන්දරාවකුත් අද ඔබට හිමි කරගන්නට වාසනාව අවස්ථාව උදා වෙනවා. සියලු දිනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් අප සූදානම් දිනුම් ඇදීම මේ විදිහට ආරම්භ කරන්නට. අපි බලමු යන්ත්‍රය අපට තෝරා දෙන ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 24. බලන්න ඔබේ ලග්න වාසනා ටිකට් පත්වල කොතනක හෝ මේ අංකය සටහන් වෙනවද කියලා. දැන් අප සොයන්නේ දෙවන වාසනාවන්ත අංකයයි. දෙවනියට අංක 60. අංක 24, අංක 60, අංක දෙකක් තෝරා දී අවසන්. ඔබේ වාසනාව වෙනුවෙන් අපි තෝරගමු තුන්වන ජයග්‍රාහී අංකය. තුන්වෙනියට අංක 10. තුනෙනි අංකයේ අංක 10, රුපියල් ලක්ෂ 10ක ජය මුදලක් ඔබ සතුවන හතරවන ජයග්‍රාහී අංකය. හතරවෙනියට අංක 61. මේ තමයි අද යන්ත්‍රය අපට තෝරා දුන් ජයග්‍රාහී අංක 4. එමනම් මේ අංක 4ත් එක්කම මේ යන්ත්‍රය තුලින් අපට තෝරා දෙන වාසනාවන්ත ලග්නයත් ඔබ අතේ තියෙන ලග්න වාසනා ටිකට් පතක සඳහන් වුණොත් අද අපි අරගෙන ආපු ධන යෝගය හිමි කර ගැනීමේ වරම භාග්‍යයෙන් ඔබට උදා වෙනවා. අද වාසනාවන්ත ලග්නය මකර. ඔබ හිමි කරගත් ජයග්‍රහණයේ සියලුම තොරතුරු මේ මොහොතේදී අධීක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණයේ වෙනුවෙන් යොමු වෙනවා. උන්ගේ සහතිකය අපට ලැබෙනවා. අපට පුළුවන් ජයග්‍රහණයේ තොරතුරු ඔබට කියන්නට අපි බලමු කොයි විදිහටද අද ඔබට වාසනාව උදා වෙලා තියෙන්නේ කියලා. ඉතම සතුටින් අපි ඔබට කියන රුපියල් ලක්ෂ 10 බැගින් වාසනාව හිමි කරගන්නට වාසනාවන්තින් දෙදිනකටම අවස්ථාව උදා වෙලා තියෙන ටිකට් පත් අලෙවි කළ අලෙවි නියෝජිතවරුන් ඒ වසන්ති රාජකරුණා මහත්මිය මාකට් ප්‍රදේශ අනුරාධපුර KAT සුසන්ත මහතා වැලිගම්පිටිය හන්දිය අලෙවි නියෝජිත. ඉතින් මම දැන් ඔබට කියන්නේ මේ දිනුමෙත් මේ වාරය තුළින් ඔබට හිමි කර දුන් මුළු මුදලේ වටිනාකම රුපියල් 1,74,67,720යි. හෙට දවසේදීත් අපි ඔබට ආරාධනා කරනවා ලග්න වාසනා ටිකට් පත් වැඩි වැඩි ඉදිරිය ගන්න කියලා. ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපි අරගෙන එන සුපිරි ධන යෝගයේ වටිනාකමයි මේ රුපියල් 71,34,695යි.

මුල සිට අගට ගැලපුනත් අග සිට මුලට ගැලපුනත් ඔබට වාසනාව උදා කරන තවත් සුබ මොහොතක් ආරම්භ කරන්න අප සූදානම්. මේ වෙනුවෙන් මේ ප්‍රවේශය අපි ලබා ගන්නේ සුපිරි ධන සම්පත ජයග්‍රාහී 888 වන වාසනාවන්ත දිනුම් වාරයට. මේ අද දවසේ අපි ඔබේ වාසනාව වෙනුවෙන්ම වෙන් කරපු සුපිරි ජයමල්ලේ වටිනාකම, හරියට මෙහි වටිනාකම වෙනවා රුපියල් 2,76,97,447ක්. ඒ විතරක් නෙමෙයි, රුපියල් 40 සිට රුපියල් 25,00,000 දක්වා තවත් සෙසු මුදල් තෑගි රසකටම හිමිකම් කියන්නත් මේ දිනුම් වාරය තුළදී ඔබට වාසනාව තියෙනවා. එමනම් අපි බලමු මේ ආකාරයට යන්ත්‍ර සියල්ලම ක්‍රියාත්මක වෙනවා. ජයග්‍රාහී අංක 6ක් සමග වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි දැන් තෝරාගන්නේ. බලමද සුපිරි ධන සම්පතක් එක්ක ඔබේ වාසනාව තීරණය කරන ඡයග්‍රාහී අංක මොනවද කියලා. අද ප්‍රථම වාසනාවන්ත අංකය ලෙස නියන්ත්‍රය අපිට තෝරා දෙනවා අංක 2. ඊළඟට දෙවන ඡයග්‍රාහී අංකය අංක බිඳුව. තෙවන ඔබට වාසනාව රැගෙන එනවා යලිත් අංක 2. ඊළඟ වාසනාවන්ත අංකය අංක 6. බලමු පස්වන ඡයග්‍රාහී අංකය අංක 8. අවසන් ජයග්‍රාහී අංකය අංක 2. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙන්නේ C අක්ෂරය. ඔබ මේ දක්ෂිණ අධීක්ෂණ මඩුල්ලට අපි දැන් සියලුම තොරතුරු යොමු කරනවා. ඉන් අනතුරු සූදානම් වෙන්නේ ඔබේ වාසනාවේ නිල ප්‍රතිඵල ගැන මුළු රටටම කියන්න. හොඳයි, අපිට අධීක්ෂණ මඩුල්ලේ අනුමැතිය ලැබුණා. දැන් බලමු අද සුපිරි ධන සම්පත දිනුමැදිමත් එක්ක ඔබ වාසනාවන්තින් බවට පත් වෙලා තියෙන්නේ කොයි ආකාරයටද කියලා. රුපියල් 100,000 බැගින් දිනාගත් ලක්ෂපති වාසනාවන්තින් මේ ආකාරයට අද බිහි වෙලා තියෙනවා. ඡයග්‍රාහී ලොතරැපත් අලෙවි කරලා තියෙන්නේ නෙල්ලියඩි ටී සසිකරන් මහතා, යෝක් වීදිය කොටුවාලි විනෝචිත ඊ.කේ. දනිඳු ප්‍රේමසිරි මහතා, මහනුවර එස්.ජී. චන්ද්‍රසිරි මහතා සහ මිනුවංගුඩාල විනෝචිත පුෂ්ප කුමාර පෙරේරා මහතා. යනු අද අපිට හැකියාව ලැබෙනවා මුළු රටටම තිළන කරන්න මුළු ත්‍යාග මුදල වශයෙන් රුපියල් 6,89,640ක ත්‍යාග මුදලක්. තවත් සුළු මොහොතකින් ඔබව තව දුරටත් වාසනාවන්තින් බවට පත් කරන්න අපි සූදානම්. ජය සම්පත දිනුම් මැදිමත් එක්ක ඊට කලින් මේ මතක් කරන්නේ හෙට සුපිරි ධන සම්පතත් එක්ක අපි රැගෙන එන සුපිරි ජයමල්ලේ වටිනාකම රුපියල් 2,77,86,684ක්. එදිනදා ඔබේ ජීවිතයට ජය කැන්දන ජය සම්පතත් එක්ක අදත් මුළු රටටම ජය සම්පත් උදා කරන්න අපි සූදානම්. මේ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ජය සම්පත ඡයග්‍රාහී 362 දිනුම් වාරේ. ඊ දවසේදී අපිට හැකියාව ලැබුණා ජය සම්පතත් එක්ක රුපියල් 2,50,000ක් දිනාගත් එක් වාසනාවන්තෙක් සහ රුපියල් 50,000 බැගින් දිනාගත් ඡයග්‍රාහකයන් 27 දෙනෙක් බිහි කරන්න. එමනම් අපි බලමු අද දවසේ ඔබ තෑගි හිමි කරගන්න ත්‍යාග රටාව කොයි ආකාරයටද තියෙන්නේ කියලා. ඉතින් සුපුරුදු විදිහටම සුපිරි ධන සම්පතෙන් අපි තෝරගත් වාසනාවන්ත අංක අතරින් අවසන් අංක 4 අග සිට මුලට ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ඡය සම්පතේ ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් මෙන්න මේ දකින ආකාරයට මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්න. යනවා අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය උනේ C අක්ෂරය. C අක්ෂරය ගැලපෙනවා නම් දැනටමත් රුපියල් 80ක මුදල් ත්‍යාගයක් ඔබ හිමි කරගෙනයි තියෙන්නේ. ඊළඟට වාසනාවන්ත අංක 8 සහ අංක 2 අග සිට මුලට අනුපිළිවෙලින් ගලපා ගැනීමෙන් රුපියල් 1,000 මුදල් ත්‍යාගෙ තේ වගේම අංක 6, 8 සහ අංක 2 ගලපා ගැනීමෙන් රුපියල් 4,000 මුදල් තෑගිත් හිමි කරගන්න ඔබට පුළුවන්. ඊළඟට රුපියල් 50,000 මුදල් තෑගි ඔබට හිමි වෙනවා අංක 2, 6, 8 සහ නැවතත් අංක 2 ඡය සම්පතේ අග සිට මුලට පිළිවෙලින් ගලපා ගැනීමත් එක්ක. ඊළඟට අපි බලමු රුපියල් 2,50,000 මුදල් තෑගි ඔබට හිමි වෙන ආකාරය අංක 2, 6, 8 සහ අංක 2 වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C අක්ෂරයත් එක්ක ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් රුපියල් 2,50,000 මුදල් තෑගි හිමි කරගන්න. එහෙමනම් අපි බලමු මේ ආකාරයට අද දවසේ ඔබ වාසනාවන්තින් බවට පත් වුණේ කොයි ආකාරයටද කියලා. රුපියල් 2,50,000ක් දිනාගත් එක් වාසනාවන්තයෙක් අද බිහි වෙලා තියෙනවා. ජයග්‍රහී ලොතරැප්ට අලෙවි කරලා තියෙන්නේ තිරුගල්වේලි හන්දිය කේ ජෙගදීස් මහතා. දැන් බලමු තවත් වාසනාවන්තින් බිහි වෙලා තියෙන්නේ අද කොයි ආකාරයටද කියලා. රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් අද රැසක් බිහි වෙලා තියෙනවා. ඒ ජයග්‍රහී ලොතරැප්ට අලෙවි කරපු අලෙවි නියෝජිත මහත්මීන්ගේ නාම ලේඛනය ඔබ මේ ආකාරයට දකිද්දී දිස්ත්‍රික්ක වශයෙන් සඳහන් කරන්නම්. අද ගම්පහ දිස්ත්‍රික්කෙන් ජයග්‍රහකින් 6 දෙනෙක්, කොළඹ, නුවරඑළිය, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 2 දෙනා බැගින්,
එවගේම කළුතර මහනුවර ගාල්ල මාතර හම්බන්තොට යාපනය මන්නාරම අම්පාර අනුරාධපුර පොළොන්නරුව බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් රුපියල් 50,000 බැගින් දිනාගත් එක් ඡායග්‍රාහකයා බැගින් මුළු ඡායග්‍රාහකින් 26 දෙනෙක් බිහි කරන අද ඡාය සම්පතත් එක්ක අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව අද දවසේ අපිට හැකියාව ලැබුණ මුළු රටටම සිලන කරන්න සමස්ත ත්‍යාග මුදල වශයෙන් රුපියල් 61,320 ත්‍යාග මුදල් සම්භාරයක් හිට හිත දවසේද මේ වගේම වාසනාවන්තෙක් වඩපත් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් මිලදී ගන්න ජය සම්පත ලොතරැයිපත්. වාසනාවක් ඔබේ ජීවිතවලට එකතු කරගන්නට මඟ බලාගෙන ඉන්න ඔබ සියලුම දෙනාට අදත් ඒ පෙරලිකාර වාසනාව ජයග්‍රහණය ඔබේ ජීවිතවලට එකතු කරන්න අපි සූදානම්. මේ වෙනුවෙන් ආරම්භ කරන්නේ ලොතරැයි ලොව පෙරලිකාරයා සුපර් බෝල් ජයග්‍රාහි 1154 වන දිනුම් වාරය. එසේනම් මෙන්න හිමි කරගන්න අද රුපියල් 12 කෝටියක් ඉක්මවා ගිය ඒ අති දැවැන්ත ජයමල්ල. මෙන්න හරියටම එහි වටිනාකම රුපියල් 12 කෝටි 18,97,304ක්. මීටත් අමතරව රුපියල් 40 සිට රුපියල් 20,00,000 දක්වා දිව යන සෙසු තියාගත් කන්දරාවකුත් ඔබට හිමි. එතකම සුපර් කෑෂ් හරහත් රුපියල් 25,000 අමතර මුදල් තියාග හිමි කරගන්නත් අද දවසේදීත් අවස්ථාවක් තියෙනවා. හොඳයි, පන්දු හොඳින් මිශ්‍ර වෙනවා. පළමු යන්ත්‍රයෙන් තෝරා දෙනවා පළමු ජය අංකය, අංක 26. අංක 26 පළමු ජය අංකය බවට පත්වෙනවා. මෙන්න දෙවන ජය අංකයත් සූදානම්. යන්ත්‍රය තෝරා දෙන්නේ අංක 71. අංක 71. අංක 26, අංක 71, ජය අංක දෙකක්ම සූදානම්. මෙන්න තෙවන ජය අංකය, අංක 13. අංක 13. ඔබ දන්නවා ඕනෑම ජයංක තුනක් සමගින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණොත් ඔබ හිමි කරගන්නවා රුපියල් 102,000. මෙන්න ගලපා ගන්න අවසන් ජයංකය, අංක 6. අංක 6. 26, 71, 13, 6. ජයංක හතරක් ගැලපුණොත් ඔබ හිමි කරගන්න රුපියල් 120,000. මෙන්න රුපියල් 12 කෝටියක් ඉක්මවා ගිය ඒ සුපිරි ජයමල්ල ඔබට හිමි කර දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජේ අක්ෂරය. ප්‍රධාන දිනු මැදීමේ ආකාරයෙන් අපි අවසන් කරගන්න. නමුත් ඔබට දිනන්නට තවත් අවස්ථාවක් තියෙනවා. එමනම් අපි තමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසට අදාළ සුපර් කෑෂ් සහ ලකි චාන්ස් විශේෂ අංක අපිට තෝරා දීම වෙනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී එම් චන්ද්‍රිකා පෙරේරා මහත්මියට. එසේනම් අපි ඔබට තෝරා දෙනවා රුපියල් 25,000 අමතර මුදල් ත්‍යාග සඳහා වන විශේෂ අංක. අංක 4, 3, 6, 5, 7. අංක 4, 3, 6, 5, 7. දෙනුමැදීම අවසානයි. දැන් තෝරාගත් ඡාය අංක 4 වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් ඇතුළු ඔබේ වාසනාවේ සියලුම ප්‍රතිඵල අධීක්ෂණ අනුමැතිය වෙනුවෙනුයි අපි යොමු කරන්නේ. මේ ආකාරයට අපි බලාපොරොත්තු වූ අධීක්ෂණ අනුමැතියත් අපිට හිමි වෙනකොට දැන් සූදානම් කියනට රට පුරාම සුපර් බෝල් එක ඔබ පෙරලිකාර වාසනාවක් හිමි කරගෙන තියෙන්නේ මොන ආකාරයටද කියලා මුලින්ම අපි කියන සූදානම්. සුපර් කෑෂ් හරහා රුපියල් 25,000 අමතර මුදල් ත්‍යාග හිමි කරගත් ජයග්‍රහක ජයග්‍රහික වන් පිළිබඳ තොරතුරු ඔබ මේ දකින්නේ ඒ වාසනාවන්ත ටිකට් පතල විකන ලදාල විනියෝජිත මහත්මාත්මීගේ නාමලේඛනය. දිශ්‍රික වශයෙන් ඔබ ජයග්‍රහණය කළ තියෙන්නේ ගම්පහ දිශ්‍රිකයෙන් ජයග්‍රහකයන් 4ක්, ගාල්ල, කළුතර, කොළඹ යන දිශ්‍රිකවලින් ජයග්‍රහකයන් 3 බැගින්, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, මාතර යන දිශ්‍රිකවලින් ජයග්‍රහකයන් 2 බැගින්, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය, මාතලේ සහ මහනුවර යන දිශ්‍රිකවලින් එක් ජයග්‍රහකයා බැගින් අද දවසේදී සුපර් කෑෂ් හරහා රුපියල් 25,000 මුදල් ත්‍යාග හිමි කරගන්න ජයග්‍රහක ජයග්‍රාහිකාවන් 27 දෙනෙකු දිවයින පුරාම බිහි වෙනවා. දැන් අපි බලමු ප්‍රධාන දිනුම් මැදීම හරහා ඔබ තවදුරටත් වාසනාවන්ත වෙලා තියෙනවද කියලා.
මෙන බලන්න හිතවතුනේ රුපියල් 200,000 ජයග්‍රහණය වාසනාවන්ත ටිකට් පත්තල විකනවා සරත් කෝදාගොඩ මහතා කිරුලපන ජේම් අනුර ජයවර්ධන මහතා රණාල ඇඹුල් ගම හන්දිය එස්ජී චන්ද්‍රසිරි මහතා මහනුවර කේජීඑස් වික්‍රමසිංහ මහත්මිය අනුරාධපුරය එහෙමනම් දැන් බලමු සමස්ත දිවයින පුරාම ජයග්‍රහක ජයග්‍රාහිකාවන් අතර අපි බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම මෙම වටිනාකම රුපියල් 69,20,520ක් උත්සාහ කරන හෙට දවසේදීත් ඔබේ ජීවිතවලට වාසනාවම එකතු කරගන්නට වැඩිපුර සුපර් බෝල් ලොතරැයි පත්ම මිලදී ගන්න මෙන්න හෙට දවස වෙනුවෙන් ඔබට හිමි වෙන ඒ දවන්ත ජයමලේ වටිනාකම රුපියල් 12,20,31,596ක් දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට පායන කිරීමෙන් විශ්වාසව ඔබට වාසනාව දාසන සඳාවත් එක්ක අදත් අපි සූදානම් ඔබේ විශ්වාසනීය බලාපොරොත්තු සැබෑ කළ දෙන්න. මේ ආරම්භ කරන්නේ අද දවසට අදාළව ශනිදා වාසනාවන්ත 5,315 වන දිනු මැදීමේ වාරය. ඔබේ ජීවිතයේ විශ්වාසනීය බලාපොරොත්තු වෙනුවෙන් අද දවසේ අපි වෙන් කළ දින දැවන්ත සුපිරි ජයමල්ලේ වටිනාකමයි මේ. රුපියල් 5,49,84,871ක්. ඒ වගේම අදත් ජයමල්ලේ ඔබේ සුපිරි මෝටා පිටුමාගේ ඉදිරියේ මුදලින් ලබා ගන්න ඔබට අවස්ථාවක් දෙනවා. එමත් නැත්නම් ඔබේ කැමැත්ත අනුව ජයමල්ලේ වටිනාකම මුදලින් ලබා ගන්නත් ඔබට අවස්ථාව හිමි වෙනවා. එහෙමනම් අදත් ඔබට ජයන් ජයම ප්‍රාර්ථනා කරමින් අපි යොමු වෙන්නේ ප්‍රධාන දිනු මැදීම වෙත. අදත් රුපියල් 4 සිට 120 දක්වා තවත් සෙස්සු මුදල් තෑගිවලට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ශනිදා ප්‍රධාන දිනු මැදීමේදී මුල් මෙයන්තෙන් වාසනාවන්ත ශායංක 4යි අපි දැන් තෝරගන්නේ. අද දවසේ ඔබට මුලින්ම වාසනාව ගේන ඡායංකය බවට පත්වන්නේ අංක 78. අංක 78 යන්ත්‍රයේ මුල්ම ගලපා දීම දැන් අපි තෝරගන්නවා දෙවන වාසනාවන්ත ඡායංකය. අද දෙවනුවට යන්ත්‍රයේ ගලපා දීම ජයග්‍රහී අංක 62. අංක 78 අංක 62 ඡායංක දෙකක් තෝරගෙන අවසන් අපි තෝරගන්නවා තෙවන වාසනාවන්ත ඡායංකය. දෙවනුවට අංක 75. ඕනෑම ඡායංක තුනක් එක්ක ඉංග්‍රීසි අක්ෂරයේ ගැලපුණොත් 102කට ඔබට හිමිකම් කියන්න පුළුවන්. එහෙමනම් මේ සිව්වන වාසනාවන්ත ඡායංකය අංක 4ම නිවරදිව ගැලපුණොත් 120ක් ඔබ සතුයි. අද සිව්වනි ඡායග්‍රාහී ඡායංකය අංක 12. ඡායංක 4ම තෝරගෙන අවසන්. එහෙමනම් අද සුපිරි ඡායමල් ඔබට හිමි කළ දෙන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. අද දවසේ දිනු මැදීම සම්පූර්ණ කරන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ I අක්ෂරය. ප්‍රධාන දිනු මැදීම මේ විදිහට අවසන් වෙද්දී අපි දැන් සූදානම් වෙන්නේ ඔබට දිනවද තවත් අවස්ථාවක් ලබා දෙන්න ශනිදා ලකී චාන්ස් විශේෂ දිනු මැදීමත් එකේ හරහත් ඔබට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි රසකට හිමිකම් කියන අවස්ථාවක් තියෙනවා. එවෙනුවෙන් විශේෂ අංකයයි අපි දැන් තෝරගන්නේ අංක 8යි 4යි 2යි 3යි 6. අංක 8යි 4යි 2යි 3යි 6. එහෙමනම් අපි තෝරාගත්ත සියලුම තොරතුරු දැන් යොමු කරනවා අධීක්ෂණ මණ්ඩලයේ වෙත. අද දවසට අදාළ වන නිල ප්‍රතිඵල සටහන අපේක්ෂාවෙන් අධීක්ෂණ අනුමැතිය අපිට හිමුණා. අපි බලමු ශනිදාවත් එක්ක කොහොමද මේ රාත්‍රියේදී ඔබේ වාසනාව බෙදී ගිහිලා තියෙන්නේ කියලා. අපි මුලින්ම මතක් කරන්නේ ශනිදා ලකී චාන්ස් එක රුපියල් 50,000 මුදල් තැග් දිනා ගන්න වාසනාවන්තින් පිළිබඳව. අදත් වාසනාවන්තින් රැසක් බිහි වෙලා ඉන්න ඔබ මේ දකින්නේ ජයග්‍රාහී ටිකට් පත් අලෙවි කරලා තියෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මින් මේ ජයග්‍රහණ දිස්ත්‍රික් වශයෙන් බෙදියන්න මෙන්න මේ ආකාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාසනාවන්තින් සිව් දෙනෙක් බදුල්ල අනුරාධපුරයේ මාතරේ දිස්ත්‍රික්කෙන් වාසනාවන්තින් තිදෙනා බැගින් ඒ වගේම කෑගල්ල කොළඹ දිස්ත්‍රික්කවලින් වාසනාවන්තින් දෙදෙනා බැගින් රත්නපුරය පොළොන්නරුව පුත්තලම කුරුණෑගල මාතර නූර් දිස්ත්‍රික්කවලින් එක් වාසනාවන්තයා බැගින් රුපියල් 50,000 මුදල් තැග දිනා ගන්න වාසනාවන්තින් 23 දෙනෙක් අද රැස්ට බිහි කරන්න අපිට හැකියාවක් ලැබෙනවා. එහෙමනම් අපි බලමු අද ශනිදා ප්‍රධාන දින මැදීමත් එක්ක කොයි ආකාරයෙන්ද ඔබ වාසනාව හිමි කරගෙන තියෙන්නේ කියලා. අදත් දෙලක්ෂපති වාසනාවන්තින් තිදෙනෙක් බිහි වෙලා ඉන්නවා. ජයග්‍රාහී ටිකට් පත් අලෙවි කළා තියෙන්නේ සිටි ෆොන්සේකා මහත්මිය පිළියන්දන, KJ රත්නපාල මහත්මිය මුල්ගම්පල මහනුවර, TPGL අල්විස් මහත්මිය කුරුණෑගල නගරයේ යන්තම් පලාව.
එමනම් අපි බලමු තවත් වාසනාවන්තයින් මේ රාත්‍රයේදී බිහිවෙනවාද කියලා. ඕ ඉතාමත් සතුටින් ඔබට මතක් කරනවා ලක්ෂ 20ක් දිනා ගන්න වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ටිකට් පත අලෙවි කළා තියෙන්නේ වයලට් පෙරේරා මහත්මිය මොරටුව කුරුස හන්දිය. ඒ අනුව වාසනාවන්ත ජයග්‍රහණ රැසක් අතරේ අද ශනිදා දින මැදීමත් එක්ක ඔබට බෙදා දෙන දවන්ත මුළු මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 96,59,960ක්. හෙටත් පානිහිරුමින් විශ්වාස ශනිදාවත් එක්ක ඔබේ විශ්වාසනීය ටිකට් පත වැඩි වැඩියෙන් මිලදී ගන්න මේ හෙට ශනිදා ඔබට වෙන් කරන සුපිරි ජයමල්ලේ වටිනාකම රුපියල් 5,51,65,658ක්. ඒ වගේම ඔබට අවස්ථාවක් තියෙනවා මීළඟ සුපිරි ජයමල්ල තුළිනුත් සුපිරි මෝටරයකට හිමිකම් කියන්න. ඒ වගේම ඉතිරිය මුදලින් ලබා ගන්න. එහෙමත් නැත්නම් වාසනාවන්ත ඔබේ කැමැත්ත අනුව මුළු ජයමල්ලේ වටිනාකමවත් ඔබට මුදලින් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ශනිදා ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.

පොරොන්දු එලෙසින් මීටු කරමින් සිහිනවලටත් වඩා ඉහලින් ඔබ හෝසවාතබන කප්රුකත් එක්කයි ඔබට වාසනාව තිලින කරන්නේ. මේ එවෙනුවෙන් ආරම්භ කරන ජයග්‍රාහි දිනොමැදීමේ වාරය 2330. අද දවසේ ඔබ වෙනුවෙන් රැගෙන එන දැවන්ත ජයමල්ලේ වටිනාකමයි දැන් ඔබට සඳහන් කරන්නේ. හරියටම රුපියල් 25,87,20,312ක්. ඒ ජයමල්ලට අමතරව කෝටියේ ජයමලු දෙකක් ඇතුළුව 27 කෝටි ඉක්මවා යන දැවන්ත මුදල් සම්භාරයකට හිමිකම් කියන්නට ඔබට අවකාශය තිබෙනවා. එවගේමයි 40 සිට 120 දක්වා විහිදී යන සෙසු මුදල් තෑගිවලට හිමිකම් කියන්නටත් අද රාත්‍රියේදී ඔබට අවකාශය තිබෙනවා. මෙන්න ඔබට වාසනාව හිමිකර දෙන පළමු ජය අංක 21. අංක 21 ප්‍රථම ජය අංකය බවට පත්වෙද්දී දෙවන ජය අංකය අපි මෙලෙසින් තෝරගන්නවා. වාසනාවන්ත අංක 72 දෙවන ජයග්‍රාහි අංකය බවට පත්වෙද්දී දෙවන ජය අංකයයි දැන් අපි තෝරගන්නේ. ඔබේ වාසනාව වෙනුවෙන් තුන්වන තෝරාදීම අංක 1. ජය අංක 3ක්ම තෝරගෙන අවසන් සිවන ජය අංකය දැන් අපි තෝරගන්නවා. ජයග්‍රාහි අංක 58. අංක 21, අංක 72, අංක 1 සමගින් අංක 58. මේ ජය අංක 4 මොබේ ලොතරැයි පත්වල සටහන් වෙනවා නම් ඔබ රුපියල් 120කට හිමිකම් කියනවා. ජය අංක 4 සමගින් ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් කෝටියක්. අපි බලමු ඔබේ වාසනාව තීරණය කරන ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ V අක්ෂරය. ජය අංක 4 සමගින් සුපිරි අංකයටත් රුපියල් කෝටියක්. අපි බලමු අද දවසේ ඔබේ වාසනාව වෙනුවෙන් සුපිරි අංකය කුමක් බවට පත්වේවිද කියා. ජය අංක 4ත් ඉංග්‍රීසි අක්ෂරයත් සුපිරි අංකයත් ඔබේ ලොතරැයි පත්වල සටහන් වෙනවා නම් අද දැවන්ත ජයමල්ල ඔබේම වෙනවා. වාසනාවන්ත සුපිරි අංකය අංක 20. අපි ඔබට වාසනාව හිමි කර දුන්නා. අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය අපිට ලැබෙනවා. දැන් කියන සූදානම් අද දවසේ රට පුරාම වාසනාවන්තින් බිහි වෙන්නේ කොයි ආකාරයටද කියලා අපි බලමු. රුපියල් 102 බැගින් හිමි කර ගන්නා වාසනාවන්තින් බිහි වෙනවා ලොතරැයිපත් අලෙවි කරනවා. WMS අබේරත්න මහතා හංවැල්ල, DGR දොඩම්තැන්න මහතා නුගවෙල, එම් තීප ප්‍රසාද් මහතා කලවංචි කුඩි, එම් රවිචන්දිරන් මහතා පෙරිය පොරති. තවත් වාසනාවන්තින් ඉන්නවා NAP සෙනවිරත්න මහත්මිය මාවතගම ආයෝජන ප්‍රවර්ධන කලාපය, HA ගුණදාස මහතා හලාවත, WATM මංචනායක මහතා ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට. අද දවසේ තවදුරටත් වාසනාවන්තින් බිහි වෙනවාද අපි බලමු. රුපියල් 120ක් හිමි කර ගන්නා වාසනාවන්තෙක් බිහි වෙනවා. එම ලොතරැයි පත අලෙවි කරනවා GMS කුමාර මහතා දංකොටුව. ඒ අනුව රට පුරා විහිදී ඉන්න ඔබට අපි තිරින කරන සමස්ත මුදලේ වටිනාකමයි දැන් ඔබට සඳහන් කරන්නේ. හරියටම රුපියල් 1,51,49,720ක්. හෙට දවසේදීත් වැඩි වැඩියෙන් කප්රුක ලොතරැයි පත් මිලදී ගන්න ජයමල්ල තවදුරටත් ඉදිරියට යනවා. හරියටම රුපියල් 25,06,45,836ක්. හිතවතුනි ඔබේ වාසනාව එතනින් අතර වෙන්නේ නැහැ. අපි සූදානම් වෙන්නේ සසිරිත් එක්ක ඔබට 102 මුදල් ත්‍යාග වැඩි වැඩියෙන් හිමි කරලා දෙන්න. මේ වෙනුවෙන් ආරම්භ කරන්නේ සසිරි ජයග්‍රාහි 984 වෙනි දිනුමැදීමේ වාරය.

0: ජයග්‍රාහි දවසක් දිනු මැදම් අටක් කොස්සේ ඔබට වාසනාව තිරෙන කරේ කොයි ආකාරයටද කියලා දැන් කියන්න සූදානම්. අපි බලමු අද දවසේ අපි ඔබට තිරෙන කරනවා 120 ත්‍යාග දෙකක්, 110 ත්‍යාග දෙකක්, 250,000 ත්‍යාග එකක්, 102 ත්‍යාග 25ක්, 100 ත්‍යාග හතරක්, 50,000 ත්‍යාග 49ක්, 25,000 ත්‍යාග 27ක් සමගින් සෙසු ත්‍යාග 861,938ක්. ඒ අනුව අද දවසේ ජයග්‍රාහකින් 862,048 දෙනෙක් අතර අපි තිලින කරනවා රුපියල් 7,01,30,080ක දැවැන්ත මුදල් සම්භාරයක්. හිතවතුනේ ඔබටත් පුළුවන් මේ වාසනාවන්තීන් අතරට එකතු වෙන්නට. කරන්න තියෙන සුළු දෙයයි මිලදී ගන්න නිරන්තරයෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත්. හමුවෙමු හෙටත් රාත්‍රී 9ට. ප්‍රාර්ථනය ඔබට ජය මේ DLB Lottery Show.
1: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා
2: රාත්‍රී 9 වෙනාඩි 55 දැන් වෙලාව.

0: වෙලව රාත්‍රී 10යි.
1: මියුරු ගීරස මధుර බෙදමින්
2: FM 89.6
1: හරබරින් පිරි වදන් අරගෙන
2: FM 89.8
1: ඔබේ සවන් සනහා පියාඹන ගුවනේ ලිහිණිය
3: City FM

මාලි බුලත් සිංහල සමග ශර්ලි වෛජයන්තයි. රාත්‍රී 10:15 මේ බණ්ඩාර අතවුද.

රාත්‍රී 11යි. මෙමේරියන් සංගීත කණ්ඩායම

ඒ චන්ද්‍රසේන හෙට්ටියා රජු රාත්‍රී 11යි විනාඩි 10යි දැන්. දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

ඒ මොරිස් විජේ සිංහ රාත්‍රය 11යි විනාඩි 25යි දැන්. සමන්ත පෙරේරා

0: 89.6 FM 89.8 ජාතික FM නාලිකාව සිටි FM නොනිදන net එක කතා කරන හිත්වලට හැමදාම රැදලහට හිත එල්ලන සිටි
1: රැපුරාම ඔයා එක්කම
0: යවුවන නගරේ වීඩියෝ ප්‍රාර්ථනාව සිටි FM
2: අයු බොහෝ වේවා කියන ඔබ සියලුම දෙනාට අලුත් දවසක් අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගත්තේ ඔබ කැමැතිගේ අලුයම තුන වෙනකන් ඔබ මනාපගේ අලුයම තුන වෙනකන් ඔබේ මිතුරන් එක්කම අහන්න පුළුවන් මම ඔබේ ආදරණීය නිලන්ත විමලසේන අද හොරා තුනක් අපි ඔබත් එක්ක රැඳෙනවා ඔබ කැමැතිගේ අහන්න පුළුවන් ඔබ මේ වෙලාවේ සමහර විටක රාත්‍රී සේවා මුරේ යෙදෙන ගමන් වෙන්න පුළුවන් නැත්නම් ගෙදර අයත් එක්ක නේද නැද ඇත්ත එක්ක යාළුවොත් එක්ක ගමනක් බිමනක් යන එන ගමන් අපි වහගෙන ඉන්න වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් තමන් වාහනයක් නේ දෙලවගෙන මොනවා හරි බඩු බහන් දෙහෙට මෙහෙට ගෙනියනවා වෙන්න පුළුවන් ඒත් එක්කම රාත්‍රියේදී කුංචි සාදයක් වෙන්නත් පුළුවන් ගෙදරනේ හරි කොහොමනත් ඔබ එකතු වෙලා සිටි FM අහගෙන ඉන්නවා නම් මේ වෙලාවේදී ඔබට පුළුවනි ඔබ කැමැති ගී ඔබ කැමැති අයත් එක්කම අහන්න අලුයම තුන වෙනකන් කතා කරන්න පුළුවන් අපිට 0112 69 19 92 WhatsApp කරන්න පුළුවන් අපිට 0776 86 6 8 WhatsApp කරන්න පුළුවන් ඔබ කැමැති ගීතය ඔබේ මිතුරන් සියල්ල සඳහන් කරන්න අපි ඔබත් එක්ක ඉන්නවා මේ හිත ඉල්ලන සිටී

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හැමදාම රෑතලහට හිත ඉල්ලන සිටි
1: රෑපුරාම ඔයා එක්කම
0: යමුන නගරේ වීඩියෝ ප්‍රාර්ථනාව CTFM

0: නොනිදන නැත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: මධ්‍යරාත්‍රී 12යි විනාඩි 13යි 0112 69 92 දුරකථනයට අපිට කතා කළේ රංග කැලණියෙන් අම්මා සිරියලතා ආදරයෙන් එකතු කරගන්න කිව්වා පුතා ප්‍රමෝද් එකතු කරගන්න කියලා කිව්වේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආපසු යන්නට ගීතය දෙන්න අපි ඔන්න ගීතය දෙන්නම් වට්සප් පරිමිඩයක් කියලා තිබෙනවා 0776 89 6 89 8 සුබදැසනක් වේවා ඔබතුමාට දීර්ඝාෂ ලැබේවා ඔබටත් එසේම වේවා බදුල්ලේ ඉන්ද්‍රාණි බේකරියේ තමයි චන්දන මමත් චන්දන තමයි එකතු කරගන්න කියන්නේ අජිත්මුතු කුමාරණගේ ගීතයක් ඒත් එක්කම ඇය හම්බ වුණේ හවස පන්තියට යන ගමන් කියලාත් කියනවා සිටි FM එකටත් ආදරෙයිලු ඇටත් ආදරෙයිලු හොඳයි නේද ඇය බලාගන්න ජීවිත කාලෙම අදටත් අද අහමුදා අපි රෝහණ බෝගොඩ ගායනා කරන ගීතයක් දෙවි කතරට ගංගාවයි මට හමු ගංගා මම සුරංග කුමාර නෙළුවෙන් අපිට වට්සැප් පණිවිඩයක් එවා තිබෙන්නේ යකා කියලා කියලා තියෙනවා අපි ගීත සියල්ල මාමු 0112 69 92 අපේ දුරකථනයේ ඔබට වට්සැප් කරන්න පුළුවන් 0776 89 6 89 8

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: මධ්‍යරාත්‍රී 12 විනාඩි 26යි දැන් වෙලාව අපිට දුරකථන ඇමතුම් නම් ගලාගෙන එනවා කුරුවිට ලක්ෂ කන්දෙන් නනුර අපිට කතා කළා චාර් ජෝතිපාලගේ මහද නැමැති වන බබරා ගීතය ලබා දෙන්න කියලා සමන් දිමුතු රාලමල්ලි ලසිත් ගුණ දාස ඇතුළු පිරිස එකතු කරගන්න කියලා කීව ඔන්නිතින් අපි හැමෝම එකතු කරගත්තා සුනිලා හෙට්ටිආරච්චි සුබම සුබ දවසක් සනත් නන්දසිරි ගායනා කරන කිසිවක් නොකියන කිසිවක් නොඅසන ගීතය හමුලු අපි හමුනේ මම ආනමණ්ඩුවෙන් සුනිලා හෙට්ටිආරච්චි නෝඩන් බ්‍රිජ් වලින් නම්මා රත්නකහඳව පුණ්‍යසිරි මාලනී ජයකොඩි ගම්පලින් හේමන්ත විජේසේකර මහනුවරින් නිශ්ශංක ඒකනායක එකතු කරගන්න කියනවා මාතලේ කුමාරී එරමුදුගොල්ල නංගි නයනි ගාමිණී සුභාෂිනී ඇතුළු පිරිස එකතු කරගන්න කියලා කියනවා ඒත් එක්කම චර් ජෝතිපාලගෙම තවත් ගීතයක් කැමති කියලා කියනවා අපි චර් ජෝතිපාල ගීතය අහමු නේද ඔබ දෙදෙනෙක් ඉල්ලලා තියෙනවනේ සුබ දවසක් සිටි FM චර් ජෝතිපාල ගීත ඉල්ලන්නේ වාද්‍ය පොතු පිටියේ රාණි රත්නායක දයානන්ද සමන්ත ලසන්ත චමින්ද අපේක්ෂා මලින්කා නිලංක නූල යානුල නේද යානුල භූමි නෙළුම් සමගින් සිතුන් එකතු කරගන්න කියනවා අපි ඔන්න ඉතින් ඔබත් එකතු කරගත්තා අපි ගී සියල්ලම මේ ඔබ කැමති ගී

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: මධ්‍යරාත්‍රී 12යි විනාඩි 34යි දැන් ආයේෂ් මුරටුවෙන් කතා කළේ ලලිත් පොන්නම් පෙරමුගේ ගීතයක් ලබා දෙන්න කියලා අපි ගීතය ලබා දෙන්නම් නැගේ සොඳුරු ගීරා වෙනේද ආයේෂ් මං හිතන්නේ හරි අපිවත් එකතු කරගන්න ගීතයකට WD අමරදේවයන්ගේ මලාවි රටේ සිට එකතු වෙන්නේ අපි සංජීව නිලන්ත නිශාන්ත කසුන් දිනූෂ ෆසීර් දර්ශන වෘදුස්සවේ ගැන තක් ෆොටෝ එකකුත් එවලා තිනවා කියනවා වෘදුස්සයක් තිබිලා නේද සතුටින් කොහොමනත් රාත්‍රී 12ට අපේ වේලාව රාත්‍රී 12ට රාත්‍රී 8:30යි හරි අන්න ඉතින් අපි එකත් කිව්වා මලාවි රටේ සිට අපිට WhatsApp පණ විඩයක් එවා තිබුණේ 077 6 89 6 89 8ට HR ජෝතිපාලගේ නෑ මොහිතින් බේකී ගීතයක් ඉල්ලනවා රදවඩුන්නේ ගාමිණී වීරසිංහ සශික අශාන් දුලනි රූපවති රෝහිණී නයනි කුමාරී නිමල් බර්නාඩ් ඇතුළු පිරිස එකතු කරගන්න කියලා අපිට මොහිතින් බේකී ගීතයක් තමයි ඉල්ලන්නේ අයබෝන් සුබ දවසක් අපි ඔයාව අහගෙන ඉන්නවා ලව්වේ සුභාෂිනී සුභාෂිනී සහ ප්‍රභාෂි ඔන්න ඔබත් එකතු කරගන්නවා ගීතයට අපි ගීතය හමු නේද ගී වැලක් ඉල්ලලා තියෙනවානේ මේ ආයුෂ්ක ගීතේ මුලින්ම අපි හමුින් පස්සේ අනෙක් ගීත හමු

0: නොනිදන නැත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: අලෙවකට තවත් විනාඩි 14ක් ඉතුරුයි. ආදර නදිය ගලා රුක්මණී දේවීගේ ගීතේ ලබා දෙන්න කිව්වේ දේවමුල්ලේ රත්නසිරි ගමගේ යමුනා තිලංක තිලංකා තමයි එකතු කරගන්න කියලා කිව්වේ. මම හිතන්නේ පුතයි දුවයි නෝනයිනේ. ඉසුරු කුලියා පිටින් අපිට කතා කළේ හෙන්රි කල්දේරගේ සඳ අරන් ගීතේ ලබා දෙන්න අපි ඒ ගීතයත් ඔබට ලබා දෙන්නම්. 077 6 89 6 89 යට වට්සප් පණිවිඩ නම් ගොඩයි. සැර යටියෙන් අපි යන්නේ තුරා ගීතය දෙන්න එඩ්වඩ් ජයරත්න වැලි ලන්ද වරා වැව ඉඳලා අපිට වට්සප් පණිවිඩයක් එවා තිබෙනවා. ඔබට ඔබ කැමැති ගීතය ලබා දෙන්නම්. ඊළඟට අපි ඉබ්බගමුව ගොකරැල්ලෙන් දිනුලි මොබයිල් ආයතනයෙන් සැර යටියෙන් අපි යන්නේ නතුරා නෑ චන්ද්‍රලේඛ පෙරගේ ගීතයක් ඉල්ලන්නේ. බුද්ධිනී ලොකුදුව දිනුලි දෙවැනි පුතා දම්සර ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ටයිප් කළාම හරි අමාරුයි කියවන්න. චූටි පුතා ලස්සින්ත එත් එක්කම මගේ ආදර නැන්දම්මත් එකතු කරගන්න කියනවා රංජනී අපිට දෙන්න. හරි චන්ද්‍රලේඛා පෙරේරාගේ ගීතයක් නේද. හරි අපි ගී සියල්ලම ලබා දෙන්නම්. එත් එක්කම තවත් වට්සප් පණිවිඩයක් එවා තිබෙනවා. ජල අයියේ හඟුරංකත ප්‍රදීපා රවින්දු ගෙත්මිනි පූජිතත් ඉන්නවා. පූජිත වල්ලි නේද අපේ සිටි FM මිතුරා. අපි එහෙනම් ඔන්න ඉතින් හැමෝම එකතු කරගෙන ගීතය අහමු. ගී හතරක් තියෙනවා ලබා දෙන්න. ඉවසගෙන අහගෙන ඉන්න 011 2 69 19 දුරකථනයට ඔබට පුළුවන් කතා කරන්න. 077 6 89 6 89 යටට පුළුවන් ඔබට වට්සප් පණිවිඩයක් එවන්න ඔබ කැමති ගී අහන්න.

ఆవా జగడతనా ప్రేమ కొరనా.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හැමදාම රෑදලහට හිත ඉල්ලන සිටි
1: රෑපුරාම ඔයා එක්කම
0: යවන නගරේ වීඩියෝ ප්‍රාර්ථනාව CTFM.
2: අනිතින් අපි දෙවැනි හෝරාවත් පටන් ගත්තාලියම එකයි විනාඩි දෙකයි දැන් වෙලාව. සුබදැස්සනක් වේවා අපිට සිංදුවක් දෙන්න EG අනුර පුසල්ලාව BF ජනපදයේ ඉඳලා අපිට වට්සප් පණිවිඩයක් එවා තිබෙනවා. 077689 6 89 යට අපේ වට්සප් අංකය ලියාගන්න 077689 6 89 යට ඒ වට්සප් අංකයට නම ගම බෙමිතුරන් සහ ගීතය යොමු කරන්න අපි ඔබ කැමති ගීත ලබා දෙනවා. හින්දි සින්දුවක් කියලනවා ලග් චාගල් ගෝල්නේ ලතා මංගේෂ්කරගේ ගීතය වෝ කෝන් චිත්‍රපටයෙන් නිලා නී දංකොටුවෙන් අපෙන් නිල්ලන්නේ Thank you so much නිලානේ ඔබටත්. මම ඩුබායි වලින් චාමිකර ලංකාවේ වලස් මුල්ලෙන් ලක්මාලි වනුල බිහස් දුනිෂා ස්වර්ණලතා අරුණී ගීතයට එකතු කරගන්න කියනවා. ඩුබායි වලින් චාමිකර අපිට වට්සප් පණ විඩයක් එවා තිබෙන්නේ. අපි තහගෙන බොරලස් ගමුවේ ආයු බොහෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තෙජ අවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවා විල KDA සමරසිංහ සුවපත් වේවා කියලා කියනවා. ඒත් එක්කම දිනිත් සුදාරක විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සමග සරච්චන්ද්‍ර ගීතයක් දෙන්න. ඔව් ඉතින් අපි ගීතයක් ලබා දෙන්නම් අහගෙන ඉන්න. අයිබෝන් සිටි FM සුපුරුදු පරිදි ඩිලිවරි යන ගමන් සද්දට සිටි අහගෙන අද ගම්පල ඩිලිවරි යන්න පිටත් වුණා. පරිස්සමින් යන්න ගීතයකට මාවත් ගුවනේ අපේ මිතුරු මිතුරයන් සිල් දෙනාවත් එකතු කරගන්න. මම සරත් LP 2775 කාගිස් ලොරියලු නිදින් පරිස්සමින් යන්න සරත්. අපිට දුරකථන ඇතුම් දෙකක් ලැබුණා, දෙකක් නෙවෙයි ගොඩක් ලැබුණා. ගී හතරක් විතර අපි පිළිවෙලින් ලබා දෙනවා ඔබට ඉවසගෙන අහගෙන ඉන්න ඕනේ නේද ඔබේ වාරයෙන් එක්ක. ඉතින් රැදිලා ඉන්න අපිත් එක්කනේ. අපි හැමෝගෙම ගීත හැම එකක්ම දෙන්නයි උත්සාහ කරන්නේ. ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියෙන් අපිට කතා කළා. මිල්ටන් පෙරේරාගේ ගීතයක් ලබා දෙන්න හම්බ හවුස්. මේ වෙලාවේදී මංජු නාමල් ෂේන් චන්දිම තිලක් ඇතුළු පිරිස අපිව අහගෙන ඉන්නවා කියලා මට කතා කරද්දිත් ඇහුණ හයියෙන් CTFM අහගෙන ඉන්නවා. කොලියපිටියේ වයඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීතුමන් අනුර හේරත් මහත්මයාත් අපිට කතා කළා. බොහොම ලස්සන ගීතයක් කිල්ලුවේ කාලෙකින් නේද තිලක සිරි රත්නායකගේ අප දෙදෙනා දිහා බලවල කාලෙකින් ගීතේ. අපි මේ සියල්ලම ඔබට ලබා දෙනවා හින්දි ගීතයත් එක්කම. අහගෙන ඉන්න 01126699192 කතා කරනවා නම් වට්සප් පණිවිඩයක් වෙනවා නම් 077689 6 89 8 අපේ දුරකථනය.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: මේකයි විනාඩි 16යි. ෆාතිමා කහවත්තෙන් කතා කළේ ධර්මදාස වල්පොලගේ සිරිනි සරුසරවිලා ගීතය ලබා දෙන්න ආදරණීය සැමියා ජමල්ඩීන්, අජිත්, රනිල් කැලුම් ඇතුළු සිටි FM අහන හැමෝමත් එකතු කරගන්න කියලයි ෆාතිමා අපිට කිව්වේ. මම පරංගියා වාඩියෙන් කතා කරන්නේ. මට දෙන්න පුළුවන්ද මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ? මිල්ටන් පෙරරාගේ නේද? අපි ගීතේ ලබා දෙන්නම් එකතු කරගන්නවා. අම්මා තාත්තා මල්ලි රන්ද නංගි සරසි සහ මේ වෙලාවේ සිටි FM අහගෙන ඉන්න හැමෝමත්. අපිට වට්සප් පණිවිඩේවා තියෙන්නේ රුචිර මදුරංග. රුචිර නේද? ඔව් රුචිර, බොහොම ස්තුතියි ඔබට. අයියා මට දෙන්න රතුපලස අඩි තියන්න සින්දුව, අතුල ශ්‍රී ගමගේ නේද මං හිතන්නේ. අයියා මට දෙන්න රතුපලස අඩි තියන්න, අතුල ශ්‍රී ගමගේ ගීතේ තමා මේ කියන්නේ. කුරුණෑගල අනුරුද්ධ බණ්ඩාර තමයි ගීතය ඉල්ලන්නේ. අපි ඔබට ගීතේ ලබා දෙන්නම්. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා අපිට චන්දිමා. චන්දිමා කොහෙන්ද කියලා නම් නැහැ, හැබැයි ඇතුල් කරගන්න ගීතයකට එකතු කරගන්න කියලා විතරයි තියෙන්නේ. චන්දිමා බොහොම ස්තුතියි ඔබට. සුබ උදෑසනක් වේවා සිටි FM සියලුම කාර්ය මණ්ඩලයට. ශාම් නදීෂාගේ ගීතයක් දෙන්න කියනවා, ලස්සන ගීතයක් ලබා දෙන්න. මම අවිස්සා වේල්ලෙන් ප්‍රියන්ත. එහෙමනම් අපි මේ ගීත සියල්ලම ලබා දෙන්නම්. අපි කලින් ලබා දුන් ගීතවලට ස්තුති කරලා තරන වට්සප් පණිවිඩය වෙනවා. එහෙම නේද? ඕනේ නැහැ අපිට. නැත්තම් තව ගොඩක් අපිට පණිවිඩ තියෙනවා, ගොඩක් ගී ඉල්ලීම් තියෙනවා. අපි හැම ගීතයක්ම දෙන්න උත්සාහ කරන්නේ 0112

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: එකයි විනාඩි 32යි දැන් 0.1129 දානමය අනු දෙක දුරකථනයට කතා කළා ගොඩක් දෙනෙක් එක්කම 0.7769 අට දුරකථනයට WhatsApp පණිවිඩේවා තිබෙනවා ඔබ කැමති ගී අහන්න. සිරි සම්බුද්ධ රාජා වදිම් සුජාත අත්තනායකගේ ගීතය අපෙන් ඉල්ලුවේ. සේරුවාවිල KDA සමරසිංහ අපිට කතා කළා දුරකථනෙන්. ගිල්බර්ට් තුන්හේන ගිල්බර්ට් මහත්මයා අපිට කතා කළා. මංජුලා දිල්රුක්ෂිගේ ගීතයක් ලබා දෙන්න සුපුන් මදුසංක, මලින්දු මසින්දු, මදුෂාන්, හසිත් එරන්ද එකතු කරගන්න කියන ඌරගහ රංජනී අපිට කතා කළා. රුවන් තොරන් තනා ගීතය ලබා දෙන්න කියලා. එත් එක්කම මම වත්තරෙන් සුදේශ් හින්දි ගීතයක් ඉල්ලනවා. අපි හින්දි ගීතයක් ඔබට ලබා දෙන්නම්. සුදේශ් වත්තරින් නේද සුදේශ්? ඔබ විතරයි ඉන්නේ ගීතය අහන්න. WhatsApp පණිවිඩයක් ඒවා තිබෙනවා. සඳ තරු රෑක නිවන නිහඬ යාමයේ සිත නිවන සිටි FM ඇසෙනවා. රිද්මයක අසිරියෙන් ලොව සනසා හදවතේ ගීතනුයාය පිදෙනවා පිබී දෙනවා. මට ගීතයක් ලබා දෙන්න. මම අවිස්සාවේලෙන් හිරුන් රශ්මික. හිරුත්ද හිරුන්ද? හිරුන් රශ්මික නේද? හිරුන් රශ්මික. අපි මේ ගීසියල් ලබා දෙන්න 0.1129 ඔබට කතා කරන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් මේ දැන් මේ වන්න 0.776 89 6 89 යටට 0.776 89 6 89 8

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හැමදාම රෑදලහට හිත එල්ලන සිටි
1: රෑපුරාම ඔයා එක්කම
0: යෞවන නගරේ රේඩියෝ ප්‍රාර්ථනාව CTFM.
2: අලෙම දෙකයි විනාඩි 10යිනේ. සුනිල් කළු බෝවිල අපිට කතා කළා ගීතයක් ඉල්ලන්න එකතු කරගන්න කියලා. ඒත් එක්කම හොරණ බටගොඩ බේකරිය රංජිත් තිලින ප්‍රේමලාල් දර්ගනගරේ ලාල් රේණුකා අර්ඩියකේ ජයා එකතු කරගන්න කියලා කීවා. සිටිෆම් මේ වෙලා වැහන සියලුම දෙනා නන්දමානීගේ තරුත නිදන මහරෑ ගීතය තමයි ඉල්ලුවේ. අපි ඊට කලින් චන්ද ඩේනාරච්චුක ගීතයක් අපෙන් ඉල්ලුව නේද? අපේ ගීතය ලබා දුන්නේ නැහැ, තරහ වෙන්න එපා, අපි ගීතය ලබා දෙන්නම්. සම්පත් කුමාර, සනත් කුමාර තෙල්දූව විල් ඇන් සන් බේකරියෙන් අපිට කතා කළා. උපුල් චන්ද්‍රපාල, අසංක රෝහිත, රණතුංග, විජය කුමාරතුංගගේ ගීතයක් තමයි මේ අලුවත් එක්ක අහන්න ඕනි කියලා කිවේ. බලංගොඩ සමනල ගමින් අමරා අපිට කතා කළා. සද්දාමාලනී ලකිඳු නෙතිඳු සදා බලංගොඩ ජයන්ති පාලිකාවන් බුද්ධ ජයන්ති පාලිකාවන් එත්තකම වටගල මල් කවඩි බෙලියත්ත තංගල්ල ජාතික පාසලේ සියලුම දරුදරියන් එකතු කරගන්න කියලා කීවා. අපිට කතා කළේ අමරා. රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතය තමයි ඉල්ලුවේ. අපි ඒ ගීතයත් ලබා දෙන්නම්. කලින් පොරොන්දුකුත් තියෙනවා මේ ගීතත් සියල්ලම අපි ලබා දෙන්න සූදානම්. විජය කුමාරතුංගගේ ගීතයක් අපෙන් ඉල්ලුවා. විජය කුමාරතුංගගේ ගීතය ඉල්ලුවේ කවුද? සරත් කුමාරනේ. තෙල්දුව උපුල් චන්ද්‍රපාල, අසංක රෝහිත, රණතුංග ඇතුළු පිරිස එකතු කරගන්න කියන්නේ විජය කුමාරතුංග ගීතයකට. අපි ගීත සියල්ලම ලබා දෙන්නම්. 0112 69192 අපේ දුරකථන අංකයේ වට්සප් පණ වැඩයක් එවන්න. 0776 896 89 8 0776 89 6 89 8 අපේ වට්සප් අංකය.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
2: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයෙන් අත්වැලා. කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108, 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7.
3: නොනිදන net එක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රැදලහට හිත එල්ලන සිටි
4: රැපුරාම ඔයා එක්කම.
5: අලෙව 2:37 දැන් වෙලාව. අපිට සීදුවේ රාණි කතා කළා සශිකා නිසංසලාගේ ගීතයක් ලබා දෙන්න කියලා. ජෝසප් ධනුෂ්ක එත් එක්කම ඉෂානී සහ දුෂානී අශානිනේ ඉෂානි සහ අශානි දුවල දෙන්න එකතු කරගන්න කියනවා. එත් එක්කම පුතාගේ නෝනා නිමේෂා රසල් එකතු කරගන්න කියලාකවා. මිහි ලෝල් රසල් මං හිතන්නේ නම. දර්ගා නගරේ ලාල් බේකරියෙන් ලාල් බාසුනහි එකතු කරගන්න කියලා කිව්වා අපිට කතා කරලා. රංජි බිරිඳ රේණුකා දුව සමාධි ඉෂිනි වසන්ත ඇතුළු පිරිස එකතු කරගන්න කිව්වේ නිහාල් නෙසන්ගේ ගීතයක් අපිට ලබා දෙන්න කිව්වා. බේරුවල ධම්මි කතා කළා මොහිදින් බේග්ගේ දෙවියනි ඔබ මැවුලෝ පුදුමයි ගීතය ඉල්ලන්නේ. රියදරු මහත්තරුන් රණවිරුවන් සහ මේ වෙලාවේ සිටි FM මහගිරින් හැමෝම එකතු කරගන්න කියලා තමයි බේරුවල ධම්මි අපිට කිව්වේ. ඔබට පුළුවනි ඔබ කැමති ගී අහන්න කතා කරන්න. අපිට අපි ඔබත් එක්ක අලුයම 3 වෙනකන් රැඳිලා ඉන්නවා. මේ ඔබ ඉල්ලූ ගීම.

ගීත ඇත් සමගින් අද හිත ඉල්ලන සිටි ඔබෙන් සමුගන්නයි සූදනම් වෙන්නේ යළි මධ්‍යම රාත්‍රී 12ට අපි හමු වෙනවා අලුත් දවසක අලුත් බලාපොරොත්තුත් එක්ක. එමනම් ඔබේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉටු වේවි. ඔබ යහපත් ලෙස ජීවත් වෙන්න උත්සාහ ගන්න, ඔබේ අසල්වැසියන්ට ඔබ ආදරය කරන්න, ඔබේ සතුරන් ඔබේ මිතුරන් කරගන්න උත්සාහ කරන්න. මේ සියල්ල අපේ ලෝකය ලස්සන කරන්න හෙට දවසට හේතු වේවි, වාසනාව ගෙන ඒවි. එහෙමනම් ඉතින් සමගන්නවා යලි හමුවෙමු. මම නිලන්ත විමලසේන ඔබට සුබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

0: 89.6 89.8 දිවයින පුරා City FM
1: වේලාව අලුයම 3යි.

මහා මංගල සූත්‍රය දෙවියන් සහිත ලෝකේ ඒ කාලවල පස්වැදෑරුම් කෝලාහලයක් ඇතිවන බව දැක්වේ. එනම් කල්ප කෝලාහලය, සක්විති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය. මංගල යනු කුමක්දැයි විමසීම නිසා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලයයි. උභය ලෝකාර්ථ උදෙසා මහා මංගල සූත්‍රය මේ හිමිතිරි උදෑසන ඔබේ යහපත පිණිස මෙලෙස දේශනා කොට වදාරමු.

සූර්ය පිරිත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් විහෙර අනේපිඩු මහා සිටුන්ගේ ආරණ්‍යයේහි වැඩවසන කලෙහි සූර්ය දිව්‍ය රාජ තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. එකල්හි හිරු දෙව්පුත් බුදුරජුන් සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. තථාගත වචනය ඉක්මවා යාමට බලයක් නොමැති හේයින් රාහු අසුරේන්ද්‍රයානන් සූර්ය දෙව්පුත් අතහැර බියට පත්විය.

ධ්වජග්ග සූත්‍රය සුර අසුර යුද්ධය අවස්ථාවේ සක් දෙවිඳුන් තවතිසා වාසී දෙවියන් අමතා බියක් තැතිගැන්මක් වූ ලොමු දැහැගැනීමක් උපදින්නේ නම් සිය දජය දෙස බලන ලෙස පැවසීය. ආරණ්‍යයකට හෝ රුක්මුලකට ගියා වූ යම් කිසි අයෙකුට බියක් ලොමු දැහැගැන්වීමක් ඇතිවන්නේ නම් රාග ද්වේෂ මෝහයන්ගෙන් විනිර්මුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සහ මහා සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන් සියලු බිය පහව යන බව මේ සූත්‍රයේ දේශනා කොට තිබේ. කලෙක දීඝවාපී මහසෑයේ පිළිසකර කටයුත්තක් කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් අනතුරකින් ඇතිවැටිද්දී දජග්ග සූත්‍රය සිහිපත් කිරීමත් සමග කිසිදු අනතුරකින් තොරව ආරක්ෂා වූ බව ජනප්‍රවාදයන්හි සඳහන්ව තිබේ. දෙව්මිනිස් වාසීන්ගේ බිය දුරු කිරීම පිණිස දේශනා කොට වදාළ සූර්ය හා දජග්ග පිරිත ශ්‍රවණය කොට තවසේ වැඩ කටයුතු අරඹන්න.

ජලනන්දන පිරිත කුඩා දරුවන්ට ඇතිවන රෝග වැළැක්වීමට භූත දෝෂ ස්වප්න දෝෂ දුරු කිරීම පිණිස මහා ජලනන්දන යන්ත්‍රය ජන සම්මතයෙන් භාවිත කළා. අමනුෂ්‍ය උවදුරු අනවින කොඩිවින බන්ධන දුරුකොට ගෙවතු ඉඩම් ආරක්ෂාවට ව්‍යාපාරික ස්ථාන සඳහා යසස කීර්තිය උදාකරදීම පිණිස මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත දිනපතා ශ්‍රවණය කරන්න.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දසනමකගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබට ආරක්ෂාව සැලසේවා. ලෙඩදුක් කරදර දුරුවේවා. මේ උතුම් වූ දසදිසා පිරිත ඒ සඳහා මහෝපකාරී වේවා.

අභි සම්බිධානයේ පිරිත බාලකිරි දෝෂයට නපුරු රෝගාදියට නපුරු සිහින තැකීමට සහ වෙනත් ස්වප්න රෝග ඇස්වහ කටවහ ආදී දෝෂයන් වැළැක්වීමට අභි සම්බිධානයේ පිරිත මේ හිමිතිරි උදෑසන සැමට ආශිර්වාද පිණිස ශ්‍රවණය කරමු.

ජය පිරිත් දේශනය සියලු රෝගාබාධ දුරවීම පිණිසද යක්ෂ දෝෂ හා ග්‍රහ දෝෂ සඳහා ආරක්ෂක සම්පත්තිය උදාවීමටත් සියලු පාරමිතා ආනුභාවයෙන් ඔබට ජය හා සෙත උදා වේවා. ඔබට ජය හා සෙත උදා වේවා.

ජයරාජ නවගුණ සාන්තිය හෙවත් නවග්‍රහ පූජාව. ඉපැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද මෙම නවග්‍රහ සාන්ති ජයරාජ නවගුණ වර්ණනාව අපට බලපාන රවිචන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු, රාහු, කේතු ආදී ග්‍රහයන්ගින් වන අපල උපද්‍රවයන්ද, භූත, පේත දෝසාදියද ධූරීභූත කිරීමට සමත් වන්නේය. ඔබට එම ආශ්චර්යමත් නව අරහාදී බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවයත්, කරන කරවන සියලු කටයුතුවල සමෘද්ධියත් උදාවී, සතුට, සහනය, සැනසිල්ල උදාවේවා.

සීවලී පිරිත. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වූයේ සීවලී මහරහතන් වහන්සේටයි. උන්වහන්සේ පූර්ණය කරන ලද්දා වූ ඒ මහා පාරමිතා බලයෙන් ඔබට සිතක් ශාන්තියක්ම වේවා.

රතන සූත්‍රය ස්වකීය ආරක්ෂාවටත් න්‍යායන්ගේ ආරක්ෂාවටත් අමනුෂ්‍යාදීන්ගෙන් වන අනතුර වළක්වා ගැනීම පිණිසත් අතීතේ විසාලා මහනුවර පැවති මහා තුන්බිය දුරලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහානුභාව සම්පන්න රතන සූත්‍රය ඔබගේ සියලු ආරක්ෂාව පිණිස දෙවියන්ගේ ආශිර්වාදය පිණිසම මෙලෙස ගෙන එන්නෙමු.

සර්ප ජාතීන් කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ ආරක්ෂාව සලසා ගැනීමට කරණීය මෙත්ත සූත්‍රයට පසුව කඳ පිරිත සජ්ජායනය කරනු ලැබේ. මෙම මහානුභාව සම්පන්න සූත්‍රය භාවිත කිරීමෙන් ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේලා සර්පයන්ගෙන් කිසිදු ගැහැටක් නොලබා ඝන වනාන්තරවල සැරිසරති.

චන්ද පිරිත. එක් සමයක චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. ඉක්බිති චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙමේ එසැනින් බුදුරජාණන් වහන්සේ සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. එවිට රාහු අසුරේන්ද්‍රයා බියපත්ව චන්ද්‍ර දිව්‍ය රාජයා අතහැර දෙමිය.

0: City FM Megahertz 89.6 89.8
1: ආයුබෝවන් City FM නාලිකාවේ උදැසන විකාශය දැන් ආරම්භ වෙනවා. FM 89.6 සහ FM 89.8 City FM නාලිකාව දිවයින පුරා ඔබට ශ්‍රවණය කළ හැකි. දැන් City FM LK Facebook පිටුවෙන් City FM LK YouTube channelෙන් සහ City FM TikTok account එක හරහාද අපි ඔබට තවත් සමීප වන්නෙමු. දවස පුරා අපහා රැඳී සිටින ශ්‍රාවක ඔබ අපගේ වටිනාම වත්කමයි.
2: The mix comes in a custom design, organized CD by style and category, designed by music professionals for broadcast.
3: The Pioneer FM broadcaster in Sri Lanka.
4: විකාශන කටයුතු ආරම්භයට පෙර පන්සිල් සහ සෙත් පිරිත්.
5: අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං

0: City FM දවසේ වැඩ කටයුතු ආරම්භයට තෙරුවනි ආශිර්වාදයේ රැගත් ආශිර්වාදාත්මක තෙරුවන් ගුණ වන්දනාව
1: තිලෝවති ලෝ ගුරු සම්බුදු සමිඳුට නමස්කාර කරමි නමස්කාර වේවා බුදු හිමි වදහල ශ්‍රී දම්රුවනට

බුද්ධශ්‍රාවක මහසංගරුවනට නමස්කාර කරමි.